0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.7 ලකන Radio ITN
1: ලකන අගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි 53යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100 Lakhanda Radio ITN

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Jeevithe dinam nata, positive vibes with charm.
1: Ayubowan, subha davasak. දවසක් තරුණෙක් තමන්ගේ ගුරුවරයා ළඟට ගිහිලා අහනවා, ගුරුතුමනි, මම කොච්චර උත්සාහ කළත් ප්‍රශ්නයක් ආපු ගමන් මගේ මනස හරියට කලබල වෙනවා. මට කොහොමද මගේ මනස සන්සුන්ව තියාගන්න පුළුවන් කියලා. ගුරුවරයා එතකොට කිසිම දෙයක් කියන්නේ නැතුව ඒ තරුණයා අතට වීදුරුවක් දීලා ඒකට පිරිසිදු වතුර ටිකක් පුරවන්න කිව්වා. ඊට පස්සේ ඔහු ඒ වීදුරුවට අතින් මඩ සල්පයක් දාලා කලතලා කිව්වා, "දැන් බලන්න මේ වතුර එක හරියට ඔබේ මනස වගේ. බාහිරින් එන ප්‍රශ්න, කරදර සහ චෝදනා කියන්නේ මේ මඩ වගේ. ප්‍රශ්න එනකොට ඔබේ මනසත් මේ විදිහටම කැළඹෙනවා." තරුණයා පුදුමෙන් බලාගෙන ඉන්නකොට ගුරුවරයා තවත් විනාඩි කිහිපයක් කිසිම දෙයක් නොකර ඒ වීදුරුව එහෙමම තියන්න කිව්වා. ටික වෙලාවකින් මොකද වුනේ? මඩ ටික උඩට පාවෙන්නේ නැතිව වීදුරුවේ පතුලට තැම්පත් වෙලා උඩ වතුර ටික ආයමත් පිරිසිදු පැහැදිලි වෙන්න පටන් ගත්තා. එතකොට ගුරුවරයා හරිම ගැඹුරු පාඩමක් උගන්වමින් මෙහෙම දෙයක් කිව්වා. ප්‍රශ්න ආපු ගමන් කලබල වෙලා ඊට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මතක් නතර වෙන්න, මනසට ටිකක් කල් දෙන්න. මනස සංසුන් වුණාම විසඳුම ඔබට පැහැදිලිව දකින්න පුළුවන් වේ. සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් ආපු ගමන් උණුසුම් වෙලා කේන්තියෙන් තීරණ අරගෙන තත්ත්වය තවත් නරක් කරගන්නවා. ඒත් මතක තියාගන්න, කලබලකාරී ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. කේන්තියෙන් හරි බයෙන් හරි ගන්න තීරණ හුඟක් වෙලාවට වැරදෙනවා. ඔබේ මනසට විරාමයක් දෙන්න පුරුදු වෙන්න. මොන විදිහේ කුණාටුවක් ආවත් ටිකක් ගැඹුරෙන් හුස්ම අරගෙන මනස සංසුන් කරගන්න. ටික වෙලාවක් යනකොට ඔබට විසඳුම පැහැදිලි කරගන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ මොන අභියෝගයක් ආවත් ඔබේ මනස කැළඹෙන්න ඉඩ දෙන්න එපා. සංසුන් මනසකට ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමේ බලය තියෙන බව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
0: Charmy. FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
3: Velav dehayai.
4: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
5: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
7: ලඛන මොනින් ඒසල්
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලැබූ පනත් කෙටුම්පත් සඳහා නීතිපති නිෂ්කාශන ලැබිලා තියෙනවා. එකී පනත් කෙටුම්පත් රාජ්‍ය ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉන් අනතුරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුම ඉදිරිපත් කළ යෝජනා මැතිවරණ අනුමත කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන කතිකාවතක් දශක කීපයක් සමාජයේ පැවතුණා. බහුතර ජනතාවක් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ පනත අහෝසි කිරීමත් එක්කම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වන නීතිමය ආවරණයකුත් අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ සියල්ල ආවරණය වන පරිදි තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත්, ඒ වගේම ත්‍රස්තවාදය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහාත්, ඒ මගින් පුරවැසියාට සහ රාජ්‍යයට ආරක්ෂාව සලසා දීම සඳහාත් වන පනතක් තමයි මේ සකස් වෙලා පවතින්නේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ.
1: එතකමද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් මේ කලාතුරතුරු වාර්තා කරලා තියෙනවා. 22 එපා ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත් සම්හයක් කියලායි අද සඳහන් කරලා තින් මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පවතින තවත් තොරතුරු මොනවද කියලාද. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණ. රංජන් කටුගම්පල ගෙනට වාර්තාව. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම් පතෙහි අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියාධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත්, පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයකුත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජන බලවේගයේ ඇතුළු පාර්ශ්වයන් 6 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පෙත්සම් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිස්තරච්චි සහ භාණ්ඩාගාරික පසුඳු සිල්වා යන මහතුරුන් සමගි ජන බලවේගයේ සර්ව ජන බලයේ නිදහස් නීතිඥ සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිසර මහතුරුන් ගොනු කර ඇති පෙත් සම්වල වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ලැබ සිටිනවා. එවැගේම නීතිඥ රාම්සි බහවා නීතිඥ සමාගම ගොනු කර ඇති පෙත් සම් මෙසේ සඳහන් කළ තිබුණා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තිබෙනවා. මෙම පනත් කෙටුම්පතෙහි දෙවනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වාද, ශ්‍රී ලංකා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන බවට කරුණු දක්වා ඇති අතර, මේ පනත් කෙටුම්පතෙහි 3 වන ඡේදයේ ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීම දක්වා තිබෙනවා. මෙම වගන්ත දෙකමගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වී තිබෙනවා. නීතිය ආධිපත්‍ය කඩවෙනවා. මෙමගින් ජාත්‍යන්තර නීතිය සහ ප්‍රඥප්ති, දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය විධිවිධානයන් උල්ලංඝනය වන බව තමයි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව.
2: දැන් ලංකාදීප පුවත්පත සඳහන් කරන ගියන් 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් කියලා. හැබැයි දිනමින පුවත්පත සහ දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. දිනමින පුවත්පතේ සටහන් වෙන්නේ 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3ක් කියලා. දිවයින පුවත්පත සඳහන් කරන්නේ 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4ක් කියලා. ලංකාදීප පුවත්පත සඳහන් කරන 22 පා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් කියලා. මේ සම්බන්ධයෙන් අද මේ විදිහටයි පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙන්නේ. එතකම අපේ අවධානය යොමු කරමු අද දවසේදී ලංකාදීප පුවත්පතට විපක්ෂයේ විරෝධයේ මැද 22 මැති සභයට කියලායි දින ලංකාදීප පුවත්පත සටහන් කරන. අද දිනමින පුවත්පත, දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: ලංකාදීප පුවත්පතේ අද සුජිත් හේවාචුලිගේ ගෙන වාර්තාව. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහභාගීචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ 15 උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණා කියලායි වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. එතකම විපක්ෂයේ විරෝධතාවෙන් තමයි මේ පනත් කෙටුම්පත ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට ඇතුළත් කළ තිබුණේ කියලා සඳහන් කළ තිබුණා. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සභාගර්භයේ නැගී සිට කෑකෝ ගැසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියලමින් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීමට මුලසුන දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. පනත් කෙටුම්පත් වලට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අදහස් දක්වා තිබුණා. පනත් කෙටුම්පත පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කිරීම

0: සතියකට පසු ඒ පළමු වර්ගයේ වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වනවා. ඉන්පසු ඕනෑම පාර්ශ්වයකේ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සති දෙකක කාලයක් හිමි වනවා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප කියලා අද සඳහන් කරලා තියෙනවා. විදේශ ගමන් තහනමක් නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජකාරීව සම්මහතා සහ ඔහුගේ ඉන්ධන පෙරවුම් හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේෂාත් අසංගිස් බෝධරගම මහතා ඊයේ නියෝග කළා කියලා සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ගිහන් දැන් ඊයේ දවසේදී රටම කම්පා කරවන පොතක් වාර්තා වුණා. රඹුකන සිද්ධාර්ථ හිමියන් සසර දනව් වෙන්නික්ම යයි කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. දීර්ඝ විස්තර සහිතව සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තින. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ගිහන්
0: අද දවසේදී සෑම පුවත්පතක්ම පහේ මේ ප්‍රවෘත්ති වාර්තා කළ තිබුණ මේකලා ඊයේ දවසේදී මේ හදල් සසල කරවන කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම උන්වහන්සේ ගුණදාස කපුගේ මහතායි වගේම වික්‍රත්නායක මාලේ බුලත්සිංහල ඒ වගේම එඩ්වඩ් ජයකොඩි සහචාර්ත ප්‍රියදර්ශිනී දෙපළ ඒ වගේම මාලේ බුලත්සිංහල මහත්මිය ඇතුළු TM ජයරත්න අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජනි කරුණාරත්න දේවුල්ගනේ අතුල අධිකාරී සහ සමිතා මුදුන් කොටුව වෙනුනුත් ගීතයක් නිර්මාණය කළා. ඉතින් නැවතත් මෙවැනි ගීත කිසි දිනක මේ මිහිතලය තුල නොලියවෙන බවට තමයි අද දවසේදී අපිට සදහන් කරන්න වෙන්නේ. අපි උන්වහන්සේට විශේෂයෙන්ම සදහන් කරන ඕන මේකලා උන්වහන්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වගේම ලක්කඩ ගුවන් විදුලියත් සමග ඉතාමත් සමීපව අපි ඇසුරු කරපු කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි උන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා දවසේදී මේ විදිහට. අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් වලට. එක ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මත කරණම් වෙලා උදෑසන 6යි
1: විනාඩි 20යි.
2: අපගේ කෝටි යටේ NLB ධනනිධානය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එතකම පීතවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන සූදානම් මේ කලාපයේ ඉලක්කඳ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරමු. මේ දවස්වල දිවාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: රජයේ රුපියල් මිලියන 10,000ක් මෝල් හිමියන්ට වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. එම මුදල ණයක් ලෙස ලබා ගනිමින් ගොවි ජනතාවගෙන් නියමිත මිලට වී මිල දී ගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා මිලියන 10,000ක් වෙන් කෙරුවා. ඔඩපණ ණය යටතේ බැංකුව හරහා ණය ලබා ගැනීම සඳහා අපි අලුත් තීරණයකට ආවා. ඒ තමයි කිසිම පොලියකින් තොරව බැංකු සම්බන්ධ කරගන්නේ නැතුව රජයේ මුදල් දිසාපතිවරු හරහා වී මිලදී ගන්න මෝල් හිමියන්ට ලබා දෙන්න. ඒ අනුව එක මෝල් හිමියෙකුට 150,000ක උපරිමයකට යටත්ව ණය ලබා දීමට සඳහා මේනකොට තීරණ අරන් තියෙනවා. ඒ කටයුත්ත මේනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒකෙදි මෝල් හිමියෝ වී මිලදී ගන්න අය එකඟතාවයේ පළ කරලා තිනෝ රජයේ වී ගන්න ක්‍රමවේදයට ගැළපෙන විදියට වී මිලදී ගැනීමට රජයේ ගබඩා හැමතැනම නැණි. එතකොට රජයේ ගබඩාවට ගොඩක් දුර ගෙනියන්න ඕනනි සමහර ගොවින්ට. අන්නේ ගොවි ජනතාවට තමුන්ගේ වී ටික අඩු මිලකට විකුණනවා වෙනුවට රජයේ මේනකොට නියම කරලා තියෙන මිලට ගැළපෙන විදියට ළඟතැනකට ලබා දීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ සල්ලි දීලා තියෙන්නේ නොමිලෙ නෙමෙයි. මේ සල්ලි ආපහු රජයට ගෙවන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ ගොවි ජනතාවගේ මූලික ප්‍රශ්නෙට උත්තරයක් හදලා තියෙනවා.
0: එතකම අපි ලංකාදීප පුවත්පත් අවධානයම් කරන සූදානම් මෙතුල් පිටුවලද වාර්තා කළ තියෙන තොරතුරු වලට මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලාද වාර්තා කළ තිබුණා. මේ මාතෘ ග්‍රාමීය බැංකු සංගමේ කෝටි 502ක් අතුරුදන් සියඩින් පරීක්ෂණයක් වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මැතිසබේදිකයයි කියලා තමයි අද සුජිත් හේවාජුලිගේ සහජුල මහික වීරරත්න ගිරණ වාර්තාවේ සටහන් කළා තිබෙන්නේ. මාතෘ ග්‍රාමීය බැංකු සංගමේ හිටපු සභාපති සහ අනිකුත් නිලධාරීන් අල්ලාගෙන රුපියල් කෝටි 502ක පමණ මුදලක් වංචා කර ඇතැයි අතුරු කමිටු වාර්තාවකින් හෙළි වී තිබෙන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා තිබුණා. මේ සභාපතිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන බව සඳහන් කර තිබුණු එතුමන් වත්කම් එපැයීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ. විවිධ සේවා සමුපකාර සමිති යටතේ තිබෙන තවත් ග්‍රාමීය බැංකු 68ක මූල්‍ය වංචා සිදු වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මාතෘ ග්‍රාමීය බැංකු සංගමය මිලියන 502ක් හොරා කාලා තියෙනවා. මේවා තැන්පත්කරුවන්ගේ සල්ලි මාතෘ ග්‍රාමීය බැංකු සංගමයේ සභාපති හිරේට ගියේ පොල් කඩන්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි, දැන් දැල්ලා දින්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි. මාතෘ ග්‍රාමීය බැංකු සංගමය, මාතෘ විවිධ සේවා සමුපකාර සමිතිය, මාතෘ ආරෝග්‍ය ශාලා සංගමය යන සංගම් තුනෙන් මිලියන 5,000කට වඩා මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා. මේ වෙනකොට CID පරීක්ෂණයක් යනවා. එයා හිරේ මේ වෙනකොට අයතාවත්කම් රැස් කිරීම පිළිබඳවද පරීක්ෂණයක් කරනවා කියලයි ඔහු ඊයේ දවසේදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: ලංකා ධීවර සංස්ථාවේ 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැලිදි කිරීමේ සහ අලුත් වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඍජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත එම කටයුතු සඳහා අනුමැතිය ලබා දීමේ චෝදනාව මත ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ හේවා හැලමගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ දවසේදී අත්අඩංගුවට ගන්න ලැබ තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොයුරු මහීල් සේනාරත්න අලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් පුවත සම්බන්ධයෙන් මේ විදිහට සඳහන් කළා. දින අලස් කොමිසම සඳහන් කළේ අදාළ ආයතන දෙක වෙත වැඩ කටයුතු පැවරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කර වගවීමට සැලැස්වීම මගින් දූෂණ නැමැති වරද සිදු කර ඇතැයි යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි ඒ අනුව අදාළ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි කියලායි තොරතුරු වාර්තා වෙන්නේ.
0: එතකම අපි ලංකාදීප පුවත්පත් අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පත් සඳහන් කළ තිබෙනවා සඳගල සොරකම රූපවාහිනී සිද්ධිය කෙහෙලියට ඇප කියලා රෝෂන් තුෂාරය දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තාව ලංකාදීප පුවත්පත් ඇතුළත් කළ තියෙන්නේ. සිංහල රාජවංශයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍ර රජ මාලිගයේ පියගැට පෙළෙහි ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුකල් මහතාගේ පුත්‍රයා සම්බන්ධ බවට කරුණු රසක් අනාවරණය වී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධර්ගම මහතා හමුවේ කරුණු දක්වමින් අලසෝ දූෂණ විමර්ශන කොමිසමයේ සඳහන් කළ තිබුණේ සඳගල සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුකල් මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව විමර්ශන පොලිසිය ඉහළ නිලධාරීන්ට බලපෑම් කර යටගසා විමර්ශනවලට බාධා කිරීමෙන් දූෂණය නම් වර්ධ කළේ යයි අත්අඩංගුවටගත් කෙහෙළිය රඹුකැල මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළ තිබුණා. මෙම පැමිණිල්ලේ පළමු සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට ආධාර අනුබලු දෙමින් තම පුතා සැකකාරත්වයෙන් මුදාගෙන ඇති සැකකරු පොලිසිය නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් සැකකරුවන් තිදෙනෙකු තෙල් දෙනිය අධිකරණයට ඉදිරිපත් කර වරද පිළිගැනීම පසුව රුපියල් 1500ක දඩයකට යටත් කර නඩු අවසන් කර ඇති බවද පෙන්වා දීලා තිබුණා. 2022 දෙසැම්බර් මාස 13 වනදා රාත්‍රියේදී සොරකම් කරන ලදයි කියන සඳකඩ සම්බන්ධයෙන් පසුදින උදෑසන පල්ලේකැලේ පොලිසියට ලැබුණු පැමිණිල්ල විවාහ කිරීමේදී අනාවරණය වූ සැකකරුවන් වෙනුවට වෙනත් සැකකරුවන් ආදේශ කරමින් එහි හා ඓතිහාසික පුරාවස්තු ගල් කැබිලි බවට පත් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද පළමු සැකකරු පසුගිය මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපමණ මුදාහැර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනම ව්‍යවස්ථාවක් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා. සෙසු වෛද්‍යවරුන් කුණු ගූඩේට වැටිලා වෛද්‍යවරුන්ගෙන් මැසිවිලි වෙනම සේවාවක් සේ සලකා විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් වෛද්‍යවරුන්ට විශාල අසාධාරණයක් සිදු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත වෛද්‍යවරුන් ලිපියක් යොමු කර තිබෙනවා. එසේ කිරීමෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ලක්කර මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවද බිඳවැටීමේ කුමන්ත්‍රණයක් සිදුවන්නේ දැයි දැඩි සැකයක් පවතින බවද වෛද්‍යවරුන් පිරිසක් සේ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් එය හුදෙක් විශේෂඥ වෛද්‍යවරුන් නොමග යැවීමේ කඩදාසියක් පමණක් වෙනම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයට යටවී අනෙක් සෞඛ්‍ය සේවකයන් පහළට පාගා දැමීමේ ප්‍රයත්නයක්ද පැවතිය හැකි බව වෛද්‍යවරුන් සෙලිපියෙන් අවධාරණය කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
0: අපි පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 32යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

0: ගොවිසිත 4225 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහි අංක 2 අංක 15 අංක 16 සහ අවසානයේ අංක 72යි. ගොවිසිත 4525 ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහි අංක සහ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ.
1: මෙගපව ජයග්‍රහි 2631 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ J ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංකය බවට පත් වුණේ අංක 8. එතෙක්ම ජයග්‍රහි අංක 4, අංක 29, අංක 34, අංක 43 සහ අවසානයේ අංක 45.
0: දන නිධානයේ 2313 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ D ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක අංක 5 අංක 61 අංක 63 සහ අවසානයේ අංක 70.
1: සඳහන ජයග්‍රහ 1592 වන දින වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන බෙලොතරපතේ සඳහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තියෙන්නේ. බීන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහ අංක විදිහට අංක 3, අංක 4, අංක 5 සහ අවසානයේ අංක 42 දවසේදී ජයග්‍රහ ලග්න සංකේතය සහ ජයග්‍රහ අංක 4 බවට පත් වුණේ සඳහන 1592 වන දින වාරයේ.
0: අද සම්පත 858 වන ජයග්‍රහ දිනුම් වාරයේ 6 ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 0, අංක 1, අංක 7 සහ අවසානයේ අංක 9 විදිහට.
1: NLB ජය ජයග්‍රහි 551 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ 6 ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 2, අංක 8, නැවතත් අංක 2 සහ අවසානයේ අංක 6.
0: සුබ දවසක් 399 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙලා තියෙන්නේ. එතකම ජයග්‍රහ අංක සටහන් වන අංක 11, අංක 32 සහ අවසානයේ අංක 49 විදිහට. 399 වන සුබ දවසක් දිනුම් වාරයේ අද ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 6191 විදිහට.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 35යි.

0: ලකඩ මෝනින් නිවුස් ඇලර්ට් හංගින වෙලාවම දක්වන නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 46යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: මානව

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දනනි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
5: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලක්කඳ Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
7: හයට වෙනසක් 18ක පෙරලියක් ළඟදීම

0: බලව දසනහය විනාඩි 43 අපි සූදානම් තවත් පුවත්පත්වල වාර්තා කළ තියෙන තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන මේකල මම දැක්කත් දවසේදී මේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළ දුමුණා මෙයා විදේශයකදී අත්අඩංගුවටගත් මේ ශිරාන් බාසික්ගේ ජංගම දුරකථනය සහ බැංකු ගිණුම් වාර්තා CID කැනවයි කියලා සඳහන් කළ දුමුණා අපි සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කරමු.
1: ඔගයන් අද සඳහන් කළ තියෙනවා ශිරාන් බාසිග්ගේ දුරකථන බැංකු ගිණුම් වාර්තා කැඳවයි නිසි ආරක්ෂාව සැලසීමට පොලිසියට නියෝග කියලා රෝෂන් තුෂාරයද ලංකාදීප පුවත්පතේ මේ වාර්තාව අරගෙන ඉන්නේ. මද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී ඇයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ රඳවා ප්‍රශ්න කෙරෙන ශිරාන් බාසිග්ගේ දුරකථන දත්ත වාර්තා සහ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේෂාත සංගීස් බෝධරග මහතා ඊයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. පොලිසියක ලිල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙරට දුරකථන සමාගම් තුනක සහ ශ්‍රී ලංකා මහබැංකුවේ මූලමේ බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාට මෙම නියෝග නිකුත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර විස්තර විදියට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. එතකම ලංකාදීප පුවත්පත තවත් පොතකට අපි අවධානය යොමු කරමු. අබේගිරියෙන් රන් ආලේපිත බුදු පිළිම 17ක් හමු වෙයි. අද චාරුපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු අද අබේගිරියෙන් රන් ආලේපිත බුදු පිළිම 17ක් හමු වෙයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා දයාරත්න ඇඹෝගම. අනුරාධපුර අබේගිරිය විහාර පරිශ්‍රයේ කපාරාම සංකීර්ණයේ උතුරු ප්‍රාකාර කැණීම් කිරීමේදී ලෝකඩවලින් නිර්මාණය කළ අඟල් 3000ක් පමණ උසැති රන්නාලිපිත බුදු පිළිම 17ක් ඊයේ දවසේදී හමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරජ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මධ්‍යම සංස්කෘතිකාර මුදලේ උපදේශක පුරාවිද්‍යා අධ්‍යක්ෂ චන්දන රෝහණ විතානාච්චි මහතා සඳහන් කළේ මෙම ප්‍රතිමා ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්‍රතිමා පරීක්ෂා කිරීමේදී ක්‍රිස්තු වර්ෂ 7-8 යන සියවස්වල ලක්ෂණ තමයි තියෙන්නේ. මෙම ප්‍රතිමා හමුණු ස්ථානයේ පරිශ්‍රය දිහා බලපුවම පැහැදිලි වෙන්නේ අහමු ලෙස මෙම ස්ථානයේ ඒවා තැන්පත් කර ඇති බවයි. යම්කිසි අවස්ථාවක සිදු වූ ආක්‍රමණයක් හේතුවෙන් මෙම ප්‍රතිමාවල ආරක්ෂාව වෙනුවෙන් රැගෙන යමින් සිටියේදී ෂණිකව මෙම ස්ථානයේ තැන්පත් කළ බවක් තමයි පෙනෙන්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: එතකම අපි ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. මහනුවර දෙවැනි කුඹල් පෙරහර අද කියලා දවසේදී සඳහන් කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ අතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබුණා. මේ පළමු පෙරහර ඒ රාත්‍රියේදී විදුලි සංචාරය කරයි සම්බන්ධන තොරතුරු සඳහන් වනවා. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර අද විදුලි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 6:41 යෙදෙන සුබ මුහුර්තයෙන් උතුරු දිශාබිහිමුකව පෙරහර පිටත්ව දළදා වීදියේ DS සේනානායක වීදියේ ඔස්සේ පැමිණ රජවීදයෙන් ඉහළට විත් පෙරහැර ගෙවදීමට නියමිත වී තිබෙනවා. කන්දුඩරට ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 6:52 යෙදුණු සුබ මුහුර්තයෙන් වීති සංචාරය කළ තිබුණා. මෙවර ප්‍රථම කුඹල් පෙරහැරේ සදහතුක කරඬු වැඩම කරවනු ලැබුවේ දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින ඉන්දිරාජා හස්තයා විසින්. ඉන්දිරාජා හස්තයේ වම් පරිවාරක හස්තයා ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ, මියන් රාජා හස්තයාද දකුණු පරිවාර හස්තයා ලෙස, කෝටේ රාජා හස්තයාද ඒ දවසේදී දෑල විදිහට ගමන් කරනු ලැබුවා කියලත් අද තොරතුරු සඳහන් වෙලා තියෙනවා ලංකාදීප පුවත්පතේ.
1: අයිස් කිලෝ 19ක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට. බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත මස්විල ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය කිලෝ 19කට ආසන්න ප්‍රමාණයක් සමග තරුණයෙකු හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුමකින් නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. එහිදී අයිස් කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සන්තකයේ තබාගෙන සිටි 22වරිදී බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන මේ වන විටත් සිදු කරනු ලබනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතොල් පිටුවක වාර්තාවකට. විමුක්ති එස් රොද්‍රගෝගේ වාර්තාව ගෙනෙන්නේ කටහරේදී මියගිය ලාංකිකයන්ට කෝටි 8ක වන්දි කියලා සඳහන් කළ තිබෙනවා. මෙම වසරේ පළමු මාස 7 තුලදී කටාර් රාජ්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෝහා තානාපති කාර්යාලයේ එරට මුදල් අදාළම් පාර්ශ්වවලින් එරට මුදල් වලින් රුපියල් කෝටි 8කට වැඩි මුදලක් වන්දි මුදල් ලෙස අය කරගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළ තිබුණා. ඒ අනුව පසුගිය ජනවාරි සිට ජූලි මාසය දක්වා වන්දි ලෙස රුපියල් 8 86 ලක්ෂයක මුදලක් දෝහා තානාපති කාර්යාලයේ අය කරගෙන ඇති බවත් එම මුදල් තානාපති කාර්යාලයේ අය කරගෙන ඇත්තේ මියගිය ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. මැද පෙරදිග කලාපයේ තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ උවද දෝහා තානාපති කාර්යාලය මෙම මුදල අය කරගෙන ඇති බවත් අය කරගෙන ඇති එම මුදල කොළඹ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට සහ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන්ට ලබා දී ඇති බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළ තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ගහන 2:30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ දක්වන තොරතුරු වලට. බස්නාහිර සබරගමු සහ වයම් පළාත්වලත් මහනුවර නූරේලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙනවා. දෙවෙනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 පමණ දක්වාව තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලත් සඳහන් වෙනවා. මේ වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: පළවු දැසන 6 විනාඩි 55 අපි සූදානම් අදවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න. මේක ලදවසේදී අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක, ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දන මාර්සිංහ. අයබන් සුබ දැසනක් ඔබතුමා.
1: අයබන් සුබ දැසනක් කියන්නේ මේකලා.
2: අයබන් සුබ දැසනක්.
0: දැන් නැවතත් මේ දිනවල කතා බහට ලක් වෙන මේ මැද පෙරදිග පවතින යුද්ධමය වාතාවරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපි යමු අදවසේදී ඉරානයේ පැත්තට.
1: ඔයතරම ඇමරිකාව ඉරානය අතර දවස් 60ක ගිවිසුම් මේ විදිහ අවසන් වෙලා තියෙන්නේ. ඔවුන් ගිවිසුමකට එළඹුණා සාකච්ඡා කරලා ප්‍රශ්නෙකට සමතයට පත් කරනවා කියලා. නමුත් මේ වෙද්දී දවසට අවසන් සමතයකට පත් වුණේ නැහැ. තවමත් ගැටුම්කාරී වාතාවරණ තියෙනවා. දැන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉරානය යටත් වෙන්න ඕන කියලා. ඒ වගේම හෝමස් විවෘත කරන්න බාධා කළොත් එහෙම ඕමානයටත් බෝම්බ හෙළනවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒකෙන් දැන් මෙතන තවත් වෙනම සංසිද්ධියක් සිදු වෙමින් යන එකට හේතුව තමයි දැන් ඉරානය සහ ඕමානය අතර යම් ආකාරයක සාකච්ඡාවක් පැවැත්වුණා මේ සමුද්‍ර සන්ධියේ විවෘත කිරීම සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව. ඒක ඇත්තටම මීට කලින් ඉරානය යම් ආකාරයක විරෝධතාව පළ කරා ඇමරිකාවක තිබ්බ සාකච්ඡාවලදී, ඒ වුණාට ඉරානය ඕමානෙත් එක්ක තිබ්බ සාකච්ඡාවලදී සාර්ථකයි කියලා කිව්වෙත් ඉරානය. අපි මීට කලින් කතා කළා. දැන් මේ රටවල් දෙක අතර යම් ආකාරයක එකතාවක් ඇති කරගෙන තිබෙනවා. ඔවුන් කියනවා ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා කියලා. මේකට ඇමරිකා ජනාධිපතිවරයා අතර මනාප නැහැ. මොකද ඔහු හැම වෙලාවෙම කියන්නේ හෝමෝස් ඇමරිකාව සතුයි. හෝමෝස් අයිති ඇමරිකාව සතුයි. ඒ වගේම හෝමෝස් පාලනය කරන්නේ ඇමරිකාවයි. ඒ වගේම ඔහු කියලා තියෙනවා යම් ආකාරයකින් ඕමානය ඉඩ දුන්නේ නැත්නම් නැත්නම් මේකට විරුද්ධ වුණොත් එහෙම ඔවුන්ටත් බෝම්බ දානවා කියලා තර්ජනයක් කරලා තියෙනවා. කොහොම වෙතත් ඉරානය කියන්නේ කිසිම ආකාරයක සාකච්ඡාවක් හෝ සංවාදයක් සිදු කරන්න කැමති නැහැ. ඒ නිසාම දැන් ඇමරිකාව ආයාචනා කරනවලු තමට සාකච්ඡාවලට එන්න කියලා. දැන් හැබැයි ජනාධිපති ට්‍රම්ප් කියන්නේ කිසිම අවස්ථාවක ඉරානෙත් එක්ක සාකච්ඡාවක් නැහැ. හෝමස් පිළිබඳව අවධානය යොමු කළා තියෙනවා, විවෘත කරනවා සහ හෝමස් කලාපේ තිබ්බ බෝම්බ දැන් අයින් කළා තියෙන්නේ. සහ ඒ වගේම ඉරානයට නෞකා යන්න හදනවා නම් ඒකට අවස්ථාව දෙන්නෙත් නැහැ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒත් අතරතුර දැන් මේ අලුත්ම වාර්තාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි හොමුස් ජල තීරය මීට කලින් ගිය ජල තීරය 80%කින් අවහිර වෙලා තියෙනවා. ඒ වෙනතනම් නෞකා 80% ඒ පැත්තේ යන්නේ නැහැ. ඒ ජල තීරය යන්නේ නැහැ. ඒ වෙනුවට උන් ඕමානයේ ආශ්‍රිත ප්‍රදේශයක් කලාපයක් තෝරගෙන මේ නෞකා ගමනාගමනය ඕමානයේ ආශ්‍රිත කලාපයක් තෝරගෙන ඒ හරහා තමන්ගේ ගමනාගමන කටයුතු සිද්ධ කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. සමහරවිට මේකත් යම් ආකාරයෙන් ගැටලුවක් වෙන්නට ඇති. මොකද ඇමරිකාව උත්සාහ කළේ තමන්ගේ පාලනයට දෙ තියාගන්න. නමුත් ඒකට යම් ආකාරයක බලපෑම් එල්ල වෙලා තියෙන නිසාම තමයි මේ තර්ජන ඉදිරිපත් කරනවා ඇත්තේ. කොහොම වෙතත් තවමත් ගැටලුවට විසඳුමක් ලැබිලා නැහැ. හැබැයි මැද පෙරදිග බොහෝ රටවල් දැන් උත්සාහ කරනවා හොමස් මගහැරලා විශාල නෞකා හරහා වෙනත් කලාපවලින් ඉන්ධන ප්‍රවාහනය කරන්න. තවමත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ තවමත් නිශ්චිතම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේ විදිහේ වාර්තා වෙනවා. විදිහේ නෞකා පිළිදීගෙන සහ පුලිට අරගෙන විශාල නෞකා එකවර ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඉසකෝස් කෙසේ හෝ ඉන්ධන මිල අඩු කිරීමේ ක්‍රියාමාර්ග තමයි එතනින් සිද්ධ වෙන්නේ.
0: හොඳයි, බෙහෙන් ස්තුතියි චන්ද්‍රමාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන ක්‍රීඩා පිටුව පැත්තට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටන කද දමිත විජිස්සුරයයි ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. ඉදිරිපෙළ පිටිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව ගාලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වී සිටිනවා. තරගයේ සෙවැනි දිනය වූ ESC දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් ලබාගත් ඉන්දියානුවන් තරගෙන් ජය ගැනීම සඳහා ලකුණු 372ක් අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ තැබුවා කියලායි සඳහන් වෙන්නේ. ඊයේ සවස 6ට පමණ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමසේ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබාගෙන සිටියා. ධනංජය සිල්වා නොදැවී ලකුණු 31ක් සහ සොනාල් දිනුෂ නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටින පිටකරුවන් බවට පත් වෙලා තියෙනවා.
0: අපේන පත්‍රවල වාර්තා කළ තියෙන කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් 22 ගෙනාවා දැන් පෙත්සම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: අපි වලම ඇතුල් පිටුවල සඳහන් වන කාටුන්ස් මොනවද කියලා දවසේදී ඇතුල් පිටුවල තොරතුරු සඳහන් වෙලා තිබුණා. මේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වගේම කාටුන් සඳහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරනවා කණේ ෂොට් එකක් දවසේදී ලංකාදීප පුවත්පත් වාර්තා කළ තිබුණේ සරච්චන්ද්‍ර උඳුගොඩගේ ගෙන්න කාටුනේ මල් හතයි එකදකින් පේන ජනාධිපතිවරයා 22 සංශෝධනය පිළිබඳව කේක් එකක් හදන ආකාරයේ උද්දමනය පිළිබඳව අනෙක් අතින් හද්දින්න තරු කියලා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න ඡායාරූපයක් තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත් සටහන් කළා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් මේ විදිහට අදට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමු මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ප්‍රචාරග්‍රාහී
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරය
3: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සහයෝගීතා අනුග්‍රහය.

0: ගුඩ් මෝනිං උදේ 7 විනාඩියකයි.
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකවලක් පරිස්සමෙන් කිහිපෙන්න.

0: സുരക്ഷിത ഭാവയ ഇയലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാപര തൻപത്തു സന്ധാ ഇയലമ പൊലിയ ആർ ഡി ബി ബാങ്കുവിൻ
1: David Peris Motor Company vetin Rajya Sevaka obata Bajaj Trirodha Ratha saha motorcycle sandaha suvisheshi varaprasada saha deemana DPMC Rajya Pranama amathanna 0.114 700 600
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: David Peris Motor Company within Rajya Sevaka obata pidana DPMC Rajya Pranama amathanna 0.114 700 600.

0: හතයි විස්සයි වෙලාව. හරි.
1: හරි. හරියටම කිව්වා.
2: දැන් සෞඛ්‍යයට අහිතකර ආහාර පාන කියලා කියන්නේ ලෝකේ ඕන රටකට පොදු කාරණාවක්.
1: ඔව්. හැමතැනම තියෙනවානේ.
2: හැබැයි අපේ රට මේකේ කප් ගහලා නේ තියෙන්නේ.
1: සම්මාන විඩ සම්මාන අරන්
2: තියෙන. දැන් අපි හෝටලයකට මේ වෙලාවේ ගිහිල්ලා බැලුවත් ඊයරෑ ඉතුරු වෙච්ච
1: කොත්තු
2: පරාඩ ටික බිත්තර රොටි ටික උදේ කෑමට දැන් රත් කළා හරි අරන් ඉතුරු වෙච්ච එළවලු ටික දාලා කොත්තුව ගහලා
1: හොදි හැම රත් කරලා
2: ඉතින් ඊයේ රෑ ටික කොහොමත් අද උදේට එනවා. ගෙවල් වල හීල් බත් එනවා වගේ නේද?
1: ඔව්.
2: ඊයරෑ ඉතුරු වෙච්ච මොන හරි දේවල් ගෙවල් වලත් කරනවා. නමුත් ඔය මහා පරිමාණෙන් ඕක හොඳටම කරනවානේ රෙස්ටෝරන්ට්.
1: ඔව්.
2: ඉතින් ඒ වගේ අපිට එහෙම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක අවධානම තියෙනවා. සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ජනප්‍රිය කිරීමට තමන් හවුල් වෙන්නේ නැහැ කියලා සුපිරි නළු ෂාරුක් ඛාන්
1: අනේ
2: එයා කියලා තියෙනවා.
1: මගේ එක නෑට ආදරේ.
2: අජේ දේවගන් කිව්වා ඔව් ෂාරුක් කියන කතාව හරි මමත් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. ටයිගර් ෂරොෆ් කිව්වා ඒත් එහෙමයි. ඒ කියන්නේ මේ ඊයරෑ ඉතුරු වෙච්ච කෑම කතාව නෙවෙයි. ඔය තියෙනවනේ කෘතිම රසකාරක වර්ණක දාලා.
1: ඔව් අපිරිසුදුවට හදන කෑම තියෙනවා. කෙමිකල්ස් ඔන්නෝ වගේව තියෙනවා.
2: ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය කරපු ඉල්ලීමක් තිබුණා. ඉතින් ඒකට සුප්‍රකට මේ සන්නාමයක් යටතේ නිෂ්පාදනය වෙන ආහාර ගැන පොඩි කතිකාවතක් තිබුණා. අන්න එතෙන්දි තමයි මම කිව්වේ මේ මොකද මේ ඔය ඒ සන්නාමයත් එක්ක මේගොල්ලෝ වැඩ කරනවා.
1: හරි.
2: මේගොල්ලෝ වැඩ කරනකොට මේගොල්ලෝ කිව්වා මේ ආවල් සම්මානයක් අපි වැඩ කරන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒ අරින්න ගොඩාක් අපිට ආරාධනා එනවා අච්චරක් දෙන්නම් මෙච්චරක් දෙන්නම් ලොකු ලොකු ගණන් වලට. හැබැයි ඒවට එකඟ වෙන්නේ නැත්තේ අපි දන්නවා මේ ශරීරයට අහිතකර දේවල් විරිස්සුන්ට දීම හරහා ලැබෙන ප්‍රතිලාභ ආනිසංස.
1: ඒක ඒගොල්ලන්ටත් හොඳ නෑනේ.
2: ඔව් ඉතින් ඒක නපේ නම කැත කරගන්නත් ඕනේ නෑනේ. ඒ නිසා අපි හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් පෙනී ඉන්න ඇරෙන්න අපි වෙන දේවල් වලට එන්නේ නෑ කියලා. ඉතින් මේවා වුණත් අපේ ලංකාවේ වුණත් කලාකරුවන්ට ක්‍රීඩකීන්ට එහෙම
1: ආදර්ශයට ගන්න නේ ඔව්.
2: අපි ක්‍රීඩකයෝ ওই නූඩල්ස් ඇඩ් වල එහෙම ඉන්නව නේද අපේ ප්ලේස් ලා.
1: ඔව්. ඒක කොයි බීම ඇඩ් වල
2: තියෙනවා. සොසේජස් ඇඩ් වල. ඒ කොහොම වුණත් ඒ නිසා මේක ගැන යම් කිසි අවධානයක් දෙන්න ඕනේ. අපි උදේ පාන්දර මතක් කරන්නේ ශරීරයට අහිතකර කිසිම දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න එපා.
1: ඒ වෙනුවෙන් පෙනී ඉන්නත් එපා.
2: ඔව්. හරි. දැන් ওই කතාවත් එක්කම මොකද අසනීපයක් කියලා කියන්නේ? විශේෂයෙන්ම දැන් කෑමක් ගත්ත ගමන් අපේ බඩටනේ බලපෑම්. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. යම් කිසි බඩේ අපහසුතාවයක් වෙන්න පුළුවන්. දැන් බඩේ සාමාන්‍ය අපහසුතාවයක් නම් ඔබ දන්නවා ක්‍රිමිරාජ නිෂ්පාදන.
1: ඔව්.
2: ක්‍රිමිරාජ කරල් ගුලි. මේක ඉතාම හොඳ විසඳුමක්. අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ අපි විශ්වාස කරන සහ අපිට අත්දැකීම් තියෙන.
1: ඔව්. ඉතින් කරල් ගොලි විතරක් නෙවෙයි මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් වාට ක්‍රිමිරාජ නිවසේ මිලදී ගන්න පුළුවන්. වැල් මේ පැණිය, එතකොට ක්‍රිමිරාජ පේයාව, සඳුන් පැණිය, කුරුලෑසෝය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් මිලදී ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ මේ නිෂ්පාදන පාවිච්චි කරන්න. මොකද දේශීය මුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ශරීරයට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ගෙදරට හරි නිවස මේ ෆාමසියට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න ඕනේ නම් 0112 753 889ට කෝල් එකක් දෙන්න පුළුවන්.
2: 7 විනාඩි 23යි. විෂ මද්‍රව්‍ය ගැන මේ දවස්වල අපි කතා කරනවා. රටම එකට ජාතික වැඩසටහන. ඒක හදාන්නවා මේ කාලේ ලොකුවට මේකේ මේ දැනුවත් කිරීම වැඩසටහන් කරනවා.
1: ඔව්.
2: ඉතින් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කතාව හොඳට අහන්න. ඔබ ඔබේ කායික සහ මානසික නේද? සුවතාවයේ කෙරෙහි වැඩි අවධානයක් දෙනවා නම් කිසිසේත්ම මද්‍රව්‍යයක ඇසුරක් වාර තියෙන්න බෑ.
1: ඔව්.
2: දැන් අපේ රටේ දන්නවා දැන් ඔය හෙරොයින්. ඇෂ්, කුෂ්, අයිස් ඇතුළු නේ.
1: নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඔව්.
2: සෑහෙන දේවල් තියෙනවා. ඒතකොට මේවා තරුණ ප්‍රජාව විශේෂයෙන්ම අපි දන්නවා පාසල් දරුවන් අතර පවා ප්‍රචලිතයි. ඉතින් මේ කතාවෙන් ඔබේ අනාගතය එහෙම නැත්නම් දරුවන්ගේ අනාගතය බේර ගන්න අවශ්‍ය කරන වටපිටාව තමයි රටම එකට ජාතික වැඩසටහන හරහා සිද්ධ
1: වෙන්නේ.
2: මෙන්න මේ නම්බර එකට කතා කරන්න කවුරු හරි කෙනෙක් සම්බන්ධව ඔබට තියෙනවා නම් යම් කිසි දැනුවත් කිරීමක් කරන්න. ඔබ මේ වෙලාවේ මේ කියන කාරණාවේ ඇබ්බැහි වෙච්ච අයෙක් නම් ඔයාට පුළුවන් මේ අංකයට කෝල් එකක් දෙන්න.
1: දහනවයයි විසිහත අපි හැමෝම එකතු වෙලා අපේ පවුල වෙනුවෙන් අපේ දරුව වෙනුවෙන් අපේ සමාජ වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මේ වටින කින තීරණය ගන්න ඕනේ ඒ හින්දා තමයි මා අපි හැම වෙලෙම ඔබට මතක් කරන්නේ අසල්වැසියෙක් වුණත් තමන්ගේ පවුල කෙනෙක් වුණත් තමන්ගේ කෙනෙක් වුණත් තමන්ගේ ආදරේ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ ගලංගි ජීවිත බේරගන්න 19යි 27 කියන අංකයට අදම කතා කරා
2: අපි සින්දුවකට යමු සින්දුවෙන් පස්සේ අපිට පුළුවන් කමක් තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න ඊගත ටිකට් එක අතට ගන්න
1: අපි යන්න
2: ඔව් වාසනාවන්ත ජයග්‍රාහකයෙක්ද කියලා ඊයේ සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහකයෙක්

0: හතයි විසි නවයයි වෙලාව අද අපි මාර පරාජය ලබන දවස අද අගෝස්තු 19 වෙනිදා මතක තියාගන්න. අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ අවසන් දිනය සිවුණ දිනේ
1: අවසන් දිනේ
0: ඉතින් විකට් 6ක් තියෙනවා. ඉතින් අපේ පුත්‍රයෝ ටික ඊයේ හවස් යාමේ එක වෙල නේද පෙරහැර වගේ යන්න පටන් ගත්තා විකට් ටික. ඉතින් අද දවසේ ගැන අපිට තියෙන එක බලාපොරොත්තුවයි ගාල්ලට වැහැපන් මයි අම්මා.
1: එතනින් හරි ගොඩ යන්න.
0: කොහොම හරි වැස්සොත් නම් ගොඩ. මොකද මේ
1: ජාමේ බේරගන්න පොඩ්ඩක්.
0: නැත්තම් වැහි දෙයියන්ට අරෙන්න අපිව බේරගන්න පුළුවන් කමක් නැහැ මේ යගතෙකුට. මොකද මේ අපි ක්‍රිකට් වලට ආදරෙයි. අපිට ඕනේ කොහෙන් හරි කමන්නේ පරාජය නොවී ඉන්න.
1: ඔව් ලැජ්ජ නොවී.
0: අර රවීන්ද්‍ර විමල්සිරි කියලා විනිශ්චකරුවරේ මම දැක්කා අර අවුට් එකක් කියන දීපුවක් ගැන මේ දවස්වල මේ අන්තිම පැය කීපේ Facebook වලම කතා කරනවා. ඉතින් බැලුවම විනිශ්චකාරවරුත් ඉන්නේ ඉන්දියාව පැත්තේ.
1: ඔව්.
0: රවීන්ද්‍ර විමල්සිරි ලංකාවේ මිනිස්සු.
1: විමල්සිරි.
0: සිරි කියලා ගෑවුනොත්
1: ඉවරයි. හරි සිරියවන්ත.
0: මේ සුබ දවසක් ලොතර හේබල්.
1: මොකද කියන්න?
0: සුබ දවසක් ලොතරයි.
1: හරි.
0: වෘෂභ ලග්නය තමයි ජයග්‍රාහී ලග්නය. 11 32 49 වාසනාවන්ත අංක ටික. ඊට පස්සේ ජය ලොතරයි ආර් අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 2 අංක 6. අද සම්පත අංක 7 අංක 9 අංක 1 අංක 7 අංක 9. අංක 0 අංක 1 අංක 7 අංක 9 ආරක්ෂරයත් එක්ක. ඊට පස්සේ මීන ලග්නය එක්ක හඳහන ලොතරයි ජයග්‍රහයි ප්‍රතිපලයේ අංක 3 අංක 4 අංක 5 අංක 42. ධන නිධානය D අක්ෂරයත් එක්ක අංක 5 අංක 61 අංක 63 අංක 70. ජය අක්ෂරයත් එක්ක අංක 8 ප්‍රසාද අංකය ජයංක අංක 29 අංක 34 අංක 43 සහ අංක 45. එවැගේම මෙගාපව කිව්වද? කිව්වා. ගොවිසත ලොතරැයිය X අක්ෂරයත් එක්ක අංක 2 අංක 15 අංක 16 සහ අංක 72. ඊට පස්සේ අපි බලන්නේ මහජන සම්පත R අක්ෂරයත් එක්ක අංක 8 අංක 9 අංක 0 අංක 1 අංක 7 අංක 9. ඒ තමයි ජයග්‍රහයි ප්‍රතිපලේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ටිකට්ස් වැඩි වැඩියෙන් මිලදී ගන්න. එහෙම වුණොත් ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියනවා දන්නවා. රටේ සංවර්ධන කාර්යයන්වලට නේද අරමුදල් රසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙන අපි වියදම් කරන රුපියල් 40 එතනටත් යම් කිසි මුදලක් දායක කළා. ඒ අවශ්‍ය කරන වටපිටාව හදන ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන ආයතනයක්.
1: ඉතින් මේ පුංචි රුපියල් 40 ගොඩ දන්නවද ඔයා කෙලින්ම මේ අපේ රටේ සංවර්ධනයට දායක වෙනවා කියලා ලොකු දායකත්වයක් සපයනවා. ඒ තමයි රජයේ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ හින්දා ඔයා වියදම් කරන රුපියල් 40 ගැන දුක් වෙන්න එපා. රුපියල් 40 ඔයාට දිනමක් තිබුණත් නැතත් ඔයා රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලබා දීලා දෙනවා.
0: 7:33 වෙලාව අපි ගොනේ සිරි කියලා නම තිබුණොත් මෙව වෙනවා. ඇතැම්ම අයට
1: සමහරක් නේ
0: සමහරක් ඔය එහෙම කියලා ඔය මම මේ ඔය දැකපු පෝස්ට් එකක් කියන්නේ මේ සමහර ඔය අපේ රටේ හිටපු දේශපාලඥයෝ එහෙම නැත්නම් අපේ රටේ හිටපු ඒ ඉන්නේ හිටියේ හිටපුවයි ඉන්න අතර ඔය සමහරු
1: ඉන්නේ එක එක පැලැන්ති වල
0: අන්න එක එක පාර්ශවවල එක එක ශේස්ත්‍රවල අන්න එහෙම අයවත් පෙන්ෂන් කරලා තිබුණා එක එක කාලවල හිටපුවා.
1: ඕකේ
0: අලුත්ම චරිතේ විමල සිරි.

0: බැංකුවේ කවුන්ටරේ තියෙන පෑනටත් නේද නූලක් දාලා නූලක් දාලා ගැට ගහලා තියෙන්නේ අපි හොරකම් කරන් යයි කියලා.
1: පෑන
0: ඒ බැංකුවල මහත්තුරු අපේ සල්ලි වලට එහෙම නැත්නම් රටේ සල්ලි වලට මෙව්ව කළා.
1: අපිට දැන් මෙව්ව වෙලා තියෙන්නේ.
0: අපි යනවා අපේ සල්ලි ටික පරිස්සමට බැංකුවල දියන්. ඒ බැංකුවල මහත්තුරු මෙන්න බලේ මේ මගඩි.
1: ඒ කියන්නේ එච්චර අපිව ෂුවර් නෑ නේද? පෑනත් ගැට ගහලා තියෙන්නේ.
0: පෑන ගැට ගහලා තියෙන්නේ.
1: අපේව විශ්වාස නැහැ බලන්න. ඉතින් අපි ඒගොල්ලන්ව විශ්වාස කරලා සල්ලි දීලා.
0: අර රුපියල් 50 පෑන ගැට ගහලා තියෙන්නේ. 50යිද පෑනක් දැන් කියන්නේ?
1: නෑ ඩඩ අඩුයි නේද?
0: රුපියල් 30කට?
1: ඕ 35කට. හරි 50 කියවක. කටනේ 50. සික් හැයියා.
0: අද අපේ මෝර්නින් ෂෝ එකේ පෝස්ට්
1: එක. පෝස්ට් එක. අපිට වෙච්ච දෙයක්.
0: අපි හිතුවේ නැහැ කවදාවත් ඔයගේ පෝස්ට් එකක් හදන්න
1: කියලා. අපේ සෝ එක.
0: හරි.
1: ඉලි ලැජ්ජ.
0: RDB බැංකුව ගැන කියන්නම් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ඔයාගේ මුදල හරියටම හරි නේද?
1: ඔව්.
0: තැනක තියෙනවා නම් තැන්පත් කරනවා නම් හොඳ පොලියකට. RDB බැංකුව තමයි බැංකුව. තව විස්තර කියන්නම් පොඩි කතාවක් තියෙනවා කියලා.
1: මොකද?
0: ඔන්න මේ එක කුරුළු පැටියෙක් හිටියා. මේ ඒ කුරුළු පැටියා සාමාන්‍යයෙන් ඉතින් ඉහළ අහසේ පියාඹන්න කැමති කෙනෙක්. හැබැයි එක්තරා කාල සීමාවක කාලගුණේ යම්කිසි වෙනසක් වුණා.
1: හරි.
0: සීත කාලගුණේ ආවා. ඉතින් මෙයා සුපුරුදු විදියට උදේ නැගිටලා ඇඳලා කරලා ඔක්කොම කරලා දත් මැදලා ඔක්කොම කරලා එළියට ආවා.
1: දත් මැදලා. හරි.
0: එළියට ඇවිල්ලා මෙයා සුපුරුදු විදියටම ඉහළ අහසේ පියාඹන්න පටන් ගත්තා.
1: හරි.
0: ටික ටික උඩට ගියා. මෙයාට තේරුණා කාලගුණේ වෙනසක් තියෙනවා.
1: ඒක හොඳ නෑ.
0: සුලන් සැරයි විදුලියද කොටයි
1: හෙන හඬ පැතිරයි
0: අන්නේ වගේ. මෙයා ඉක්මනට ගෙදර ඇවිල්ලා කිව්වා අක්කේ අක්කේ අර බලන්නකෝ එස්සක් නොවෙන්නේ. ඕනනම් ඒ වගේකුත් ගලප ගන්න පුළුවන්.
1: පුළුවන්. හරි.
0: දැන් මෙයාට ගෙදර එන්න බෑ.
1: බෑනේ.
0: සෑහෙන සීතල කුණාටුවක් වගේ එකක්.
1: හරි.
0: මෙයාට තව පියාඹන්න බෑ.
1: චූටිනේ.
0: මෙයා හිතුවා දැන් මට හයිය නෑ තව දුර පියාඹන්න. මෙයාට තේරුණා එක පාටම නිකන් මේ කලන්තේ වගේ එකක් කියලා.
1: අනේ.
0: මෙයාගේ ඇස් බෝල මෙහෙම උඩ ගියා. අත්තටු ගහන එක නැවතුණා.
1: අනේ දෙයනේ.
0: එක පාරට
1: වැටුණා.
0: ටොක් ගාලා බිමට වැටුණා. හරි.
1: අනේ.
0: ඉතින් ඔහම බිමට වැටිලා ඉන්නකොට දැන් වැටිච්ච අමාරුවයි, අර සීතලයි ඔක්කොම එක්ක ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට එතනින් ගියා ලොකු ගවයෙක්. ගවයෙක් යනකොට පොක් ගාලා වසුරු. ගොම්බෙට්ටක්.
1: ඒක කියපුවේ. හරි.
0: ගව වසුරු කිව්වම නිකන් මැජික් වගේ.
1: මැජික් නේ. හරි.
0: ගොම්බෙට්ටක් දාගෙන ගියා. කුරුල්ලගේ ඇඟ උඩට.
1: අනේ අර චූටි පෙටියගේ.
0: අයියෝ. අර අසන්නලා හිටපු කුරුල්ල. හැබැයි මේ කුරුල්ලා කුරුළු පැටිය එක පාරටම හයියෙන් කෑ ගහන්න ගත්තා.
1: ඇයි?
0: සතුටින්. අර ගොම්බෙට්ටි උණුසුම තියෙනවා.
1: අනේ.
0: මෙයා සීතලේනේ හිටියේ.
1: හරි හරි හරි හරි.
0: හරි. මෙයාට ඒක මාර චිල්. චිල් නෙමෙයි මාර ජොලි. හරි. මෙයා හයියෙන් කෑ ගහන්න ගත්තා. සින්දු කියනවා වගේ දැන් කිචි පිචි කිචි පිචි ගාල් කෑ ගහනවා. ඔතන අහල පහල කැලෑවක හිටියා කැලෑ පූසෙක්. කැලෑ පූසා මෙතනට ආවා. එනකොට ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා මොකද කුරුල්ලෝ?
1: කොයි කෑ ගහන්නේ?
0: කොයි කෑ ගහන්නේ? රැක්ද මේ බලන්නකෝ පූසයි මේ ගොම්බෙට්ටක් ඇඟට
1: වැටුණා.
0: මේ මගේ තටුවෙන් පොඩ ඇලිලා තියෙන්නේ. මෙයා දැන් තියෙන අර උණුසුමේ සැප විඳින ගමන් අර තටු දැන් බර වෙලා තියෙන. හරි. ගොම්බෙට්ටක් ඇඟ උඩ
1: වැටුණානේ.
0: මෙයා කිව්වා මේ මාව මෙතනින් ගන්නකෝ කියලා. පූසා කිව්වා රයිට් ඕකේ ඊසි. පටස් ගාල එළියට ගත්තා. ගත්ත ගමන්
1: වැඩේ
0: ඉවරයි. කතාව ඉවරයි.
1: චැප්ටර් ක්ලාස්.
0: අපේ ජීවිතවලත් එනවා මෙන්න මෙහෙම මේ වගේ අවස්ථා. එක පාට ගොම්බෙටි වගේ මිනිස්සු අපේ ජීවිතවලට
1: එනවා. පලාතව ගඳ ගහලානේ.
0: ඔව්. ඒ වුණාට ඒගොල්ලෝ අපිට අර උදව් කරන්න එන ලීලාවෙන් එන අය වගේ ලොකු හානියක් කරන්නේ නැහැ.
1: හරි.
0: ඒ කියන්නේ ඔබව අමාරුවේ දමන හැමෝම ඔබේ සතුරන් නෙවෙයි. හරි. දැන් අර ගවයා මේ මෙතනින් ගිය හරකා මෙයාගේ හතුර නෙවෙයි. හරි, ගවයා කුරුල්ලව ගොමගොඩෙන් වැහුවත් ඒ ගොමගොඩේ එයාව ජීවිතේ බේරෙන උණුසුම තිබුණා.
1: උණුසුම තිබ්බනේ. හරි,
0: සමාල්ලාට විපතක් වගේ පේන දෙයක් ඇත්තටම ඔබේ ජීවිතේ පැවැත්මට වර්ධනයට හේතු වෙන්න පුළුවන්. දෙවෙනි අනිත් එක්කෙනා පූසක්. ඔබව කරදරයෙන් ගොඩ ගන්න හැමෝම ඔබේ මිතුරන් නෙවෙයි කියලා
1: ඔබට
0: ඔප්පු කරා. පූස බැලූ බැලමට උදව්කාරයෙක් වගේ පෙවුණා. ඔ කුරුල්ලව අමාරුතනින් එළියට ගත්තා. අරගෙන එයාගේ ආහාරය බවට පත් කරගත්තා. සමාල්ලාට මිනිස්සු ඔබව එක ප්‍රශ්නකින් බේරගන්නේ ඒගොල්ලන්ට වෙනත් සැලසුමක් තියෙන නිසයි. කල්පනාකාරීව නේද ඔබ ජීවිතේ දිහා බලන්න ඕනි. මේක තව පාඩමක්
1: තියෙනවා.
0: ඔබ ලොකු කරදරයක ඉන්නකොට සමහර අවස්ථාවලදී නිහඬව සිටීම ප්‍රඥාවන්තයි. කුරුල්ලා ගොමගොඩ ඇතුලේ නිශ්ශබ්දව හිටියනම් එයා ආරක්ෂිතයි. ඒත් ලැබුණු පාසුව නිසා උද්දාමයට පත් වෙලා සින්දු ගියලා
1: කෑ ගහලා
0: වැඩි අවුල් වුණා. ඒ නිසා මේ කියන දේ මේ පුංචි කතාවෙන් අපි ගමු එළියට. දැන් සමහර මගේ ඉතා උගත් බුද්ධිමත් අපේ යාළුවෝ කල්පනා කරනවා කුරුල්ලො හැම පූසෝ එක්ක කතා කරනවා.
1: වැණිතින් හද වෙනවා වැංගිල දිහා බලන.
0: කතා කියන අපිට ගහන්න. 7:48. ඔන්න RDB බැංකුව ගැන කියන්න පුළුවන්. රාජ්‍ය සුරක්ෂිතතාව සහිත වාගේ සල්ලි ටික හරියටම FD එකක දානවා නම් හොඳම රේට් එක දෙන්නේ RDB එක. රාජ්‍ය සංවර්ධන බැංකුව.
1: හරි.
0: ශාඛා 272ක් තියෙනවා රට පුරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පරිස්සමට වාගේ සල්ලි ටික දාලා ඔයා ගෙදරටලා ඉන්න බබා වගේ ඒගොල්ලෝ සල්ලි ටික පරිස්සම් කරලා කල්පිරුණාට පස්සේ මාස 3-6 එහෙම නැත්නම් ඉතින් එහාට දිගු කාලීන වශයෙන් උනත් නේද ඩිපොසිට් එක දාන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම හදලා සල්ලි ටික පරිස්සම් කරලා හොඳ පොලියක් වාගේ අතට දෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ RDB බැංකුව. මතක තියාගන්න බ්‍රාන්චස් 270 ගණනක් තියෙනවා. ඒ හින්දා ඔයාගේ ළඟම ටවුන් එකේ අනිවාර්යයෙන්ම RDB එකක් තියෙනවා.

0: හතයි විනාඩි පනස් තුනයි වෙලා.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6746 479.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: දෙකියා සුරකින් මගතොට.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
0: Udde Atavena Tha Vinadi Pahat Thiyeno. Me Oya Faradi Vidhiye Vyayam Karahama.
8: Are?
0: Oya Samaharu Inno Mage Gym Ekeme Inno Me Mallila. Ange Sampurna Bala Bara Kilo Kilo 40ak 50ak Vithara.
8: Ha.
0: මෑන් උස්සනවා බර කිලෝ 75ක් විතර. ඊයේ හැමයක් වුණා. මේ උස්සගෙන බරක් උස්සන්න ගිහිල්ලා පොඩක් අර එකපාරට නිකන් පොඩියක් ඇස් නිලංකාර වෙලා ගිහිල්ලා ඒ තරුණ මල්ලි අවුරුදු 23ක් විතර එකපාරට ඇදගෙන වැටුණා. බැලුවම දවල්ට කාලත් නේ.
8: ඕනේ.
0: හරි. වතුර එකක් බීලා ඇවිල්ලා සෙල්ලම් කරලා. ඉතින් යාගෙන් ඇහුවා මෙයා මේ පොඩි අවුරුදු 23යි. එයා හැබැයි එයාගේ එයා වර්කවුට් කරන විදිය දැක්කම හිතෙනවා එයා ලූෂන් අයවත් පහු කරයි කියලා. තමන්ගේ ඇඟට ඔරොත්තු නොදෙන මට්ටමේ වර්කවුට් කරන අය අපි දැකලා
8: තියෙනවා.
0: ඔය හවසට ජොගින් ට්‍රැක් වල දුවනව නේද?
8: ආ
0: සමහරු දුවන්නේ තමන්ගේ ඇඟට ඔරොත්තු දෙන ප්‍රමාණයද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
8: ඔවනේ.
0: කිලෝමීටර් මම අද 5ක් ගියා. වට මේක 6ක් ගියා. පින් සිද්ධ වෙයි ඒව හරි නේද? කාගේ හරි දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා ඕනේ ඔක කරන්න.
8: අනිවාර්යයෙන්ම.
0: නැත්තම් ඔය ජොගින් ට්‍රැක් එකේම ඔබ නේ.
8: ඔව් කියන්නේ නැහැ ඉතින්.
0: ව්‍යායාම කරනකොට වුණත් නිවැරදි ඉරියව් වලින් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පවෝදා වැඩට යන හම්බෙන්නේ නැහැ. ජොයින්ට්ස් රිදෙනවා, පා වෙනවා, ඇඟ පතනවා.
8: නෑ අපේ කට්ටිය නිකන් අර හැමදේම නිකන් අර බදාගෙන කරන්නේ නේද?
0: හරි ඔය කොහොම වුණත් ජොයින් පේන්ස් කියපු ගාන ඔයාට මතක් වෙනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. දැන් එක්සයිස් කරන අය විතරක් නෙමෙයි අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්.
8: ඔව්.
0: සමහර විට ඔය එකම විදියට පුටුවක වාඩිලා පාඩම් කරන කෙනෙක්. ඔයාගේ ඔෆිස් එකේ වැරටි කරන කෙනෙක්. ඔෆිස් එකේ තියෙන පුටුව දන්නවනේ ඒක හැටි.
8: අවදි ගන්නනේ.
0: කාලකින් එක මාරු කළා නෑ. ඉතින් ඒවා අලුත් වැඩියා කළා නෑ. ඒවැ හරියට ඒ කියන්නේ අපි කියන්නේ නිවැරදි ඉරියව්වෙන් ඉන්න බෑ.
8: බෑ.
0: ඔයාට කොහොමත් එහෙම ඉඳලා පුරුද්දකුත් නැහැ.
8: පුටුවේ විදියටම අපිත් හැදිලා.
0: අන්තිමට කොන්ද නේ. ඊට පස්සේ වාගේ බෙල්ල උරහිස ඔය කියන ඕනම තැනක මේ කියන පේන් වෙන්න පුළුවන්. වලලු කර වෙන්න පුළුවන්. මැණික් කටුව වෙන්න පුළුවන්. හරි. ඔය කියන ඔක්කොටම තමයි රුපියල් 1900ට විසඳුමක් දෙන්නේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. 1920යි. මේක 100%ක් ස්වභාවිකයි. ෆැරක් එකේ ෆැන්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තියෙනවා. මේක හරියටම හරියන ප්‍රොඩක්ට් එක කියලා.
8: ඔව්.
0: ඒ නිසා අමුද්‍රව්‍ය ගැන කියනවා නම් පාවිච්චි කරපු අමුද්‍රව්‍ය 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය. සුවඳක් තියෙනවා. ගඳ නැහැ. තෙල් එකක් නෙවෙයි.
8: ක්‍රීම් එකක් නෙවෙයි.
0: ගාගෙන ඕනම තැනක යන්න පුළුවන්. මේක ගාපු ගමන් මෙහෙම හොඳට පිරිමැදලා මේක ඊට පස්සේ මේ ඇබ්සෝබ් කරගන්නවා.
8: ඔව්.
0: ඒ හින්දා ගෑව කියලාවත් දන්නේ
8: නැහැ. හොයන්න බෑ.
0: ඉතින් රුපියල් 1920යි ෆැඩ්නාවත ශිල් ඇක්ටිව් ප්ලස් ගැන කිව්වේ. ගෘහණියන්ට වෙන්න පුළුවන්, වෘත්තිකීන්ට වෙන්න පුළුවන්, ක්‍රීඩකීන්ට වෙන්න පුළුවන්, ශල්‍ය කර්මෝලින් සුවය ලබන ඔබට වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆාමසි එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැරවලදී ඔයාලා දැන් ෆැඩ්නාවත ශිල් ඇක්ටිව් ප්ලස් ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. ඔයාගේ ඇස සම්බන්ධව තියෙන ප්‍රශ්න වලටත් අපි කිව්වා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න කියලා. ලෙන්ස් ටෙක් කියලා කියන්නේ ඔයා දන්නවා රජයේ අනුමත ආයතනයක්. මේ ඇහැ ඔයාගේ ඇහැ නේ, ලොකු ගානකට නෙවෙයි සාධාරණ මුදලකට. ඔයාට දැන් පෙනීමේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඔය තියනවට වැඩිය නේද හොඳ මට්ටමකට ගේන්න මේ ටීම් එකට පුළුවන්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.
8: මොකද සුදුසුකම්ලත් ඩොක්ටර්ස්ලානේ ඉන්නේ, එහෙනම් බය වෙන්න එපා. හොන කට්ටිය නෑ, සල්ලි කඩා ගන්න විතරක් නෙවෙයි, ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරලා ඇස් දෙක ඇස් දෙකක් විදිහට ආපහු ඔයාට දෙන තැනක් තමයි මේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට තියෙනවා නම් ඇසේ සුදු ඉවත් කරන්න, ඒ වගේම දියවැඩියා සායනට යන්න ඕන නම් ඒවත් තියෙනවා, ග්ලූකෝමා සායන, ළමාක්ෂි සායන, ඇස් කන්නඩි සේවා, බාහිර රෝගී අංශ තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම තැනින් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි කට්ටියක්, සුහදශීලී කට්ටියක්. ඉතින් ඔ ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක කතා කරගන්න පුළුවන්. නම්බර්ස් දෙක මතක් කරන්න, 0706 478 478, 0112 785 858.
0: රයිටේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරේ. ඒ වගේම මේ පැය යන කලින් මතක් කරන්න ඕනේ පැල්ලොත නිෂ්පාදන ගැන. ඉතින් කිරි වීදුරුවක රස බලනකොට ලංකාවේ අපිට අපේනේ මේ ප්‍රොඩක්ට් එක කියන අභිමානෙ ඉන්න නේ. එහෙම හැඟීමක් එන්න නම් ඔයා පැල්ලොත කිරි වීදුරුවක් ඕනේ බොන්න.
8: ඔව්,
0: ස්වභාවික කිරි රසය, නැවුම් කිරි රසය, වතුර කලවම් කළා. අර එහෙමනේ සාමාන්‍ය අපිටනේ ගොඩක් කලවට ෆ්‍රෙෂ් මිල්ක් එකක් එහෙම ගන්න ගියාම
8: තියෙන්නේ.
0: එහෙම නැතුව ස්වභාවික කිරි රසය හොයනවා නම් ආ ගන්න ඕනේ පැල්වත නිෂ්පාදන සුපර් මාකට්ස් නේ. එහෙම නැත්නම් අවුට්ලට් වල, ගේ ළඟ තියෙන පොඩි කඩේ, ග්‍රොසරි වල, ඕනම තැනක දැන් පැල්වත නිෂ්පාදන සියල්ල ඔයාලට ගන්න අවස්ථාවක් දීලා තියෙනවා.

0: උදෑසන 8:00 3යි.
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්දුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 0706 478 478

0: ගුඩ් මෝනිං සුබදාස් රාකටයි 9:00 වෙලා වලුත් පැය කපි ඉන්නේ 8:09:10 උදේ 8 විනාඩි 9 තප්පර 10 සාමාන්‍යව අලුත් ඇඳුම් මාසෙට ඇඳුම් කීයක් විතර යන්නවද
1: කියන්න බෑ මෙයා මං එච්චරට ඇඳුම්
0: ගන්න නෑ අරන් දෙන්න ස්පොන්සර්ස් ලයින් නෝනේ
1: ඔව් ස්පොන්සර්ස් ලයින්
0: දැන් බලන්න මේ සාමාන්‍යයෙන් අපි අනිවාර්යෙන් මාසෙට ඇඳුමක් එහෙම ගන්නවනේ
1: ඔව්
0: සමහර අම්මලා අපේ අම්මලා තාත්තලා නම් එහෙමත් නෑ අවුරුද්දට 1-2
1: එයා ඒත් අපි අරන් දුන්නා
0: ඔව් දැන් ඔයා අදාන් දින ඇඳුම් වල ක්වොලිටි එක මීට අවුරුදු 10කට 20කට කලින් තිබුණ ක්වොලිටි එක නෙවෙයි
1: ඔව්
0: බාලයි ඒ නිසා අපි නිතර නිතර ඇඳුම වෙනස් කරන්න වෙනවා හේතුවම පාට යනවා
1: පොඩි වෙනවා
0: ඔව් අර බූල් ලැබෙනවා නූල් ලැබෙනවා එක එකම වෙනවා ඉස්සර අපි අඳුමක් ගත්තම ඒක අවුරුදු ගාන කඳින්න පුළුවන්. ඒකේ මැහුම් ගැලවෙන්නේ නැහැ, පාට යන්නේ නැහැ, රිදි දිය වෙන්නේ
1: නැහැ.
0: නේද?
1: ඇදෙන්නේ නැහැ, පොඩි වෙන්නේ
0: නැහැ. ඔව්, අද වෙනකොට ඒක සෑහෙන වෙනස්. බොත්තම් ගැලවෙනවා. පිටෝන් රූම් එකෙන් බෑග් එක දාලා කැෂියර් කියලා බස් ගන්න ගලා ආයි පොඩ්ඩක් දිගැල බලනකොට බොත්තම ගැලවෙනවා. හරි. ඉස්සර ක්වොලිටි ඇඳුම් තිබුණේ ඇයි? ඔය 1980 ගණන් වල ඇමරිකාවේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුද්දකට ගත්තා කියලා කියන්නේ අලුත් ඇඳුම් 12ක් විතර.
1: හරි.
0: හැබැයි අද සාමාන්‍යයෙන් මේ සමීක්ෂණයකින් හෙළි වෙනවා අවුරුද්දකට ඇඳුම් 68ක් විතර ගන්නවා කියලා. ඒ කියන්නේ ඉස්සරට වැඩි අපි 5 ගුණයක් දැන්
1: ඇඳුම්
0: අඳිනවා. ගන්නවා. පුදුමයි කියන්නේ අපි ඇඳුම් වලට වියදම් කරන මුදල ඉස්සරට වඩා භාගිකින් අඩු වෙලා තියෙනවා. දැන් ඇඳුම් ගාන වැඩි වෙනකොට වියදම් කරන ගාන
1: වැඩි වෙන්නේ බෑ.
0: එහෙම වෙලා නැහැ. 80 සහ 90 දශකවල ප්‍රසිද්ධ වෙළඳසැල් අවුරුද්දකට ඇඳුම් කලෙක්ෂන් ගෙනාවේ දෙපාරයි.
1: හා
0: අර වසන්ත කාලයේ ගිම්හාන කාලේ හුඳින් නේද? සරත් එහෙම නැත්නම් ශීත. ඔය ඒ වගේ මේ ඒ කාලවල විතරයි.
1: හරි.
0: මේ ඇඳුම් හදන්න ඩිසයිනර්ස්ලා මාස 9ක් විතර කාලයක් ගන්නවා. එයාලා රෙදි වර්ග තෝරලා ප්‍රමාණයන් වලින් තෝරලා ෆැක්ටරි වලට ලොකු ඕඩර් එකක් දෙනවා.
1: හා
0: මේ ඕඩර් එක මෙව වුණාට පස්සේ ඒ කියන්නේ විකුණේ නැත්තම් කම්පැනියට මාර පාඩුවක් වෙනවනේ.
1: ඔව්.
0: අන්නේ ඒ රිස්ක් එක නිසාම ඉස්සර ඇඳුම් හදද්දි මාරම සැලකිල්ලක් ක්වොලිටියක් ගැන හිතුවා.
1: හිතන ආ හරි.
0: සර්ලෝම කිව්වොත් ඉස්සර මිනිස්සු සල්ලි දුන්නේ ඇඳුමේ ක්වොලිටිය සහ කල් පැවැත්මට. ලෝකයේ මේ ඇඳුම් කලාව සම්පූර්ණයෙන් වෙනස් කළේ Zara කියන ස්පාඤ්ඤ කම්පැනිය.
1: Zara.
0: එයාලා ගෙනාවා ෆාස්ට් ෆැෂන් කියන සංකල්පය.
1: හරි.
0: සාමාන්‍යයෙන් ඇඳුමක් ඩිසයින් කරලා කඩේට එන්න මාස 9ක් යද්දි Zara කම්පැනි එක දවස් 15 කළා. කොහොමද යාලා එක කළේ? එයාලා වෙන රටවලින් ඇඳුම් මහනවට වඩා තමන්ගෙම රටේ රොබෝවරු දාලා ලොකු ෆැක්ටරි හැදුවා.
1: රොබෝලා.
0: ඒ වගේම එයාලා එකපාර ලොකු ඕඩර් ගන්නේ නැහැ. එයාලා කරන්නේ පොඩි තොගයක් කඩේට දාලා බලනවා ඒක විකිණනවද
1: කියලා. කොහොමද තාත්තේ කියලා.
0: ඔව් විකිණනවා නම් දවස් කීපයකින් ඒ ඩිසයින් එකෙන් තව ගොඩක් හදනවා. ඒ නිසා Zara එක ලොකුවට පාඩුණේ නැහැ. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම ඩිසයිනර්ස්ලා හදන ඔය 1000ක ඇඳුම සති කීපයකින් ඩොලර් 80ට Zara කඩින් ගන්න පුළුවන් කමක් ලැබුණා. Zara ස්ටෝස් කෙලින් වීදිය පිටකොටුව.
1: හා
0: ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලෝකයේ ට්‍රෙන්ඩ් වෙන ඇඳුම අඳින්න අවස්ථාවක් ලැබුණා. ඒ පාරේම ආවා H&M කියලා, ඒ වගේම Forever 21 කියන කම්පැනිය. හා මේගොල්ලෝ ලාබෙට ඇඳුම් දෙන්න පටන් ගත්තා. 2000 ගණන් වෙද්දි අර පරණ ක්වොලිටියට ඇඳුම් හදපු කම්පැනි වලට ෆාස්ට් ෆැෂන් කියන එක ඔය ඒ සංකල්පෙක හැප්පෙන්න බැරි වුණා. ඒ නිසා යාලා තමන්ගේ ඇඳුම් වල ක්වොලිටිය බහල කරලා ලාභ හොයන්න පටන් ගත්තා.
1: හරි.
0: ස්වභාවික රෙදි වෙනුවට ප්ලාස්ටික් රෙදි.
1: ඈ?
0: ඔව්. ඉස්සර ඇඳුම් හැදුවේ 100%ක් කපු කොටන් වලින්.
1: ඔව්.
0: ලොම් වූල් වලින්.
1: ඔව්.
0: හැබැයි දැන් කඩෙන් ගන්න ඇඳුම් වල තියෙන්නේ පොලියස්ටර්. ආ. තවාර ඉලාස්ටින් කියලා ගැත් තියෙනවා. ප්ලාස්ටික් රෙදි මේවා. මේවා ලාභයි යදිනවා. හැබැයි මේ ප්ලාස්ටික් කෙනි ඉක්මනට කැඩලා යනවා. ඇඳුම ඉක්මනට පරණ වෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ පොඩි දේවල් වලින් සල්ලි ඉතුරු කරන්න මේගොල්ලෝ පටන් ගත්තා. ඉස්සර ඩෙනිම් කලිසමක

0: ලස්සන බොත්තම් තිබුණා ඔය ස්වීටර්වල.
1: ඔව්.
0: අද ඒව නැහැ. ඉස්සර එක එක ප්‍රමාණය ඇඳුම් තිබුණා. අද ගොඩක් ඒවා තියෙන්නේ වන් සයිස් එකක්. يعني හැමෝටම හරිය රෙගුලර් කියලා
1: වගේ. ඔව් ඔව්
0: ඔව්. හරි. මේ හැම දෙයක්ම බොරු. බොරුව. බොරුව කියලා කියන්නේ හැම දෙයක්ම ව්‍යාජයි. ෆේක්. හරි. මේගොල්ලන්ගේ දැන් හැම දෙයකම තියෙන්නේ කම්පැනි සල්ලි ඉතුරු කරලා බාල ප්‍රොඩක්ට් එකක් දීලා. ඇඳුම ඉක්මන්ට ඉක්මන්ට ගත්තොත් තමයි ඒගොල්ලන්ට ඇතුළට ඉන්කම් එක එන්නේ. ඉස්සර වගේ එක ටී-ෂර්ට් එක මාස 6-7 අඳින්න දුන්නොත් ක්වොලිටියට දුන්නොත් බිස්නස් නෑ.
1: ඒකනේ ඇත්තනේ ඇත්තනේ.
0: හරි. ඉතින් ඔය සාර කම්පැනියට ඇඳුමක් හදන්න දවස් 15ක් යනකොට චීනේ ෂෙයින් කියන කම්පැනිය ඒක කරන්න යන්නේ දවස් 3යි දැන්.
1: ආ නේ.
0: වඩ තේරෙනවද මේ තරංකාරීත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ශ්‍රමය සූරා කරන. 2013 බංග්ලාදේශයේ ඇඳුම් ෆැක්ටරි කඩන් වැටලා කම්කරුවෝ 1000ක් විතර නේද?
1: ඔව්.
0: අයියෝ උන් හිටි දැන් අමතක වුණා. යන්න එන මං නැති වුණා.
1: නැති වුණා. ඔව්.
0: ඉතින් ෂේන් වගේ කම්පැනි වල ඇඳුම් මහන අය සතියකට පැය 75කට වඩා වැඩ කරනවා. අද අපේ ලංකාවේ වුණත් ඇඳුම් සම්බන්ධ ෆැක්ටරි ආරම්භ බලන්න. කණ්ඩවත් වෙලාවක් නැහැ.
1: ඇත්ත ඇත්ත.
0: ආ මේ කනවා වාඩි වෙනවා බත් කටවල් හතරක් පහක් බඩට දා ගන්නවා අත හොදනවා දුවනවා ආයලා ඉන්නේ කියලා.
1: ටාගට්ස් තියෙනවා. පැයට මෙච්චරක් කියලා.
0: ඔන්න ඕකයි ඇඳුමේ කතාව. මේ ඔක්කොම අහගෙන හිටියට පස්සේ හිතෙනවා.
1: ඇයි යදි?
0: ඇඳුම් නැතුව හිටියනම් මේ වැඩි හොඳයි.
1: ඇයි අපි ඇඳුම් නැදින්න?
0: 8:14 ගුඩ් මෝර්නින් සුබ උදෑසනක්.

0: Lakhanda Radio ITN.
1: Mamanande maanam relax.
2: అనమ్మనంగా వదునా అనేది మీ ఎక్స్పర్ట్ హరియడం హరిని
3: ఓనమ సంధి వేదనవగట ప్రబలమ విద్యానుకూల విసదమ ఓతుశీల్ యాక్టివ్ క్లాస్.
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හිතෙනබලා රාත්‍රී හතටා ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: David Peters Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600
6: මොහොද හත් ගව්වත් තියෙද්දි මේ ෂෝට ඉවත් කළා නේද?
7: අපි ගද මොඩර්න් කරාද?
6: ඔව් නාන ඇඳුම දාගන්න සිරිතක් නැහැ.
7: නැ.
6: නේ?
7: ඔව්.
6: මොහොද හත් ගව්වත් තියෙද්දි ඇඳගෙන යන ඇඳුම ගලවලා නාන ඇඳුම දාගන්න සිරිතක් නැහැ.
7: නැහනේ.
6: දැන් කාලේ ඇඳන් ගෙනේවත් එක ගලපලා ඕන එකක් දාගන්න.
7: ඔව්.
6: හරි. හැබැයි මේ ස්වභාවික ආපදා කියන ඒවට අපි කල්තියා දැනගෙන සූදානම් නොවුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
7: ඔව්.
6: ඒ නිසා මේ කාලේ ඔයා දන්නවා ලෝකෙම කතා කරන්නේ විශේෂම ආසියාව කතා කරන්නේ එල් නිනෝ ගැන. හිතාගන්න බැරි කාලගුණ තත්ත්වයන්. හිත විටක වහිනවා විටක පායනවා.
7: විටක සතුට විටක දුක වගේ
6: තමයි. දැන් මේකට ලෑස්ති වෙනකොට අපි කිව්වා ඉස්සරහට එන්න තියෙන ජලාශ හිඳිලා ගන්න දෙයක් නැහැ.
7: ඔව්.
6: පතුල මතුවෙලා 1700 ගණන් වල නටබුන් මතුවෙලා තියෙනවා සමහර ජලාශවල. හරි. සමහර නගරවල ඔය මේ කියන්නේ සමහර මේ වැව් එහෙම හිඳුනම 1700 ගණන් වල තිබ්බ නගර මතුවෙලා තියෙනවා. මේ ලංකාවේ.
7: ඔව්.
6: ඒ මෙහෙම ඇස්සු මේව කරලා බලන්න එපා.
7: ඒ හිතා ගන්න පුළුවන්ද නේ අපේ රට තිබ්බ විදිහත් එක්ක.
6: ඔව්. එතකොට 130 විතර වෙනකන් ජලාශවල ජල මට්ටම අඩු වෙලා. ඉතින් මේ කියන තත්ත්වයන් එක්ක ඉස්සරහට අපිට විදුලි කප්පාදුවකට යන්න වෙයි. එතකොට පාට බහැලා ඔළුව තුපත්තු කරගෙන තියාවු තියාවු කියලා හරියන්නේ නැහැ. ඒවට අපි සාමාන්‍ය ජනතාව විදිහට මොලේ කලඳක් හරි තියෙන ජනතාව විදිහට අපිට මේවට විසඳුම් දැන් ඉඳලම කල්පනා කරන්න වෙනවා. ඩීප් ටෙක් සෝලා ඔයාගේ ගෙදර විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ආ දන්නවා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් වට වතුර ඕනේ. වතුර ගන්න මොකක් හරි වෝට පම්ප් එකක් පාවිච්චි කරනකොට ඒකටත් කරන්ට් එක නේද?
7: ඔව්.
6: උපයෝගී කරගන්න නැතුව වාඩ පුළුවන් නම් සෝලා වෝට පම්ප් වලට යන්න. ඩීප් ටෙක් ඒ මතක් කිරීම වාඩ කරන්න.
7: ඉතින් ඔයාගේ නිවසට වගාවට ගොවිපලට හොරලේට කර්මන්ත ශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට හරි අවශ්‍ය කරන ඩීප් වෙල් පම්ප් සහ සෝලා වෝට පම්ප් විසඳුම ඔයාර විශ්වාසයෙන් යුතුව සම්බන්ධ කරගන්න පුළුවන් ඩීප් ටෙක් ඉංජිනේරින් සමග. ඉතින් ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය අඳුරගෙන ජලය ලබා ගන්න ඕන ගැඹුර ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරා ගැනීමේ ඉඳලා ඒක සවිකරන තැනට වෙනකම් අවශ්‍ය තාක්ෂණික සහාය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් වට 077 777 7374ට.
6: දැන් බලන්න මේ ඔය ඩීප් ටෙක් ගැන කතා කරනකොට ඔන්න ටෙක්නෝ කොහොමද ඇග්‍රි වලට පාවිච්චි
7: කරන්නේ?
6: ස්මාර්ට් ඇග්‍රි.
7: හා.
6: අපි ස්මාර්ට් ක්ලාස් රූම් ගැන කියනවා. ස්මාර්ට් ෆෝන් ගැන කියනවා. ස්මාර්ට් ටීවී ගැන කියනවා. හැම එකම ස්මාර්ට්නේ.
7: ඔව්.
6: ඇග්‍රි. ඇග්‍රි ස්මාර්ට් වෙන්නේ ඔන්න ඔයගේ දේවල් එක්ක. හරියට මොලේ කල්පනා කරලා තාක්ෂණය දාගන්න ඕනි. දැන් බලන්න ඩෝමා මැෂින් එක ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය.
7: හරි.
6: ඉස්සර වී ටික අරන් ගිහිල්ලා කයියක් දාගෙන බුලත් ටිකක්
7: කකාලා.
6: උදේ දීපු වී මිටිය හවස් වෙනකන් කොටලා නැහැ. එතකොට වී මෝලේ අයියට හොඳට අමතලා. රෑට ගෙදර එනකොට ගෙදර මායියාගෙනුත් හොඳට බැනුම් අහලා.
7: මායියාගේ ගා.
6: තමුසේ මේ වී මිටිය අරන් ගිහිල්ලා මේ කියලා හොඳ වෙන් අහගන්න.
7: දැන් මක් කරවද?
6: දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ස්වයංක්‍රීය වීකිටීමේ මැදිස්ථාන. පටව ගත්ත මොකේ හරි වාහනයක ගිහිල්ලා දැම්මා. පැයයි. පැයට වී කිලෝ 1000ක් කොටනවා. ලේසි නෑ. එතකොට ඔය වී යටේ තියෙන ක්වොලිටි එක මේන්ටේන් වෙනවා. ඒ ඩෝමා. හරි. මාක්ස්මෙන් ගෲප් එක තමයි ලංකාවට ඔය කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දවන්තම ලොකුම චේන්ජ් එක කරේ. හරි. යන්ත්‍රෝපකරණ රසක් අඳුන්වලා දුන්නා.
7: ඔව්.
6: මම මේ කිව්වේ හැමදාම කියන ඩෝම එක ගැන. මාක්ස්මන් පේජ් එකට ගිහලා බලන්න ඒගොල්ලෝ කරන වැඩ ටික. දැන් මේ දවස්වල ස්ටාෆ් එක ගන්නවා ගොඩක්. මොකද වැඩ වැඩි.
7: ඔව්.
6: ඉල්ලුම වැඩි. නේ? ඔෆිස් වල වැඩ කරගන්න ඕන කරන ස්ටාෆ් එක දැන් තව තව ගන්න වෙලා තියෙනවා.
7: ඔව්.
6: ඉතින් ඔන්න වේකන්සි කීපයක් තියෙනවා මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ.
7: ඉතින් ඔය ජොබ් එකක් හොය හොය ඉන්න ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ටග් ගාලා මං මේ කියන නම්බර් එකට CV එකක් දාන්න ඊට කලින් කියන්නම් ඔයාට ඕනේ ක්වොලිෆිකේෂන්ස්. ඒ කියන්නේ සුදුසුකම් මොනවාද කියලා අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලර්ස් වලට පෙනී හිටියත් කමක් නැහැ. ඒක හොඳ සුදුසුකමක්. ඒ වගේම තමයි එතන දින ඉන්න ටීම් එකත් එක්ක හොඳට හරි හරියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න රැකියා බාර්ත ටික ඇසුරම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි කොල්ලනේ ඔන්න තියෙන රැකියා බාර්ත මෙන්න මේ නම්බර් එක සේව් කරගන්න. ටග් ගල දාන්න CV එක 0767 760 909.
6: කොල්ලනේ කිව්ව කියන්නේ පිරිවිලම විතරද ගන්න?
7: නෑ ඉතින් කොල්ල මේ දවස්වල ජොබ් හොයනවා වැඩි නේ.
6: ආයික මිස. ඕ.
7: මානුෂීය
6: පැත්ත හොඳයි, දීමනා හොඳයි, පාසුකම් සියල්ල හොඳයි.
7: ඔය ඇසුරම් කරුවන්ට එහෙම ගොඩක් මේ ගෑනු කටියට ඇප්ලයි කරන්න පුළුවන්.
6: ඔයගලන හොඳට පුළුවන් නේ.
7: අසරන්.
6: 8 විනාඩි 30.
1: වෙලාව ඔබ වෙත ගෙනා. හැංගි හැංගි බැඳගෙන වෙස නටමුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අල්.

0: තයිතිස් පහයි.
1: ඕකේ.
0: අපිට මේ මැච් එක ගැන තවමන හරිය අපෙන් අහගන්න අහනවා කීප දෙනෙක්. අනේ ප්ලීස්.
1: ප්ලීස් අපිට වෙන වැඩ තියෙනවා.
0: මගේ යාළුවෙක් අපි හැමදාම අහනයි ඉන්නවා. අපි සමහර වෙලාවට ට්‍රම්ප් ගැන කතා කරන ඒවා.
1: හරි.
0: ඒවට ඉන්ට්‍රස්ට්. ඉතින් අපි කියන්නේ අපේ කටකඩිච්ච කතානේ වියන්. ක්‍රිකට් ගැනත් එහෙම සමහර හරි අනේ මැච් එක ගැන තවමන හරි කතා කරමු කියලා දාලා තියෙනවා. ඔව්. ඔයා හදන්නේ මට ජොබ් එක නැති කරලා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් නඩුවක් දා ඊට පස්සේ.
1: හ්ම්. ඉවසීමේ සීමාවක් තියෙනවනේ නේ.
0: ගොඩාක් කෝණේ නේ. නේ.
1: ඔව් එච්චර බෝ.
0: ගොඩාක් කෝණේ.
1: ඕනම දෙයක්.
0: අපි ආමුද ජපානි පැත්තට ගිහිල්ලා.
1: යන්. මොකද බැරි යන් යන්නේ.
0: ජපානි කියලා කියන්නේ
1: හා දියුණු රටක් නේ.
0: දියුණු රටක් මීට කාලයකට කලින්.
1: ඇයි එහෙම කියන්නේ?
0: ඒක එහෙම තමයි. දශක ගණනාවක් තිස්සේ ජපානය කියන්නේ අනාගතය සම්බන්ධ නේද? ඒ නැත්තම් අනාගතය දැකපු රටක්.
1: ඔව්.
0: එහෙම තමයි මුළු ලෝකෙම ජපානය තේරුම් ගත්තේ. හැබැයි අද වෙනකොට ජපානයට මොකද වෙලා තියෙන්නේ?
1: මොකද? ඇයි?
0: ලෝකයේ තුන්වෙනියට ලොකුම ආර්ථිකය කියන කිරුළ පවා අහිමි වෙලා තියෙන්නේ.
1: මොකද්ද?
0: එකට ඉන්නේ අපි හිතමුකෝ චීනය කියලා. දෙක ඇමරිකාව කියලා.
1: හරි.
0: තුන චීනය නෙමෙයි, ජපානය නෙමෙයි. තුනට ඉන්නේ දැන් ජර්මනිය.
1: මොකද්ද අපි විහිළුවක් නෙමෙයි කියන්නේ?
0: නෑ. දැන් ඉන්දියාව හරි. කොහොමත් හෙට අනිද්දා වෙනකොට ජපානයේ ඒගොල්ලන්වත් පහු කරගෙන ඉන්දියාවත් උඩට ඉන්න නේද?
1: එච්චරටම
0: ළඟ ළඟ
1: ඉන්නේ. මොකද්ද මෙයාට?
0: ජපානයේ වැටිලා ඉන්නේ. රටට අවශ්‍ය කෑම බීම තෙල් ටික ගේන්න පවා අමාරු තත්යකට වැටිලා ඉන්නේ.
1: ඒ කියන්නේ අපේ තත්ත්වය වැටිලාද?
0: ෂුවර්ද මේ මම කතා කරන්නේ ජපානේ
1: කියලා.
0: මේකට ප්‍රධාන හේතු දෙකයි. එකක් ජනගහනයේ වයසට යාම.
1: හා.
0: අනිත් එක තමයි අව ප්‍රමාණයේ වෙන මුදල් ඒකකය.
1: හරි.
0: අය දශක ගණනක් තිස්සේ වියදමට සාපේක්ෂව වැඩි නොවුණු පඩිය.
1: අනේ
0: මේ අපේ රට ගැන කියන්නේ.
1: ඒක නෑනේ. හරියට අහල පුරුදු දේවල් ටිකක් මේ.
0: ලෝකයේ සුපිරිම ආර්ථිකයක් තිබුණ ජපානයේ කඩාවැටෙමින් තියනවා කියලා ආර්ථික විශේෂඥයෝ
1: කියනවා.
0: 1980 ගණන් වලට යන්නකෝ.
1: හරි.
0: ඒ කාලේ ජපානයේ ආර්ථිකේ මාර විදිහට දියුණු වුණා.
1: ඔව්.
0: Sony. ඊට පස්සේ ඔය Nintendo. Toyota වගේ කම්පැනි මුළු ලෝකෙම ඇල්ලුවා.
1: ඔව්.
0: ඒ කාලේ ජපානයේ සල්ලි ඕන තරම් තිබ්බා. මිනිස්සු සහ ඔය කම්පැනි ඉඩම් එතකොට කොටස් වෙළඳපළ අසීමිත විදිහට ආයෝජනය කරන්න ගත්තා. මේක කොච්චර පිස්සුවක් වුණාද කිව්වොත් 1989 වෙද්දි ටෝකියෝ වල ඉඩම් මිල ඇමරිකාවේ නිව්යෝක් වල ඔය මෑන්හැටන් වලටත් වඩා 350කින් විතර ඒ 350 ගුණයකින් විතර වැඩි වුණා. ටෝකියෝවේ තියෙන රාජකීය මාලිගාව.
1: හරි.
0: ඉම්පීරියල් ප්ලේස් කියලා කියන්නේ?
1: පැලස්.
0: පැලස් ආ ප්ලේස්. ඉංග්‍රීසි බෑනේ අපිට. ඉම්පීරියල් පැලස්.
1: හරි.
0: කියන පුංචි බිම් කඩ මුළු කැලිෆෝනියා ප්‍රාන්තයේම තියෙන ඉඩම් ඔක්කොම වඩා වටිනවා කියලා ඒ කාලේ මිනිස්සු කිව්වා. හැබැයි මේක නිකම්ම නිකන් උලුප්පා දැක්වීමක්ද කියලා හිතෙනවා. 1989 දෙසැම්බර් 25.
1: හරි.
0: ජපාන මහ බැංකුවේ අලුත් අධිපතිවරයා මේ ගැන කිව්වා මෙන්න මෙහෙම එකක්.
1: මොකද?
0: එයා කිව්වා ඉක්මනට පොලි අනුපාත වැඩි කළා. එයකෝ දැන් ආර්ථිකය වෙනස් කරන්න ඕනි. හරි. සති කීපයකින් කොටස් වෙළඳපළ 50%කින් කඩා වැටුණා. වැරදි ආර්ථික මේ තීරණ හොඳේ. ඉඩම් මිල 80%කින් කඩා වැටුණා. එක රැයකින් ජපානයේ යෙන් ට්‍රිලියන 1500ක වත්කම් වාෂ්පේලා ගියා.
1: තේයනේ.
0: මේක ජපානයේ මුළු ආර්ථිකය වගේ තුන්ගුණයක් බැංකු බංකොලොත් වුණා. කම්පැනි වැහුවා. ජපානයේ අර රත්තරන් යුගය අවසන් වුණා. මේ කඩා වැටීමෙන් පස්සේ ජපානයේ කම්පැනි තමන්ගේ උපාය මාර්ගය වෙනස් කරා. ලාභ හොයනවා වෙනුවට කොහොම හරි වියදම් කපා හැරලා බේරණ එක තමයි කරේ. දැන් වුණත් ඔය ඔෆිස්
1: කරන්නේ
0: ලාභ හොයනවා නෙමෙයි,
1: කොස්කටි.
0: ඉස්සර ජපානි කම්පැනි එකට බැඳුනාම මැරණකම් මේකේ රස්සාව ෂුවර්. හැබැයි මේ අර්බුදයෙන් පස්සේ යාලා ස්ථීර සේවකීන් ගන්න එක අඩු කරා. තාවකාලික සහ කොන්ත්‍රාත් පදනමට සේවකීන් ගත්තා. ඉතින් ජපානයේ අද වෙනකොට සේවකීන් 137ක් ඉන්නේ අඩු පඩියට තාවකාලික ජොබ් කරා. ඩේස්පේ.
1: ඒකනේ.
0: ආටිස් පේමන්ට්.
1: ආටිස් පේමන්ට් යන්නේ කට්ටියට. බලන්න.
0: ඉතින් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ආර්ථික ප්‍රශ්නේ නෙවෙයි. මිනිස්සු. ජපානයේ දරුවන් ඉපදෙන වේගය 2024 වෙද්දී 1.15ට බැහැලා. රටක ජනගහනය එකම විදියට තියාගන්න නම් අගය 2.1ක්වත් වෙන්න ඕනි. අනිත් පැත්තෙන් වයසක මිනිස්සුන්ගේ ගාන මාර විදියට වැඩි.
1: ඔව් ඉතින් ළමයි නෑනේ.
0: අද ජපානයේ මිනිස්සු 30%ක්ම වයස 65ට වැඩි අය. ඉතින් මේක ආර්ථිකයේ ප්‍රශ්නයක්. රටේ වැඩ කළා බදු ගෙවන තරුණයෝ නෑ.
1: ඒකනේ.
0: හැබැයි පෙන්ෂන් දෙන්න සෞඛ්‍ය පහසුකම් ගන්න ඕන වයසකයි ඕන තරම්
1: ඉන්නවා. කට්ටිය වැඩි.
0: ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අද ජපානයේ තියෙන හිස් ගෙවල් හරි හිස් ගෙවල් වලින් 14%ක්ම තියෙන, يعني ගෙවල් වලින් 14%ක්ම තියෙන හිස් ගෙවල්.
1: හා. හරි. ඔව් එක පැත්තක් තියෙනවා. ඒ පැත්ත නිකම්ම හිස් වෙලා තියෙන
0: ගෙවල්.
1: හිස්
0: වෙලා. ඔව්. ඔබ මේ ගෙවලක් දකින්න ඇති.
1: ඔව් මං ගියා ඒ පැත්ත එකම.
0: ඉතින් බලන්න ලෝකේ සුපිරි රටක් ගැන මේ බොහොම කෙටියෙන් කිව්වේ. තව මේක ඕනේ නම් තව තව තොරතුරු ඩීටේල් තව ඇතුළට ගිහින් කතා කරන්න පුළුවන්. ආර්ථික විශේෂඥයෙක් නෙවෙයිනේ.
1: ඔව්.
0: නමුත් මේක තමයි ඒ රටේ තත්ත්වය. බැංකු පද්ධතිය ගත්ත වැරදි ඩිසිෂන් එක. ඒ නිසා බලන්න ආර්ථිකයට එක මිනිස්සෙකුට පුළුවන් හානියක් කරන. එක වැරදි තීරණයකින් පුළුවන් රටක්. අද ජපානය ගැන අර වෙන්ද තරම් උද්දාමයට පත්වලා කතා
1: කරනවා. වාව් කියන රටක් නෙවෙයි දැන් නේ.
0: ඒ කියන්නේ. අද එහෙම නැහැ. අපිට වැඩි අභිමානෙන් ඉන්නවා. වැඩි කියන්නේ අපි වගේ රටක් ජපානය වගේ රටක් ගැන කතා කරන එක.
1: That's the point.
0: ඉස්පන්දාය පඩියට ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලෝකේ හතරවෙනි ආර්ථිකය ගැන කතා කරමු. 35000 පඩියට ඉන්න කොල්ලෙකුයි දවසේ පඩියට. RDB බැංකුව ගැන කියන්නම්. සල්ලි පරිස්සමට තියන්න දාන්න ෆික්ස් ඩිපොසිට් එක. හොඳ පොලියක් හම්බෙනවා.
1: බය වෙන්න එපා.
0: ඔව්. හොඳ පොලියක් කියලා කියන්නේ අනිත් බැංකුවත් එක්ක සංසන්දනය කරලා බලන්න. හොඳ එකක් හම්බෙනවා. හොඳම එකක්. මෙච්චර කියන්නේ අනිවාර්යෙන් හම්බෙනවා.
1: ඔව්.
0: සත්තයි. හරි. එතකොට RDB ශාඛා 272ක් තියෙනවා රට පුරා. එතකොට ඔයාලා මාස 3 මාස 6 නේ. මේ විදිහට ගත්තම ඉස්සරහට ඔයාලට කැමති විදිහට කල්පිරෙන්න ඔය FD එක දාන්න පුළුවන්. සල්ලි ගැන වද වෙන්න ඕනේ නැහැ. නිතර නිතර ගිහිල්ලා බැංකුවේ සල්ලි දිනනවාද කියලා හොයන්න දෙයක්වත් නැහැ. අපි කියවනේ රාජ්‍ය සුරක්ෂිතතාවයේ තියෙනවා කියලා.
1: තියෙනවානේ.
0: ඒ RDB ගැන කිව්වේ. ඒ වගේ මතක් කරනවා රටම එකට ජාතික වැඩසටහන ගැන. මොකද රටේ තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් විෂ මද්‍රව්‍ය වලින් ගලවා ගන්න නේ.
1: ඔව්.
0: ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ දවස්වල ක්‍රියාත්මකයි. ඉතින් වාඩක් තියෙනවා රටේ පුරවැසියෙක් විදියට වගකීමක්. ඔයා එහෙම කෙනෙක් ගැන දන්නවනම්
1: ඔව්.
0: ඔයා අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න.
1: ඔයාලට කරන්න තියෙන්නේ හරි චූටි දෙයයි. 19:27ට කෝල් එකක් දෙන්න. එහෙම කෙනෙක් දන්නවනම් හිත හිත ඉන්න පානේ අපි කේලමක් කියනවද අපිට වැරදි වේද අපිත් එක්ක ගහමරා ගන්න නෑ නෑ ඔයගේ සියලුම තොරතුරු වල රහසිභාවය සුරකින්න ඒ හින්දා බය වෙන්න එපා 19:24 කෝල් එකක් දෙන්න මොකද ඔයා මේ ගන්න පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට චාන්ස් එකක් හම්බ වෙනවා
0: ඉතින් රටම එකට ගැනීම මතක් කරේ ඔය විෂමද්‍රව්‍ය කියලා කොහම නානා ප්‍රකාරයේව තියෙනවා ඒ නිසා තමන්ගේ දුව පුතා ගැන නේද පුතාල විතරක් නෙවෙයි
1: දුවලත් ඉන්නවා
0: හරි
1: සුදු දෝනිලත් ඉන්නවා
0: දෝනිලත් ඉන්නවා එහිඳ පරිස්සමෙන් 8:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: මඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහ බලයක්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
7: ලකාණ්ඩ රේඩියෝ ITN
8: 10ට වෙනසක්, 18ක පෙරලියක්. ලංකදීප

0: අටයි 55යිනේ අපි මේ පැයෙන් ඊළඟ පැයට යන්න ඕනේ.
1: අන්තිම පැයට යන්න හදන්නේ.
0: යන්න කලින් රයිනෝ රූෆින් ගැන කියනවා. රයිනෝ රූෆින් ෂීට් එක ඔයා දන්නවනේ. ෂීට් එකේ ස්වභාවය දන්නවා. ෂීට් එක හරියට ෂීට් එකක් වගේ.
1: ෂීට් එක හරියට ෂීට් එකක් වගේ.
0: ඔව් මේක විශේෂත්වය වෙන්නේ මැටි ලේයර් එකයි ජල විකර්ෂක ආලේපණයයි. යටපැත්තේ තියෙන මැටි එක අපි වහගෙන ඉන්නයි දැන් අපි මේ කියන එක කටපාඩම්
1: වෙලා තියෙනවා. කටපාඩම් දන්නවා.
0: නැත වහල දිහා බලාගෙන ආ මේ තියෙනවා මේ මැටි ලේයර්. ආ එහා පැත්තේ ජල විකර්ෂක. උණුසුම කන්ට්‍රෝල් ෂීට් එක කොච්චර රත් වුණත් ගේ ඇතුළේ දැන් උණුසුම නේ
1: අඩුයි
0: ඒ වගේම ලස්සනයි පෙනුමයි වසර 60ක විශ්වාසයත් එක්ක රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන කිව්වේ ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මතක් කරන්නම් අද සම්පත ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්ස් ගැන කියන්න ඕනේ. ඉතින් ටිකට් එකක් ගන්නවා කියන්නේ රුපියල් 40කට එහා ගිය කතාවක් මේක. ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක් මිලදී ගන්නවා නිරන්තරයෙන්ම වාසනාවන්තයි ජයග්‍රාහකෙක්. මොකද ඔබ මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිමි නොවුනත් රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔබ ලොකු දායකත්වයක් දෙනවා. අර කිව්වාගේ රජයේ ඒකාබද්ධ අරමුදල ඇතුළු අනුමුදල් ගණනාවකට වාගේ දායකත්වය දර අපි පිට කලින් මේ ගැන කිව්වා. දැන් මේ දවස්වල මේ දිවයින පුරා විහිදලා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායක වරුන් වෙත රක්ෂණාවරණ ලබා දීමේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඉතින් මීළඟ පියවර මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි මූලික කරගෙන සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී මඩකලපුව යූනියන් ශාලාවේදී සහ බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ කටයුත්ත සිද්ධ වෙනවා. මේ රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමවේදය යටතේ දිවයින පුරා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායක වරුන් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි. ඉතින් මේ නිසා NLB ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා කියන්නේ නේද? ඒ ගමන්ව මතක් කරනවා ඔබට කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දෙන අතරේ මේ වගේ වැඩත් ලොතරැයි මණ්ඩලයේ කරනවා. වාසනාවට කියන එකම නම NLP. RDB ඒ කියන්නේ අපේ රාජ්‍ය සුරක්ෂිතතාව සහිත සල්ලි තියන්න තියෙන හොඳම තැන. FD එකක් දාන්න හොඳම තැන. RDB බැංකුවේ. ගිහිල්ලා FD එක දාන්න හොඳ පොලියක් හම් වෙනවා මාස 3කට දාන්න. කල් පිරුණම ඒ පොලිය ගත්ත ආයි දාන්න 3කට. ආයි 6කට දාන්න. ආයි දාන්න. ආයි දාන්න.
1: ගන්නපා.
0: හරි. ගන්න හදිස්සියක්ම වුණත් නේ ගන්නෙ. එහෙම හදිස්සියක් නෑ.
1: නෑනේ තාලා තියන්න ඉතින්.
0: RDB ශාකා 272 රට පුරා. එහෙනම් සල්ලි ටික පරිස්සමට හොඳ පොලියක් ලැබෙන තැනක තියනවා නම් RDB

0: Lakana Radio ITN. නමේ විනාඩි 1යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: લખણ પ્રવૃત્તિ સમગેન મમગાન દુષ્યંત પ્રવૃત્તિ સંસ્કરણે સુપુન દિલંકલિયન આરચી
1: દયન પેયપુઅપ સમ અનુગ્રહય
2: NLP હદહન ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: බණ්ඩාරගම වෙන්දේසිවත්ත මස්විල ප්‍රදේශයේදී රුපියල් කෝටි 12ක අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිස් විශේෂකාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් එකකේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම මත්ද්‍රව්‍යතෝගේ සොයාගෙන ඇත්තේ සැකකරු වයස අවුරුදු 23ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු සලින්දු සහ දැනට විදෙස්ගතව සිටින ඩුබයි රවිෂ්කනායකේ අනුගාමිකයෙකු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය විමර්ශන සිදු කරනවා ඉරානය සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමටද කිසිදු දිනයක් නියම කර නොමැති බව පෙන්වා දෙමින්. හෝමු සමුද්‍ර සන්ධියේ විවෘතව පවතින බවත් එහි ඇමරිකානු නාවික අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක බවත් ට්‍රම්ප් පවසනවා. හෝමු සමුද්‍ර සන්ධියේ තවදුරටත් වසාතමන බවයි ටෙහරානය අවධාරණය කර ඇත්තේ. ඉරාන සාකච්ඡා නියෝජිත මොහමඩ් බාකර් කලිබා පවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු ගිවිසුමේ කොන්දේසි ඇමරිකාව ඉටු කරන තුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන පවයි. මේ ළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට

0: ਦੀਪਾਂਦਰ ਮੁਕੱਦਮਾ ਮਿਤਰੀ ਨਹੀਂ ਲੱਗਿਆ ਬਸ ਇਹ ਪਲੇਅਰ ਬੁਸੀਂ
1: ਬਟ ਇਹ ਤਾਂ ਨਾ ਹੋਇਆ ਕਿ ਇਹਨਾਂ ਦਾ ਜਾਤ ਕੀ ਹੈ ਵਗੇ
0: ਪ੍ਰੋਡਕਟ ਨਹੀਂ ਲੈਣ ਦੇ ਪਲੇਲਿਸਟ ਕਿੰਗ ਲਈ ਸਿੰਧੂ ਅੱਗ ਇੱਕ ਮੇ ਵੇਲਾਵਟ ਗਲਪਿੰਨੇ
1: ਆਈ ਗਲਪਿੰਨੇ ਹਵਸਟਦ ਗਲਪਿੰਨੇ
0: ਇੱਕ ਗਲਪਿੰਨੇ
1: ਹਵਸਟਦ
0: ਮੁਕੱਦ ਆਪੀ ਵਾਹਨ ਬਹੁਤਰਿਆ ਕੈ ਓਏ ਸਾਈਮਾ
1: ਖੱਟੜ
0: ඒ සිද්ද ඕන්ලා ගහන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේ නේද? අපිට වෙන එක ඔය සින්දුවේ තියෙන. හරි යථාර්ථවාදී සින්දුව. නම විතරයි වෙනස්, සිද්ධිය එකයි.
1: හා? අසංක කට්ටලා.
0: හරි හරි. මම විතරක් නෙමෙයි. වාගේ ආලියෙකුටවත් කෝල් කරන්න පුළුවන්කම තිබුණා නම් මට දැනගන්න තිබුණා. 9යි විනාඩි 9යි අපි අලුත් පැයක ඉන්නේ රට මේකට විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ගැනත් මතක් කරනවා මේ මොනවා කතා කරත් සාහිත්‍යයෙන් ආවත් ගීතයෙන් ආවත් සෞන්දර්යයෙන් කොන කලාව ඔය ඔක්කොම ආවත් අන්තිමට කියන්න තියෙන්නේ මේ සින්දුවක් මෙහෙම කළා මේක ජනප්‍රිය වුණා එක හරි මේ හැම දෙයකම එක පණිවිඩයක් තියෙනවා මොකද අපි සමාජයක් විදියට ඉස්සරහට යනකොට අනිකුත් දේවල් වටිනාකම් අගනාකම් පරිස්සම් කරගෙන මිනිස්සු විදියට යන්න ඕනේ යහපත් සිහිය තියෙන මිනිස්සු විදියට.
1: ඔව්.
0: දැන් බාර් එක ළඟ හවසට ඉන්න අයියා හිතන ඇති ආවරදක් කරන්නේ.
1: ඔව්.
0: අර සමහරු කියන්නේ අපිනේ මේ රටේ වැඩිම බදු ගෙවන්.
1: ඔව්.
0: මොකද සුරා බදු. නේ.
1: ඔව්.
0: අර මේ ළඟදී පාර්ලිමේන්තුවේ ඔය තීරින් කාරක සභාවක කිව්වේ. ගල් බෝතලේ 3800යිලු. 2000ක්ම තියෙන ටැක්ස් එකලු. ඉතින් 2000යින් කරොත් එහෙම ආණ්ඩු කරන්න බෑ.
1: බෑනේ.
0: මොකද අපේ රටේ මිනිස්සු ඒ තරම් ගල් අරක්කු බොනවා. අරක්කු බොනවා. අරක්කු බොනවා කියන්නේ බොණ්ඩ බොණ්ඩ තමයි රජයට ආදායම.
1: ආදායම එන්නේ.
0: ඉතින් ඒගොල්ලෝ තරකයක් ගේනවා. හරිනම් බාරකේදී අපි බෝතලේ ගන්නකොට අපිට පොඩි චිට් එකක් දෙන්න ඕනලු ස්තුති බදු ගෙව්වාට
1: කියලා. අනේ නෙච්චර හිතනවා.
0: හරි. ඉතින් ඔය එක පැත්තකින් මේක මේ ඒක තමන්ගේ වාසියට හදාගත්ත කතාව. කොහොම නමුත් මත්පැන් මත්ද්‍රව්‍ය කියන එක බැහැර කළ යුතුමයි. රටක ඔය අපි දන්නවා මේ දුම්කොළ සම්බන්ධ නිෂ්පාදන කරන ආයතන. ආණ්ඩුව දුවන්නේ ඒගොල්ලෝ. ආණ්ඩු දුවන්නේ ඒගොල්ලෝ. හරි. ආණ්ඩුව වලට කවදාවත් ඒගොල්ලන්ට එරෙහිව ඇක්ෂන් එකක් ගන්න බෑ. මොන ජගතටවත්ද? හරි. මොකද ඒගොල්ලෝ තමයි වැටිම ආදායම හොයලා දෙන්නේ. හොයලා බලන්න පෞගේ කාලේ හොඳටම සුරාබදු ආදායම කොහොමද කියලා. හරි.
1: අර කවුද කිව්ව නේද වැඩි කළොත් නම් ඡන්ද දෙන්නේ නැහැ කියලා.
0: දෙන්නේ ආණ්ඩු ආණ්ඩු පෙරලන්න පුළුවන් අරක්කු බෝතලේ ගාන වැඩි
1: කළා.
0: ඒක තමයි මේ මේ මේ වැඩි. ඉතින් ඔය ඔය අතරේ තමයි ඔය විෂ මද්‍රව්‍ය කියන තව එක කොටසක්.
1: ඔව්.
0: ඒ කියන්නේ ඔය හෙරොයින්, ගංජා, ඊට පස්සේ හෑෂ් කුෂ්, අයිස්, කොකේන් නේ.
1: ආ කොකේන්. ඔව්.
0: ඔය කැනපීද මොනවද කියලා.
1: කැනපී.
0: ඔව්.
1: කැනපී
0: කියලා එකක් තියෙනවා. මොරොක්කෝ කියලා එකක් තියෙනවා.
1: ආ එදාක මනාලි කියලා
0: තියෙනවා. මනාලි තියෙනවා.
1: හරි.
0: තව තියෙනවා එක එක ප්‍රභේද තියෙනවා මේ ඔක්කොම මොනවා කිව්වත් ඔබේ දැනගැනීම සඳහා නෙමෙයි කියන්නේ එහෙම પરම්පරාවක අපි ඉන්නේ
1: ඒ වලින් ඉවත් වෙන්න ගැලවෙන්න
0: අපේ රටේ ඉතිහාසය ගැන දැන නැතුණාට ඔය කියන්නේ ඔක්කොම දන්නවා දැන් ඉන්න මල්ලිලා හරි කොහොම හරි තරුණ පිරිස දුව පුතාව මේකෙන් ගලව ගන්න ඔයාට වගකීමක් අපිට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කරන කියන ඉල්ලීමයි මේ පැය පටන් ගනිද්දි කරන්නේ.
1: ඔව්. ඉතින් ඔයාට තියෙන වගකීම තමයි හැම කෙනෙක් ගැන දන්නව නම් නැත්නම් ඔයා ඒ වගේ දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නව නම් අනේක්මන්ට ගැලවෙන මොකද අපේ රටේ ලොකු බිල්ඩින්ග්ස් හදලා පාරවල් හදලා හයිවේ හදලා මේ මොනවද තිබ්බත් වැඩන්නේ අපේ රටෙන් මේ විෂ මද්‍රව්‍ය කියන එක අයින් කරලා නැත්තම් මොනවද තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා 19:27ට කෝල් කරලා ඔයාගේ වගකීම ලංකාවේ පුරවැසියෙක් හැටියට ඔයා ඉෂ්ට කරන්න.
0: මේ පැය පටන් ගන්නකොටම ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන කියන්න. මොකද ඔයාට දැන් කද ඔෆිස් එකට ඇවිල්ලා දැන් මම වාඩි වෙලා වැඩ. පෑය හතරක් පහක එක දිගට ඔතන ඉන්නවා. ආයෙත් ඒකක් බොනවා. බොස් රූම් එකට යනවා. ආයි බොස්ගේ ඔෆිස් එකට ගිහිල්ලා බොස්ට පොඩි කේලමක් කියනවා. ආයි එනවා වැඩ කරනවා. ගෙදර එක දිගට වැඩ කරනවා. හිටගෙන ඉන්නවා. ඔය ඔක්කොම එක දැන් බස් රථ කොන්දොස්තර මහත්තයෙක් කියලා ඉතින්.
1: දවසම හිටගෙන නැහැ.
0: හිටගෙනමනේ ඉන්නේ. වාඩි වුණත් වාඩි වෙන්න අර මේ යකඩ පොල්ලේනේ.
1: ඔව්.
0: ඊට වැඩි අමාරුයිනේ. ඉතින් හිතන්න ඔයාගේ ජොයින්ට් පේන් කියන එක. ඔයාගේ සන්ධි වේදනාව කියන එක. ඕනම කෙනෙක් වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට මේක තියෙන්න පුළුවන්.
1: ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්.
0: ඔව්. ෆැඩ්නා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් රුපියල් 1920කට මේකට විසඳුමක් දෙනවා. ඉතින් වයස තරාතිරම අනම්මනා ඒවා කිසිම දෙයක් අදාළ නැහැ.
1: ඔව්.
0: මේකෙන් පුළුවන් ඔයාගේ සන්ධි වේදනාව සුවපත් කරගන්න. ස්වභාවිකව හදලා තියෙන ගඳ නෑ මේක තෙල් එකක් නෙවෙයි. ඒ වගේ මතක් කරන්න ඕනේ මේක ඕනම තැනක ගාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. එක දිගට යම්කිසි කාලයක් පාවිච්චි කරන්න නිට්ටාවට ඔය සංදිවේදනාව සුව කරගන්න පුළුවන්.
1: ඔව්. සංදිවේදනාවක් එනකම් ඉන්න එපා. කොහොමත් ගෙදර ගිහින් තියාගන්න. ප්‍රශ්නයක් නෑ.
0: අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට මේක ගන්න පුළුවන්. ෆාමසි වල සුපර් මාකට්ස් වල තියෙනවා. ඉතින් ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පරීක්ෂා කරලා බැලුවා. ඉතින් එතෙන්දි හොයාගත්තා මේක හරියටම හරි කියලා.
1: ප්‍රතිඵල හොඳයි.
0: ඔව්. ඉතින් වලලු කර

0: උදේ 9 වෙනාඩි 22යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
3: ඔබ මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: නවයයි විනාඩි 24යි වෙලාව. ලෙන්ස්ටේක් අයිකියා හොස්පිටල් එක කොහෙද තියෙන්නේ කියලා? ඔව් මයිකේ ගොන්ට
5: කොස්වත්ත.
4: හා කොස්වත්ත තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම යන්න කලින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න වාගේ ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට. ඇස සම්බන්ධ කියලා කිව්වම ඇසේ සුදේවත් කිරීම, ඊට පස්සේ ග්ලූකෝමා වගේ තත්ත්වයක් නම්, ඊට පස්සේ තව
5: මොනවද තියෙන්නේ? කෙලටිය සායන තියෙනවා, ළමාක්ෂ සායන තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා, ඇස් කන්නාඩි සේවාව තියෙනවා. මේ ඕනම දෙයක් එකම දැනකින් විශ්වාසවන්තව කරගන්න පුළුවන් තැනක් තමයි ලෙන්ස්ටේක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. නම්බර්ස් දෙක මතක් කරන්න. 0706 478 478, 0112 185 858.
4: නවය විනාඩි 25යි. අපි ටී එකක් බොඩ ගමන් කතා කරමුද කියලා කවුරු හරි ඇහුවොත්, ඒක කතාව එපා වෙන්න පුළුවන් ටී එකේ ස්වභාවය අනුව. ඒ නිසා රස තේ එකක් හදනකොට, කිරි තේ එකක් හදනකොට පැල්වත්ත කිරි තේ එකක්, පැල්වත්ත කිරිපිටි විතරක් නෙමෙයි, පැල්වත්ත යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, නේද ගිතෙල්, ඕනම ප්‍රොඩක්ට් එකක් දැන් ගන්න පුළුවන් කමක් තියෙනවා. අවුට්ලට් වලින්, සුපර් මාකට්ස් වලින්, ඕනම තැනකින් 100% ස්වභාවික කිරි නිෂ්පාදකයා පැල්වත්ත.

0: കിമ്പുളക്കുയി മൂയക്കുയി അത്രപ്പടി സാങ്വാദ്യ
1: മുഖത്ത്
0: കിമ്പുളക്കുയി മൂയക്കുയി ഇക്ക കേളേക്ക് ഹിട്ടിയ മീന ഹറിയാലു
1: ഹരി
0: ഇതിൻ കിമ്പുള ദവസാ കിവ യാലുവാട്ട് മൂവാട്ട്
1: ഹരി
0: ഇതിൻ യാലുവേ അപ്പി മേ ദെങ്ക ഒച്ചര കാലം ദെങ്ക ഗുഡക് കാലം ഇന്നം കഥാ കരണോ ഏത് അപ്പി അത്ര താമ കിസിമ മെവ എക്കക് നേ
1: മോനാകേ കൽ
0: എഫേക പണങ്ങന ഹരി കിമ്പുളായി හැමදාම හම්බ වෙනවා කතා කරනවා එක දවසක් කිඹුල ඇහුවා ඊට පස්සේ මුවා කිව්වා ඔව් ඉතින් ඔයා ඇවිල්ලා අපේ ගෙදරින් අහන්නෙත් නැහැනේ
1: කිසි උනන්දුවක් නැහැනේ ඔයාටත්
0: කිඹුල ඇහුවා ඉතින් මං වගේ කෙනෙකුට කැමති වෙයිද හරි ඊට පස්සේ මොවා කිව්වා ඕකනේ ඉතින් බැරි ඔයා ඉතින් ඔක්කොටම කලින්
1: සාස්තර ගැලවනයිනේ මතන
0: ඇවිල්ලා අහන්නකෝ අපේ අයියත් ඉන්න වෙලාව හරි ඊට පස්සේ කිඹුලා කෙසේ වෙතත් මුව මේ ඔය ගෑනු සතා කියලා කෙල්ල කියලා කිව්වා ගෙදරට අම්මේ පොඩි මේ අයියා කෙනෙක් එක්ක පොඩි කේස් එකක් තියෙනවා
1: හරි
0: ඊට පස්සේ කිව්වා හරි හරි දැන් මේ මොනවද කරන්නේ යා මොනවද කරන්නේ
1: ජොබ් එකක් එම කරනවා
0: මොන හරි අහන්න ඇති මේකලගේ ලෙවල්
1: එක ඔව් ඔව් ඔව්
0: අම්මේ මේ වැඩේ කියන්නේ අම්මේ අයියා අයියා කිඹුලෙක් කිඹුලෙක් ඔබට අපේ ජාතියේ කෝවා ගන්න බැරි වුණා
1: අපේ පරම්පරාව දැලි ගන්න දාද
0: අපි කොහොමද මං අපේ නෑයන්ට මූණ දෙන්නේ ඔබ තමයි පවුලට ඉන්න එකම කෙල්ල
1: කෙල්ල
0: හා ඔබේ මොන අඩුපාඩුවත්
1: ඒකනේ
0: කියලා වැඩි නොකෙරන තැනට කතා කරා
1: හරි
0: අම්මට කිව්වා මෙහෙම කතාව අම්මා කිඹුලා අයියට මාර විදියට අම්මේ වත් පොහොසත් කන්
1: තියෙනවා.
0: අම්මකෝ එහෙනම් හරි. හරි.
1: එහෙනම් කවක් නෑ මොකා වුණත්.
0: කිඹුලෙක් හරි කමන්නේ සල්ලි තියෙනවා.
1: හරි.
0: හරි. සමහර නේද? ඔය විවාහ වල ලොකු හේතුවක් නේ සල්ලි කියන එක.
1: සල්ලි සල්ලි.
0: හොඳ පවුලකින්ද හොඳ පැලැන්තිය හොඳයිද උගත්කම රූපය
1: නේද? කන්ද ජොබ් එක අදාළ නෑ.
0: අතප්පයක් නැති වුණක් කමන්නේ සල්ලි තියනවනම්
1: ඇස් දෙක වපර වුණත් කමන්නේ
0: ඒ නිසා අපි අහගෙන ඉන්න තරුණ පිරිස මල්ලි හොඳට හම්බ කරපන් ඔබ කිඹුලෙක් වුණත් කමන්නේ ඔබව බඳින්න ඕන තරම් මේ ලෝකේ කෙල්ලෝ ඉන්නවා හා මේක කාටවත් අපහාසයක් නෙමෙයි මේක තමයි මේ ආර්ථික රටාවට ගැළපෙන්නේ හොඳට හම්බ කරන්න අත වියදම් කරලා අතපය දිගෑරලා වියදම් කරන්න බැරි නම් මේ කාලේ හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන වැඩන්නේ
1: වාහනයක් තියෙනවනේ හොඳ වාහනයක් හොඳ කයක් තියෙනවනේ
0: කිඹුලෙක් උනත් කමන්නේ සල්ලි තියෙනවනේ
1: අර කියනවනේ වඳුරෙක් හරි කමන්නේ වල් තියෙනවනේ යනවාගේ
0: ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාව සල්ලි තියෙන කිඹුලෙක් කරන්න සල්ලි තියෙන මිනිස්සෙක්
1: කරන්න
0: වාසනාවන්තයෙක් කරන්න ඕනම කෙනෙකුට ජාතික ලොතරැයි මණ්ඩලයට මේ අවස්ථාව නේද මෙව කරන්න පුළුවන් ක්‍රියේට් කරන්න පුළුවන් ඒගොල්ලෝ අතේ තමයි යතුරු තියෙන්නේ ඔයාට කරන්න තියෙන්නේ රුපියල් 40ක් දීලා ඒ යතුරු ඉල්ල ගන්න. හරි යතුරු ගත්තොත් ඔයාට ඒ මහා ලොකු ධනස්කන්ධේ නේද? දොර විවෘත වෙනවා. ඉතින් ඊයේ දවසේ ටිකට් ගොඩාක් දිනුම් ඇද්දා. අපි බලමු මේ ටිකට් වල තියෙන වාසනාවන්ත අංක ටික. හරි?
1: හරි.
0: දැන් ඊයේ ගත්ත ටිකට් තියෙනවානේ මෙතන තියෙනවා. කො බලන්න සුබ දවසක් ලොතරැයි.
1: හරි.
0: ඔන්න අංක ටික බලන්න. වෘෂභ ලග්නය අංක 11 32 49. ඊට පස්සේ ජය ලොතරැයි ආරක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 2 අංක 6 අද සම්පත ගත්තා නම් අංක 7 අංක 9 අංක 1 අංක 7 අංක 9 අංක බිංදු අංක 1 අංක 7 අංක 9 ආරක්ෂරයත් එක්ක හඳහන ගත්තා නම් මීන ලග්නයේ අංක 3 අංක 4 අංක 5 අංක 42 ධන නිදානයේ D අක්ෂරයත් එක්ක අංක 5 අංක 61 අංක 63 අංක 70 ඊට පස්සේ මෙගා පවර් ගත්තා නම් ජේ අක්ෂරයත් එක්ක අංක 8 අංක 29 අංක 34 අංක 43 සහ අංක 45 ඊට පස්සේ ගොවිසෙත X අක්ෂරයත් එක්ක අංක 2 15 16 සහ 72 අන්තිමටම බලන්නේ මහජන සම්පත R අක්ෂරයත් එක්ක අංක 8 9 බිින්දුව එක හතනවේ. ජාතිකල ත්‍රය මන්ලේ ටිකටස් ගන්න මේ දවස්සල දැන් රක්ෂණ නියෝජිතීන්ට නේද මේ රක්ෂණ නියෝජිත නෙමෙයි අලෙවි නියෝජිතීන්. රක්ෂණ මෙව්ව එකක් දෙන ඔප්පුවක්.
1: මෙව්ව එකක් දෙනවා. හරි.
0: ඒ කියන්නේ අලෙවි නියෝජිතීන්ට ජාතිකල ත්‍රය මන්ලේ ඒගොල්ලන්ට රක්ෂණ ආවරණයක් දෙනවා.
1: හරි.
0: මේ දවස්වල බෙලියත්ත මඩකලපුව මූලික කරගෙන මේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් බලන්න ඒගොල්ලන්ගේ ජීවිත ඉස්සරහා නේ අවදානමක නැහැ.
1: ඒකනේ.
0: රක්ෂණ ආවරණයක් කියන එක හරි වැදගත්.
1: ඒගොල්ලගේ අනිතික හිතන්නෙත් නැහැ නේද
0: කොට. මෙච්චර රටට සේවයක් කරන පිරිසක් මේ. ඉතින් ඒ නිසා ඒක මතක් කරගන්න. හා 9 විනාඩි 34යි වෙලාව. අපි ඒ ජාතික උත්තරේ මණ්ඩලය ගැන මතක් කරේ. ඩීප් ටෙක් සෝලා ගැන කියන්නම්. ඔයාලා සෝලා පද්ධතියක අවශ්‍යතාවයක් තියෙනවා නම් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න. 071-711-711 එක වෙන්න පුළුවන් නම්බරේ. එහෙම නැත්නම් මෙන්න මේ කියන අනිත් නම්බරයටත් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න. මොකද ඩීප් වෙල් වෝටර් පම්ප් එක, එහෙම නැත්නම් සෝලා වෝටර් පම්ප් එක, සෝලා සාමාන්‍ය වගේ විදුලි බල අවශ්‍යතාවය වෙනුවෙන් නවා කරගන්න සෝලා සිස්ටම් එක, මේ ඕනම එකකට මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
1: 077-777-7374 077-777-7374
0: ඒ ඩීප් ටෙක් ගැන කිව්වේ රට වටේම ව්‍යාපෘති ගණනාවක් කරපු කාගෙත් විශ්වාසය දිනාගත්ත ලංකාවේ මේ වෙලාවේ ප්‍රමුඛතම සෝලා සැපියුම් කරු තමයි
1: ඩීප් ටෙක්
0: කියලා කියන්නේ. ඒ වගේම RDB බැංකුවේ ආගේ සල්ලි ටික පරිස්සමට දාන්න ස්ථාවර තැන්පතු මාස 3-6-9 එතනින් එහාට ඕනනම් අවුරුදු 5 වෙනකන් යන්න පුළුවන්. ඉතින් හොඳ පොලියක් හම්බෙනින්ද තමයි ගොඩක් අය යන්නේ. ඒ වගේම හොඳ සේවාවක් දෙනවා, කාර්යක්ෂම සේවාවක්, සුහදශීලී සේවාවක්, ඉක්මන් බැංකු කටයුතු. ඉතින් RDB ශාඛාවට ගියාම තියෙනවා දැන් ඒගොල්ලන්ගේ ශාඛා ජාලය හරි පුරුල් කරලා තියෙනවා, නවීන තාක්ෂණයක සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ශාඛා ජාලයේ ශාඛා 272ක් තියෙනවා, රට පුරාම ශාඛා තියෙනවා. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව තමයි RDB කියලා කියන්නේ. වෙලාව බලලිමු 9:35.
2: වෙලාව ඔබ වෙත ගෙන

0: 9:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
10: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
9: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
12: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
8: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
6: Ha Mahansi appa
7: Mahansi ne oyata kora
6: commercial belt ekak play karala appa Yanne de wedi warai ne
7: Ya yanne
6: kali match ekak patan gatta taw bolt ekin
7: Oya yanawada
6: ne yanne wenna wedi ne
7: Okay
6: මේ රස්සාවට ඇවිල්ලා මේ මැච් බල බල ඉන්නේ එක්කෝ මේ ටීවී දාන මෙහිඳන් බලන පැල්ලත් කිරිතේ එකක් බොන්න රස තේ එකක් දායමාරට බොනකොට තේ හදන කෙනාට කියන රසට හදන්න කියලා සීනි වැඩි කරගන්න එපා කිරිපිටි නම් පොඩ්ඩක් වැඩි වුණා කවන්නේ ඒව හම්බෙන්වත් වැඩි වෙන්නේ නැහැ එහෙම මොකද ඒව ගානට නෙමෙයි අඩුවෙන් දාන්න
7: ඕන ඒ කියන්නේ ළඟින් යනවනේ
6: ළඟින් යනවා පැලත් කිරි ගැන මතක් කරි RDB එකේ account එකේ සල්ලි දාලා FT එකක් open කරා කියලා කියන වට හොඳ පොලියක් හම්බෙනවා ඉතින් සල්ලි ගෙදර තියන් ඉන්නවට වැඩිය වෙන වෙන ඒවා වලට දානවට වැඩිය නේද ඉතින් FD එකක් දානවා කියන්නේ මේ කාලේ හොඳයි ඒ දාලකොට ඉතින් බැංකුව ගැන ගොඩාක් වද වෙනවා මේ හැකර් වරු නිසා සහ බැංකුව වල සමහර නිලධාරීන් නිසා දැන් අපිට හිතන්න වෙලා තියෙනවා
7: ඔව්
6: ඉතින් බය වෙන්න එපා RDB බැංකුව නේද රාජ්‍ය සංවර්ධන බැංකුව රජයේ සුරක්ෂිතතාව සහිතව රජ ආරක්ෂාව සහිතව වගේ මුදල් පරිස්සම් කරන හොඳ පොලියක් එක්ක රයින රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ විශේෂත්වය දන්නවා මැටි ලේයර් එක ඔය මැටි ලේයර් එක නිඳම ගන්න ඕනේ නැහැ වාට රයින රූෆින් ෂීට් එක ගැන එදා ඉඳලා තිබුණ විශ්වාසය
7: හින්දා
6: ඒකත් හින්දම ගිහිල්ලා රයින රූෆින් ගන්න අලුතෙන් වහලයක් හිම කරනවා නම් ඔය බාස් මහත්තුරු හිම වඩු බාස් මහත්තුරු ඒගොල්ලෝ වුණත් මේව දැනගෙන ඉන්න කවුරුරි අහන එකපාරට මේ බාසුන් නැහැ
7: මොකද්ද දාන්න ඕන හොඳම ෂීට්
6: ෂීට් එක මොකද්ද දාන්න මේ ෂීට් එක තමයි දාන්න දැනගෙන හිටියේ නැත්තම්
7: සමහර ගොඩක් ඒවා හැම තමයි
6: සමහර අය ඉන්නවා එහෙම මෙහෙන් නේද
7: මොනවා හරි ආබෙට තියෙනවා මහත්තයා ෂීට් එකක් ඔන්නෝයි දාලා දාමු කියලා කියනවා
6: සමහර අයට හඩ්ඩයර වල කමිෂන් තියෙනවා ඒ බිස්නස් එක ගෙනාවොත් එහෙනම් රයිනෝ ඒජන්ට් කෙනෙක් ළඟට යන්න මැටි ලේයර් එකෙන් ෂීට් එක හීට් වෙන්නේ හීට් එක හින්දා ඔයාලට ඇතුළට නේද
7: ඒක දැනෙන්නේ පෙනුමක් තියෙනවා ඒ වගේම
6: ඔව් ඉතින් පෙනුම හොඳයි ඉතින් ජල විකර්ෂ ගාලේ පේ උඩින් තියෙනවා ක්‍රිමිරාජ නිෂ්පාදන අතරේ තියෙන ක්‍රිමිරාජ ඔයා ගෙනල්ලා තියාගන්න සඳුන් පැණිය ගැස්ට්‍රයිටිස් වලට හොඳයි
7: ඔව්
6: හැම ගෙදරකම ඉන්නවා ගැස්ට්‍රයිටිස් තියෙන කවුරු හරි කෙනෙක්
7: ඔව් ඔව්
6: හා ඉතින් ඕක සුව කරගන්න පුළුවන් කමක් තියෙනවා අපි ඔය ගැස්ට්‍රයිටිස් හැදෙන විදිය ගැන එහෙම කතා කරලා තියෙනවා
7: ඔව්
6: ඔය බඩ ඇතුලේ නේද ඔය ක්‍රියාවලිය යම් වෙනසක් වුණාට පස්සේ ඒ හරහා තමයි ඔන්න ඔය කියන ගැස්ට්‍රයිටිස් කියන එක එන්නේ
7: ඔව්
6: ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා ඔයාට ඉතාම හොඳ සුවයක් ලබා දෙනවා මේ සඳුන් පැණිය. ක්‍රිමිරාජ නිවසින් එන්නේ.
7: ඔව්.
6: ගෙන්න ගන්නවා නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
7: 01127938089 01127938089
6: මාක්ස්වෙන් ගෲප් එකට සම්බන්ධ වෙලා ජොබ් එකක් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අයට මතක් කරනවා CV එකක් දාන්න මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න.
7: 01767760909 තමයි නම්බර එක. රැකියා බැතුරිකත් මතක් කරන්න ඇසුරම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි තියෙන්නේ.
6: ඉතින් මාක්ස්මන් කියන්නේ ඩෝමා ඇතුළු නේද?
7: ඔව්.
6: ලිය යන්ත්‍රෝපකරණ ගණනාවක්. අපේ රටට ගේනාපු කෘෂිකාර්මික වශයෙන් ලොකු දෙයක් කරපු තැනක්. ඒ නිසා තමයි ඒ තරම් විශ්වාසයෙන් කියන්නේ. ප්‍රශ්නයක් වුණොත් අපෙන් අහන්න ඇයි එහෙම උනේ කියලා. මොකද ඒ ආයතනය ගැන
7: අපි වග කියනවා.
6: අපිට දෙන්න පුළුවන් ඒ තරම් හොඳ සහතිකයක්. ඉතාලම හොඳ කාර්ය මණ්ඩලයක් එහෙම ඉන්නවා. හරි. එහෙනම් යන්නම් අදට අපි ආයේ හම්බ වෙනවා හෙට උදේ 7ට.
7: ගිහින් යන්න මං අනු. එයාසා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01 6 7 9 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සුබ දවසක්. ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
3: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
7: ලකන රේඩියෝ ITN
8: වෙලාව පෙරවරු 10යි
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින රචේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් බාධි සකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත මර්ධන විභාෂණ කොට්ටාසය මගින් සැක්කරු 46 හැවිරිදී බෙලන්විල බුර්ලස්කබු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු කොළඹ ප්‍රධාන බහිස්රවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැක්කරු සම්බන්ධයෙන් ලංකා දඬ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතිකව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනි ටොමෝකෝ වකානේ සහ සෙනගල් ජාතික ජ්‍යෙෂ්ඨ නීතිඥ අබ්දුල්ලා එසේ යනායට එරෙහිව ඇමරිකාව සම්බන්ධක පනවා තිබෙනවා. හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයකෙන යන දැඩි ක්‍රියාමාර්ගවල දිගුවක් ලෙස මෙම තීරණයකෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙම ක්‍රියාමාර්ගය නීති ආධිපත්‍ය දුර්වල කරන ක්‍රියාවක් බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. නීති ක්‍රියාත්මක කරන අධිකරණ ධාරින්ට තර්ජන එල්ලවන විට ජාත්‍යන්තර නීති පද්ධතියම අවධානයට ලක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
2: සබෝදාසනක හොදේ 10යි විනාඩි 5යි

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවරයි.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

හඩ් බිට් එක අශවිල්ල ඉන්නවා හරියට මුදේ 10 වෙනකොට. ඉතින් අපේ ලස්සරු සින්දු ටිකක් ඇහුවනේ. ඒ සින්දු ටික අහලා තමයි මේ පැත්තට ආව. වෙලාවත් බලලා වෙලාව හොඳයි නේද? මම හිතන්නේ වෙලාව හොඳයි. ඔයාට බලන් ලස්සන සින්දු ගොඩක් අහන්න. දවල් එක වෙනකන් මේ පැත්තේ මාත් එක්ක හිටියොත්. ඉතින් යශ් එක්ක ඉන්නකොට හඩ් බිට් අහගෙන ඉන්නකොට ආට කියන්න ගොඩක් දේවල් ඇතිනේ මේ පැත්තට ඇවිල්. ඉතින් ඕන තරම් කතා කරන්න පුළුවන් දවල් එක වෙනකන් තියෙනවා අපිට. ඔයාටයි මටයි. ඉතින් මේ පැත්තට එන්න FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගම. එහෙම ඉන්නකොට ආට හිතුණොත් යශ් එහෙම පාළුවෙන් තනිකමෙන් ඇති කියලා එහෙම. එයාට මැසේජ් එකක් දාලා බලන්න ඕනි කියලා හිතුණොත් එහෙම ඉක්මනට එන්න මේ පැත්තට. 0703 93.5 93.7 0703 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එක කෙවන්න. මං ඉන්නෝ මේ වැත්තට වෙලා ඔය iPad ඉඳලා කියන දේවල් ටික බලාගෙන. ඉතින් මේ විදිහට කතාව පටන් ගන්නකොට මට හිතුණා ඔයාලා දෙයක් කියන්න ඕනේ කියලා. ඒ තමයි අද ලක්කන පරිශ්‍රයේ ලොකු වැඩක් වෙනවා. ඉතින් අපි ලක්කන ගෝල්ඩන් වොයිස් එක ගැන ඔයාලට මීට කලින් අපි මතක් කරලා තියෙනවනේ. ඉතින් අද පළවෙනි අදියරේ 3 දිනය. මේ විදිහට පවත්වනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා කිව්ව ඒ ලස්සන ගීත ටික අහන්න ඉදිරි දිනවලදී. ඉතින් අපි කියන්නම් දිනේ හරියටම කවද්ද කියලා. ඉතින් දැන් මීට කලින් මෙහෙට ඇවිල්ලා ගීත කියලා ගියපු අය බලාගෙන ඉති කවද්ද මගේ ගීතේ මට අහන්න පුළුවන් වෙන්නේ රේඩියෝ එකකින් කියලා. ඉතින් ගුවන් විදුලි ශ්‍රේෂ්ඨයේ දැන් ගුවන් විදුලි එක මේ විදිහට අර කියන අපි ලයිව් වැඩක් වෙන පළවෙනි වතාව. ඉතින් මේ වගේ ගෝල්ඩන් වොයිස් තරගයක් තියෙන පළවෙනි වතාව. ඉතින් රියැලිටි වල තිබුණාට මේ වගේ ගුවන් විදුලි එක වට පළවෙනි අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක මේ විදිහට ලක්කඩේක ඔයාගේ හඬට හොඳම තැන දෙන තමයි ලක්කඩ කියලා කියන්නේ. ඉතින් ඔයාට ඉහිලෙම වටිනාකමක් දෙන්න අපි සූදානම් වෙලා ඉන්න. ඉතින් අපි වහගෙන ඉන්න ඔයාගේ ගීතය ගැන අපි කියන්නම්. අගෝස්තු මාසේ අන්තිම වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන් අද අගෝස්තු මාසේ 19 වෙනිදානේ දවස් 19ක්ම ගිහිල්ලා ඉවරයි. සමහරක් වෙර හිතන්න පුළුවන් මේ මාසේ ඔයා හිතපු වැඩ ටික මේ දවස් 19 අතරතුර ඔයා කියා කරගත්තද වැඩ ටික ඉවර කරගත්තද කියලානේ. එහෙම නැති වෙන්නත් පුළුවන් කමක් නැහැ. ඉතින් වැඩ ටික කරගෙන තව ටික කාලයක් තියෙන හරියට ප්ලෑන් එක කරනවා වැඩ ටික කරගෙන යන්නනේ. ජීවිතේ අපිට එක එක ජීවිතයේ අවස්ථා වලට අපිට මොන දෙන්න වෙනවානේ. ඉතින් ඒ වගේ මට හිතුණාට දෙයක් කියන්න ඕනේ කියලා තමයි ඊයේ දවසේ අපේ රමුක්කන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙනවා. ඉතින් උන්වහන්සේ ලංකාවේ ගීත ශාස්ත්‍රය තුළ ඉහළම වටිනාකමක් එක් කරපු චරිතයක්. ඉතින් ලංකාවේ ගීතයේ තුළ බුදුබණ හොයාගෙන ගිහිල්ලා ඒක ඔස්සේ බුදුදහම බෙදා හරින්න, ඒ වගේම බුදුදහම සංවේදනය කරන්න, හොඳ පරම්පරාවකට හොඳ දේවල් දෙන්න කටයුතු කරපු සිද්ධාර්ථ හිමියන් ගැන මතක් කරන්න ඕනේ ඔයාට. උන්වහන්සේගේ නමත් එක්කම බැඳුණු ගීත පෙළක් තියෙන අපිට අහන්න පුළුවන් වෙන ලංකාවේ තියෙන ස්වභාවික ගීත ශාස්ත්‍රයේ ගීතේ මුල මැද අග මේ හැම පටන් ගන්න එකම උන්වහන්සේගේ නම රැඳිලා තියෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ ගීතයේ පෝෂණය කරන උන්වහන්සේගේ උන මෙහෙවර අපරිමිතයි. ඉතින් බුදුදහමේ ජීවිතයේ යථාර්ථය පිළිබිඹු කරන්න උන්වහන්සේ ගීත වලට හැකියාව ලැබලා තියෙනවා. ඉතින් අපි අසරණ වෙලා වගේ මේ වගේ ගීත, ඒ වගේම හිමිසන නාමර බුදුබණ කියුවා නිරන්තරයෙන් මේ ගීත අපි හරියට ඇහෙනෝනේ පොයේ දිනවලදී. ඉතින් ලාදලු බෝපත් මේ හැම ගීතයක්ම අපිට තදින්ම බැඳිලා තියෙන ගීතයි.

තෝරගින් තියන ඊළඟටවට අහන්න දෙන්න. ඉතින් අපි මේ ගීතය අහලා යමුනේ. ඉතින් ලංකාවේ ගීත ශේෂ්ත්‍රයට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම උන්වහන්සේ ඒ ගීත එක්ක අපේ ජීවිතේ එකතු කරලා ගියපු මතක සටහන් විතරයි අපිට දැන් තියෙන්නේ. ඉතින් මේත් ඒ වගේ හරි ලස්සන ගීතයක් ජීවිතේ යථාර්ථය පිළිබිම කරනවා කියලා කිව්වොත් මං හරි. මොකද මේ ලෝකේ අපිට කට්ටිය හම්බ වෙනවා, මග හැරෙනවා, අතහැරෙනවා. මේ හැමදේම එක කලින් කතා කරපු අය දැන් ළඟ පාතකවත් නෑ නේද? ඒ අය කොහේ ඉන්නවද කියලා මම දන්නේ. ඔයා කොහෙද, මම කොහෙද? ඉතින් මේ හැමෝම අපි නන්නාඳුනන පෙම්වතුන් වෙලා ඉවරයි දැන් නේද? මේකේ තහල බලන්න.

0: ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: Lakhanda Radio ITN Ratata Vagakiyana Radio
1: Obe Kotipati Sihineya Ada Sebaveida Ratri 10ට Lakhanda Ahanna Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhanda
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176779
3: ලකන හගෙන ඉන්න වෙලාව 10:36.

93.5 FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

විනාඩි 30යිම වෙලා ඔබ පැය භාගයක්ම ගිහිල්ලා ඉතින් 10 පැය පටන් අරගෙන ඉතින් මේ පළවෙනි පැය අපි මේ විදිහට පටන් ගන්නකොට ලස්සන සින්දුවක් අපි අහලා ආවේ මිලිටරි මල්වරාජි මහත්මයාගේ. ඉතින් ඒ සින්දුවෙන් පස්සේ මට හිතුණා ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙතන. මම ඔයත් එක්ක කතා කරේ නැහැ කියලා. මොකද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට කිව්වා අපිට ඕන තරම් කතා කරන්න වෙලාව තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා බලනවා ඇති මේ යෂ්ට මොකද වෙලා තියෙන්නේ මාත් එක්ක කතා කරන්නේ. මගේ නම තාම කිව්වේ නැණි කියලා. එහෙම නේද? නෑ, ඔව් මම මිස් කරන්නේ නෑනේ. මිස් කරන්නේ වටිනා අය. ඉතින් මිස් කරන්නේ නැතුව මම හිතුවා ඔයාලට මුල් තැන දෙන්න ඕනි කියලා මෙතන. ඒක නිසා මම ඔන්න යනවා චැට් එක පැත්තට. මොලින් බර් කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි, ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. දැන් නම් අපි සද්දටම ලක්කන අහනවා, හાર્ට් බීට් අහනවා කියලා තියෙනවා. අපිට සින්දුවක් දෙන්න කෝ කියලා තිනු අචින්ත ඔයාව එකතු කරගන්න. අම්මා ඉන්නවා පුංචි, එවැගේම ශක්ති බබා, ඩයස් අක්කා, චලේනි අක්කා ඉන්නවා, එවැගේම අක්කගේ මහත්තයා මේනක ඉන්නවා, අක්කගේ මහත්තයා ඉන්නවා, ඒ වගේම මේනක අක්කගේ බබාලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. සශිත, ඒ වගේම ශශී, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ලක්කන් අහන හැමෝමත් එක්කම වැඩසටහන කරන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් අපි හැමෝම එකතු කරගෙන අහමුනේ ලස්සන සින්දුවක් තමයි ඊළඟට මම රෙඩි කරගෙන තියෙන්නේ. මැනික කොහොමද ඔයාට රෝස මල? එහෙම ගැන මට චුට්ටක් ලැජ්ජයිත් වගේ. කාලා නේද ඉන්නේ කියලා හාරලා දින බලන්න හිතින් නේද? ඕවනේ මම කාලා නියම බීම් එකට එනකොට නැත්තම් ඉතින් බඩගිනින් ඉන්න බෑනේ. මොනවා වුණත් කියලා තිනේ කාලා බීලා වැඩ ටික පටන් ගන්න ගා ඉතින් බඩගින්න වැඩක් කරන්න බෑනේ නේද? මාත් දින්දුවක් කියවව අහගෙන දහරාක්ක එකතු කරගන්න කියලා තියෙනවා. එදින එකතු කරගෙන ලස්සන හින්දි සින්දුවක් අහමු කියලා තියෙනවා. අයහා කියන නිසා මම ඉස්සෙල්ලා ඊළඟට ලෑස්ති කරන් ඉන්නේ හින්දි සින්දුවක් තමයි. දැනනේ වලින් තර්ෂි බස් නායක ඔයාව එකතු කරගන්න හරිම ආදරේ. අරවා දන්නවද දහර කියන්නේ කවුද කියලා? ඒ තමයි ලක්කන අහලම යාළුවෙක් හොයාගත්ත කෙනෙක් තමයි තර්ෂි කියලා කියන්නේ. ඉතින් එයා හොයාගත්ත යාළුව තමයි දහර. බොලස් සිංහලින් ඔන්න හැම තමයි අපි යාළුව හොයාගන්නේ. අයාලට යාළුව හොයාගන්න ඕන නම් අලුත් යාළුව හොයාගන්න ආසයි නම් ඉතින් මේ විදිහ ලක්කන අහන අයට කැමති නම් ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද? අර තිනි සද්ද වැඩි කරගෙන ලක්කන අහන මේ විදිහට හොඳම යාළුව ඔයාට හොයාගන්න පුළුවන්. සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. කොරතොට සුජන ප්‍රදේ ඉඳලා හගෙන ඉන්න ජෝනකී ඉන්න මේ වෙලාවේ මොනිකා, බිනල්කා, ආර්වි, ඒ වගේම ජපානයේ ඉන්නවා ශානිකා, කියෝමි, සටුමි, ටානියා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තියෙන ජානකී ආදරේ හොඳයි ලක්කන කියලා දෙන තින් අපි ගොඩාක් ආදරේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්න ගුඩ් මෝර්නින් මැනික කියලා තියෙනවා. මේ දින දෙක තුන ලක්කන අහන්න විදිහක් නෑ. ඒ මොකද? ඒගොල්ලගේ ගෙවල් ළඟ මලගිදරක් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ලක්කන අහන්න වෙලානේ. මම ඒ දොර මොකද මේ මැසේජ් එකක්වත් නැත්තේ? මොකද මැසේජ් එකක් වරදින් නැති කෙනෙක් තමයි බෝයගොඩ සුමන කියලා කියන්නේ. ඉතින් අව හරිම ආදරෙන් අපි එකතු කරගන්න. ඉතින් ජීවිතේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවානේ. ඉතින් අපි හැමදේටම ඉතින් මොන දෙන්න වෙනවා. ඉතින් ඒ දේවල් වල සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට කමක් නෑ, පොඩක් විතරින් ලක්කන අහන්න බැරි වුණාට කමක් නෑ. ඔයා අදාවනින් හෙලෝ යෂ් මැනික කියලා තියෙනවා. කවුද මේ? ගුඩ් මෝර්නින් දෙලින් යාට. ගුඩ් මෝර්නින් වට. දැන් නම් මම ලස්සන සින්දුවක් ඔය විදිහටම අහගෙන ඉන්න. සබම සමුදස්සනක් වේවා කියලා තින හොඟ දවසකින් ආව හම්බ වුණා කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි පොලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තිනවා. කෑගල්ලෙන් රේණුකා, රේණුකාට මම ලස්සන සින්දුවක් දෙන්නම් ඔය විදිහටම අහගෙන ඉන්න. ඉතින් සින්දුව අහලා විතරක් හරියන්නේ නෑ නේද? එහෙනම් මට මොකද කරන්න කියන්නේ? ඔයාට දැන් අපේ ජීවිතය අපිට ඉන්නවා සමහර දේවල් අපිට කරන්න යනකොට සමහර අපිට හිතෙනවා නේද අපිට මේ දේ ඇත්තටම කරන්න පුළුවන් වේද? සමහර අපිට ඔයාට ඔයා ගැනම විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද ඈත අහස පියාඹන කුරුල්ලන්ට ඒ අත්තටු දෙක හරියට විශ්වාසයි. ඉතින් අත්තටු විශ්වාස නිසා බය නැතුව අහසේ ඕන තරම් දුරක් පියාඹනවානේ. ඉතින් ඔයාටත් ඒ වගේ අත්තටු දෙකක් තියෙනවනේ. ඔයාට හොඳ ශක්තිමත් හිතක් දීලා තියෙනවා. ඉතින් හොඳ උත්සාහයක් දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ මොන හරි කරන්න යනකොට මොන හරි කඩවැටීමක් එක්ක ඔයා පොඩක් නවතිනවා නම් ඔයා හිතන බලන්න කුරුල්ලෙක් අත්තටු දෙකක් විශ්වාස කළා එතරම් ආසෙ පියාඹනවා. ඇයි මට බැරි? ඔයාට හිතන්න හොඳ මොලයක්, හොඳ හිතක් මේ හැමදේම ඔයාට තියෙනවනේ. කිසිම අඩුපාඩුවක් නැතුව ඉතින් ඔයාගේ අත්තටුව විශ්වාස කරලා ඈත අහසේ පියාඹලා යන්නනේ.
ඉතින් අර එන සුළඟක් ගැන සැඩ පහරවල් ගැන හිත හිත තැවෙන්න නැතුව වෙනස් වෙන හස ගැන කුරුල්ලා හිතන්නේ ඔහේ බියම්මලා යනවා තමන් අරමුණ ඉදිරි කරගන්න. ඒ වගේ ආනත් පුළුවන් ජීවිතේන බාධක අරමුණු බාධක මේ හැමදේම පොඩක් පැත්තකින් තියලා වගේ අත්තට විශ්වාස කරලා ඈත අහසේ පියාඹුවොත් ඉතින් පියාඹලා යනකොට සමහරක් විට වලට සල්ලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොන හරි අරමුණක් ඉදිරි කරගන්න යනකොට. ඉතින් මේ දේට තමයි ලං ලොතරැයි මණ්ඩලය වගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ. ඉතින් ආද ශක්තියක් වෙන්න බලාගෙන ඉතින් දන නිදහන ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. ඔයාගේ ජීවිතය හිඳ හැබෑ කරගෙන ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් මේ හැමදේම එක සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්නත් පුළුවන්. ඉතින් මේ ගැන හිතන්න චුට්ට පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ හිඳ හැබෑ කරගෙන ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් දන නිදහන ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. මේ ලස්සන සින්දක් මම ලැස්ති කරන්නේ නිතාරාරම් පම්මගේ. ඉතින් ලස්සන කතාවක් තියෙන ලස්සන ෆිල්ම් එක තිරාණි මුකර්ජී එක්ක සයිෆ් අලි ඛාන් තමයි මේක ඇක් කරන්නේ. ඉතින් මේ ලස්සන සින්ද මගෙන් ඔයාට හින්දි සින්දලු පය වෙනුවෙන්.

0: රටට වග කියන රේඩියෝ.
1: දැන් වෙලාව උදේ 10යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න. Even if I...

ஹே வினாடி 47 ஹார்ட் பீட் ஆகுனீங்க வெல்லாம் வை அஷேக்கு தம்மை அதவா லைக் வெனிங்க நார் ஹார்ட் பீட் ஆண்டவேன் ඉතින් අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අපි ලස්සන සින්දුවකට පියාලා ආවනි නදී මල් පෙරේරා කිනුරාවසන්තේ. ඒ සින්දුවෙන් පස්සේ මට හිතුණා මේ උදේ පාන්දර චුට්ටක් විතර වඩ බඩි දිනේ. චුට්ටක් විතර කම්මැලිද වරතන්. ඊයරාට කෑවට පස්සේ අද උදේ වැඩට එනකොට හදිසියෙ කන්න මුනේ නැ. දැන් පොඩ්ඩක් විතර බඩි ගින්න දෙන්නේ. මට හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා. රත්තන් පාන්දර පහට බිව්වා. අර වැකි ටී එකෙන් තාම ඉන්නවා වෙන්න පුළුවන්. මේ කොහොම හිටියත් ආත බඩගින්න ඉන්න ඕනේ නැහැ. ඒ තමයි පැල්වත්ත කිරි නිෂ්පාදන තියෙනකොට පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් ටිකක් ඔයා වැඩි කරන තර මේසෙ ළඟින්ම තියාගන්න. එතකොට ආත පුංචි කම්මැලිකමක් බඩගින්න කාපු ගම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා වැඩ ටික අපව පටන් ගන්න පුළුවන්. ඉතින් ඔය කිරි ඖෂධ නිෂ්පාදනයක් වුණ හරි ගන්න බලාගෙන හොඳ නමක් හොය හොය හිටියනම් ඔයා මතක් කරලා ගන්න ඕනේ පැල්වත්ත කිරි නිෂ්පාදනම තමයි. පැල්වත්ත කියන නමින් මෙලිතී කරන මතක කරන්න එපා. ආට පැල්වත්ත කියන නමින් පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම්, පැල්වත්ත බටර්, ඒ විතරක් නෙමේ පැල්වත්ත දියර කිරි, මේ ඕන දෙයක් ආට කිරි ඖෂධ නිෂ්පාදන මෙලිතී ගන්න පුළුවන්. ඉතින් ඔහා බය නැතුව ගන්නකොට ගන්න ඕනේ පැල්වත්ත කියන නමින්ම තියෙන නිෂ්පාදන විතරමයි. ඉතින් මතක් කරලා ඔයා කඩේට ගිහිල්ලා ඉල්ලන්නත් ඕනි පැල්වත්ත කියන නමින්ම. ඒකට මතක් කරන ගමන් අපි අමුද බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද කියලා ඉන්නේ කියලා බලන්න. සුබෝදැස්සනක් නංගි කියලා තියෙනවා. අර සුබම සුබෝදැස්සනක් වෙන්න ඕනි. අදත් අපි ලස්සන සින්දුවක් අහන්න ඉන්නවා කියලා තියෙනවා. ඔයා බලාගෙනනේ ඉන්නේ ලස්සන සින්දු ටිකක් අහන්න. මම දන්නවනේ ඒක නිසාම තමයි මම ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන ආවේ. අද සින්දු ටික අහන්න ඉන්නවා මෙත්සදී අමන්දී මහත්තයා, හෙමන්ත දිසෙල්වා ඉන්නවා, අම්මා ඉන්නවා, නිමල් තිලක සිරි ඉන්නවා, අයියා ඒ විතරක් නෙමෙයි සුදු අක්කා ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමා ඉන්නවා, ප්‍රභානංගී, ගාමිණි අයියා, මැණිකේ තමයි මට දරම් ගස්ලන් ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් ඔයාගේ හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක් නේද. ගුඩ් මෝර්නින්, ආටත් ගුඩ් මෝර්නින්. සෝ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. රසික, රසිකාද, රසිකද, මවනලින් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හස්බන්ඩ් රසිකාව වෙන්න ඕනේ. හස්බන්ඩ් අමිල ඉන්නවා, දුව අමීෂා, එයාගේ යාළුවෝ දැහැමි ඉන්නවා, දහම්දි, දහම්දි ඉන්නවා සමාවෙන්න, උමන්දි ඉන්නවා. මේ යාළුවෝ ටික එකතු කරගෙන සින්දුවක් කහම කියලා තියෙන. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් ඔයාගේ වටින වෙලාව වෙන් කරගෙන පුංචි හරි මැසේජ් එකක් මේ පැත්තට යවුවාට. යාෂ්මැනික මං ඉන්නවා කියලා තියෙන පානඳුරෙන් තුස්සරව එකතු කරගන්නම්. තුස්සර ළඟ වැඩ කරන කට්ටිය එකතු කරගන්න ඕනේ ඊළඟට. එතමයි කුමාරයා ඉන්නවා උතන, එහෙම නේද? අසාක්කා ඉන්නවා, ඩෙන්සි මාමා ඉන්නවා, සීතා ඇන්ටි ඉන්නවා, සිරෝමි ඇන්ටි ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අස්සන සින්දුවක් දෙන්නම් තුස්සර ඔයාට. වැඩ කරන ගමන් මහන්සිය පාලෝ නැති වෙන්න, පොඩක් ෆන් එකේ වැඩ ටික කරගන්න, මහන්සියක් දැනෙන්නේ නැතුව වැඩ ටික කරගන්න. ආර බුල්ලක් මේ සින්දු ටික අහන ගමන් සුබෝදැස්සනක් කියලා තියෙනවා. අර සුබම සුබෝදැස්සනක් වෙනු රදා වඩුන පැත්තට තමයි යන හදනේ. ගාමිණී ඉන්නවා, ගාමිණී ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඉතින් සින්දුවක් දෙන්න ඔය විදිහම අපි වහගෙන ඉන්න. ශෂික ඉන්නවා, අශ්වන්, ඒ විතරක් නෙමේ දුලනි, රූපවති, රෝහිණී, මේ හැමෝම එකතු කරගන්න ඕනේ. කුමාරී රබදුගල් ඉඳලා තමයි මට මැසේජ් එකක් දාලා තියන්නේ. ගුඩ් මෝර්නින් යෂ් කියලා තියෙනවා. කවුද ඊළඟට එන්නේ අපිටත් දෙන ලස්සන සින්දුවක්? යා සැලොන් එකේ වැඩ කරන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. ඉතින් සැලොන් එකේ මේ වෙලාව ඉන්න හැමෝම එකතු කරගන්න ඕනේ. ඉතින් හැමෝම එකතු කරගෙන අපි අමුද ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුවට සැලොන් එකේ ඉන්නවා කවුද මේ කවිෂෝ ඉන්නවා, අංජලි, ඒ වගේම නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. නෝනින් ශෂිනි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන. යෂ් කැමති නැද්ද පෙරහැර බලන්න එන්න? අපේ බොස් මට නිවාඩුවක් දෙන්නේ නෑනේ. මං කැමති පෙරහැර බලන්න එන්න, හැබැයි නිවාඩුවක් නෑනේ. මං ආවත් කියන්න පුංචි හරි වෙලාවක් මට හම්බ වුණොත් එන්න. ඉතින් මේ සින්දු අපි හාලේ වුණේ, මේ සින්දු මගෙන් ඔයාට

0: රටට වග කියන රේඩියෝ
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
2: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Hama Kalima Trendy Masindu Ehena Lankawe Ekama Channel Eka Lakhana Heartbeat
5: දහය විනාඩි 55යි. ඒ කියන්නේ අපිට 11 පැයට යන්න විනාඩි 5යි තියෙන්නේ. 11 පැයට යනකොට අපිට 11 නිවුස් එක අහලා ඇවිල්ලා තමයි ආපහු අපිට කතා කරන්න හම්බ වෙන්නේ. ඉතින් යන්න කලින් මම මේ සින්දුව එකතු කරගන්නම් සුබෝධි වැඩිහිටි සංගමේ සභාපති ලෙප්පෙරුමිනු වගේ වගම නන්දලාල් ආනන්ද හේමපාල ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. හෙලෝ යෂ් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. සුපිරියර් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙනවා. බොහොම ස්තුතියි. මෙයා කොහෙද දන්නවද ඉන්නේ? මෙයා ඉන්නේ බහරේන්වල. බහරේන්වල ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. සින්දුවට එකතු කරගන්න කියලා දෙනවා චන්දන කිහන්නඩි ජපන් වලින් දිල් සීතන් ගල්ලින් චන්සි කිහන්නඩි ජෝන් පුතයාගේ ආදරණීය බිරිඳ. මේ හැමෝම එකතු කරගෙන අපි හමු. එහෙම බැලුවම මගේ දිහා ඔයා හරිම ලස්සනයි කියලා කවුරු හරි කියලා තියෙනවා. එහෙම කියලා දිනනනම් මේ සින්දුව අහන්නකෝ.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: වෙළවාය මොන්රාගල ප්‍රධාන මාර්ගයේ කොටවීරගල ප්‍රදේශයේදී සිදු වූ යනතුරකෙන් පුද්ගලික ජීවිතක්ෂයට පත්ව තිබෙනවා යතුරුපැදියක් කැබ්‍රතෙක් ගැටීමෙන් අනතුරු සිදු වුණා. සිද්ධීන් තවත් අයකු තුවල් ලබා වැළවාය බූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහරෝහල වෙත මරුකරයවා තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදි වැළවාය වරුණගම ප්‍රදේශයේ පදිංචිකරුවේ. කැබ්‍රති රේදුරු අත්තරංකුට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැළවාය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. තම රටට ඉරානයෙන් බැලස්ටික් මිසයිල් දෙකක් එල්ල කළ බවට එක්සත් අරාබි එමිරත් රාජ්‍ය චෝදනා කරනවා. එම මිසයිල් දෙක හඳුනාගත් බවත් ඉන් එක් මිසයිලයක් එරට මුහුදු සීමාවෙන් පිටතරත් අනෙක් මිසයිලය මුහුදු සීමාව තුළටත් වැටී ඇති බවයි එරට ආරක්ෂකංශ පවසන්නේ. නිවිදනයක් නිකුත් කරමින් එක්සත් අරාබි එමිරත් රාජ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ සිදු කළ තක්සීරුවරදී එම මිසයිල් දෙක මුහුදු ගමනාගමන ඉලක්ක කර එල්ල කර ඇති බවට අනාවරණය වූ බවයි. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එවැනි ප්‍රකාශ කලාපීය විශ්වාසය සහ ආරක්ෂක ප්‍රයත්නවලට හානි කරන බවයි ඔහු පවසා ඇත්තේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat.

අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ 11 විනාඩි 13 ඒ වෙලාව. මේ වෙලාව විදිහට ඉතින් අපි පටන් ගන්නකොට ලස්සන සින්දයක් අපි අහලාම ඉතින් සින්දුවෙන් පස්සේ වගේ මගේ පළවෙනි ටෝක් එක ආන්න පය පටන් ගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ වෙලාව මේ මුලින් බර්මාත් එක්ක කවුද කතා කරේ කියලා බලන්න යන තමයි හදන්නේ. හාඩ් බීච් චැට් එක පැත්තට ඔයත් තියෙනවද කියලා බලන්න මේ චැට් එකේ කොහේ හරි කැකොනකට වෙලා කොහේ හරි මුල්ලකට වෙලා ගුඩ් මෝර්නින් ලකන කියලා තියෙනවා ඔයාව හනුවා කියලා තමයි තියෙන්නේ. ලස්සනම ලස්සන සින්දුව කියලා තියෙන වාචින්ක පහේ කනුවෙන් පුංචි බණ ඔයාට දෙන්න. සින්දුවක් ලස්සන එකක්. ඉතින් ඔය විදිහම අපි වහගෙන ඉනෝ මහරගම පැත්තට යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ගවර්න්මන්ට් එකකින් අපි වහගෙන ඉනෝ එතන තියෙන කොළ ලයින් එකේ ඉන්න වාටාෂිනී පබසරාව කෝෂලාව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කොළ ලයින් එකේ අනිත් හැමෝම යාළු එකතු කරගන්න කොට අපි කඩින් එක පැත්තට යන්න නැතුව බෑනේ. රෙදි ටික මහන්න රෙදි ටික කපන්න එපේ. ඒක නිසා කටින් එක අපි අමතක කරන්නේ කටින් එක ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රණ්ඩු කරන දමිත්වත් එකතු කරගන්න කියලා තියෙනවා. දමිත්ව හගෙන දෙන්නේ මීටේ පොඩි පොඩි අක්ක කියලා තමයි මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. මට මතක විදිහට දමිත් මීට කලින් කිව්ව තරහ ගන්න පොඩි එකතු කරගන්න කියලා. අද ඒකට හරියන්න පොඩි මට මැසේජ් එකක් දාලා තියෙනවා. දමිත්ව එකතු කරගන්න කියලා. කොහොමහරි කමක් නෑ. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ බේරගන්න. මහව තුන්වෙනි පාර්ශ්වයක් විදිහට සම්බන්ධ කරගන්න එපා. ඉතින් මේ සින්දුවර එකතු කරගන්න හැමෝම අද බර්ත්ඩේ එකක් තියෙනවා නේද? ගාමන්ටිකේ වෙන්න ඕනේ හිමස්වර විදුරුවත් එකතු කර ගන්න කියලා තියෙනවා. නෑ සමාවෙන්න. අද උපන්දිනේ සමරණ හිමස්වර විදුරුව එකතු කර ගන්න කියලා තියෙන ඒ පුංචි පුතාට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තුමයි තියෙන්නේ. එයාගේ අම්මගේ නම දීලා නැහැ කවුද කියලා. ඉතින් සුභම සුභ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඉතින් අපි ලස්සන සින්දුවක් දෙන්නම් අපි වහගෙන ඉන්නවා. සරත් චන්ද්‍රයි සවත් එකතු කර ගන්න ඕනේ රයිගම පැත්තෙන්. ඉතින් රයිගම ආකඩයක් කරන කෙනෙක් නේද? ඉතින් කඩේ සද්දරම ලක්ෂණ දාලා තියෙනවා. ඉතින් නාට බාලයක් මහන්සියක් නැතුව ලස්සන සින්දු ටිකක් අහන ගම කඩේ වැරදිද කඩේ විශ්වාසිතික කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කඩේට එන කෙනෙක්ටත් ලක්ෂණ අහගෙන ඉන්නකොට ඉන්න පුළුවන් නේද? අක්කේ ඊයේ මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා දින මං

ඉස්ලාමී සින අපිවායගෙන මදුසංක විතරක් නොමේ ජගත් ඉන්නවා නේද ඔතන. එහෙමෝම එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. ගිනිගත් වෙන තැපල් කාර්යාලේ පත්‍රය යන තුමේ හදන්නේ මේ වෙලාවේ පෝස්ට් ඔෆිස් එකේ සද්දරම ලක්කර දාගෙන අපිව අහන ගමන් වැඩ ටික කරනවා කියලා තියෙනවා. මොකද මේ අඳන්නේ දවස් දෙකක් මැසේජ් එකක් දාන්න බැරි වුණා. ඒක තමයි මාත් දිනවා. මොකද මේ අපිට මැසේජ් එකක් දැම්මේ නැත්තේ කියලා. උඩදෙනිය මාතයින්ට ඔය වගේම රිෆ්කා මිස් සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් අඬන මොනක් එක්ක මට මැසේජ් එකක් කිව්වේ කවුද දන්නවද? මංජල හේමන්ත. කමක් නෑ, අදාහරි මැසේජ් එකක් මට එව්වනේ. ඉතින් හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් වාචිගේ.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: රටේ

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන
1: එකලහේ විනෝණි තියා ඉතින් අපි පොඩක් කතා කරමු නේද? අසල සින්දු ටිකක් අපි අහලාම මේ පැත්තට සින්දු අහලාවට පස්සේ මට හිතුණා යාළ කුංච දෙවල් ටිකක් මතක් කරන්න තියෙන. එතකොට පැල්වත් නිෂ්පාදන ගැන ඔ පැල්වත් නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳ පොලේ තියෙන විශ්වාසවන්ත වෙළඳසන්නාම නාමය. ඉතින් ඔයාට කිරි පිටි පැකට් එකක්, යෝගට් එකක්, එහෙම නැත්නම් බටර් එකක්, අයිස්ක්‍රීම් එකක් මේ ඕන දෙයක් මිලදී ගන්නකොට, කිරි ආශ්‍රය නිෂ්පාදනයක් මිලදී ගන්නකොට මොනහරි සැකයක් තිබුණොත් මේක අපිට ඇත්තටම ගුණ වේද, අපි හිතන විදිහටම රසට තියෙයිද කියලා ඔය බය නැතුව පැල්වත්ත නිෂ්පාදනම ගන්න. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතින් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගමු, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හැකියාව තියෙන ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන්, ඔයා ගන්න පුංචි යෝගට් එකෙන් වෙන්න පුළුවන්. ඉතින් රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න හොඳම මාර්ගයක් තමයි ඉතින් ඔයා පැල්වත්ත කිරිපිටි එකක් මිලදී ගන්නවා කියන එක. ඉතින් මනහරි කිරිපිටි ආශ්‍රය නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින් මිලදී ගන්න මතක කරන්න එපා. එවගේම තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ධන නිධානය ලොතරැයි පත්‍රය ගැන ඔයාලට මතක් කරන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන එන්නේ. පුංචි රුපියල් 40ක් ඔයා එදිනදා ජීවිතේ ඔයා හිතන්නේ නැති විදිහට වියදම් කරන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් නම් ඒ සල්ලිට ඉතුරු කරගෙන ලොතරැයි පතක් අරගෙන බලන්න, ඔයාගේ ජීවිතේ හිණ හැබෑ කරගන්න, ජීවිතයේ සිහින හැබෑ කරගන්න. මේ හැමදේටම ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔයාව කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්නේ. ඒ කියන්නේ ඉරිදා දිනේ දිනුම් මදින වාසනාවට හිමිකම් කියනවාට පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ඔයා ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. දැන් අපේ ගෙදර ඉන්නකොට සබරක් විතර අපි හිතන්නේ නැති විදිහට අපේ ඇස් ඇහැ පේන්නේ නැතුව යන්න පුළුවන්. පොත් කියවන්න යනකොට එහෙම තමයි දන්නේ. ඔන්න මගේ ඇහැ පේන්නේ නැහැ. එතකොට හිතනවා මොකක්ද දැන් කරන්නේ? ඇහේ තියෙන සුදු ඉවත් කරගන්න ඕනේ. ඉතින් ශල්‍යකර්ම කරන්න වෙනවා. මේ හැමදේම කරන්න යනකොට හිතේ පුංචි බයක් තියෙනවා. මේ හැමදේම හරියටම කරගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එහෙම තැනක හොය හොය හිටියනම් ලෙන්ස් ටෙක් හයි කියලා හොස්පිටල් එකේ තියෙන එකට තමයි. ඉතින් බය නැතුව යන්න ඕවා. ගෑසේ සුදු ඉවත් කරගන්න, කමට් කරගන්න, දිය වැඩිය සායනය, ග්ලුකෝමස් සායනය, ළමා අක්ෂි සායනය විතරක් නෙමෙයි ඔයාට ඇස් කන්නාඩි ලබා ගන්න පුළුවන්. ඉතින් ඇස් කන්නාඩි ලබා ගන්නකොට වෛද්‍ය සායනය ඔයාට නොමිලේ කරගන්න හැකියාව ලබා දීලා දෙනවා ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් එක. ඒ විතරක් නෙමෙයි බාහිර රෝගී අංශයක් තියෙන. ඉතින් මේ හැමදේම එකම තැනින් ඔයාට ලබා ගන්න පුළුවන් මේ හැම පහසුකමක්ම. ඉතින් ඔයා යන්න ඕනේ නම්බර් 77 එක රොබට් කරුණාරත්න මාවත කොස්සොත් බතර මුල්ල මේකේ ලිපිනයට යන්න පුළුවන්. ඊට කලින් ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන්. ෆෝන් නම්බර්ස් මංගලට මතක් කරන්නම් 0 70 64 78 478 0 70 64 78 478. මේකෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න පුළුවන්. ලෑන්ඩ් ලයින් එකත් මම මතක් කරන්නම්. අර මම කලින් කිව්ව මොබයිල් එක 0 11 12 78 58 0 11 12 78 0 11 12 78 58 58. මේකෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතන කරන්න තියෙන ඔයාලා වෙලාවක් වෙන් කරගෙන තව ටිකක් විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දීලා විස්තර දැනගෙන පත්තර මුල්ල මේ කියලා ලිපිනයට යන්න. ලේස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි අපි ඔයාලට මතක් කරේ. පස්සේ අපිට යන්න තියෙන වාකෝ හෙටද එනෝද යන්න. මං යන ඕන තැනක ලෝකෙ පුරා ලංකාවේ පුරා ගිය මාත් එක්ක එන සෙට් එකක් ඉන්න. එහෙමම ආදරෙන් එකතු කරගන්නවා අපි. මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා ලස්සන සින්දුව කෝණි කියලා තියෙනවා පූර්ණි. හේනගමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන. යගේ පුතාලා දෙන්න එකතු කරගන්න කියලා තියෙන තරුන් දෙවමිත් ලෝෂණ තුල් මිත් එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. අද බර්ත්ඩේ සම්මරණ කෙනෙක් ඉන්නවා රොයිනිද සිල්වා. ඔයාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් අපිත්. එවැගේම ආදරෙන් ඔයාට විශ් කරන්නේ පුතා ශෝක්කේ, එවැගේම අප්පච්චි නිරෝ, එවැගේම එයා වැඩ කරන දැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ආයෙත් නම කියන විදිහක් නෑ. මේ හැමෝම ආට සුබම සුබපන්දනය කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ රුවිනි. ඔය හිටියා වගේම සතුටින් පරිස්සමට ඉන්න. හයි කොහොමද අදත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. සුදීර තමයි සුදීර මල්ලත්ෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාම එකතු කරගන්න හරිම ආදරෙන්. ගුඩ් මෝර්නින් අක්කේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තිනවා. හේමමාලී ඉන්නවා, සමන්තා, සිරිලතා, එවිතරක් මේ විනීතා, රෝහිණි, නෙල්කා ඉන්නවා මවහගෙන, අයෂා, හිමාෂා මේ හැමෝම එකතු කරගන්න. විශේෂයෙන් ලක්හන හන ගිම්හානිත් එකතු කරගෙන ලක්මාලී ඉන්නවා. අපේ බොස් එරන්ද හපුතන්ත්‍රී එකතු කරගන්න කියලා තියෙන විශේෂයෙන්ම ගයිනි තමයි මට මැසේජ් එකක් දාලා තිනේ ආ වැඩ කරන තැනින්ද. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් අස්සන සින්දුවක් අහන්න. ඉතින් ඔයාලත් මේ විදිහට මැසේජ් එවන්න පුළුවන්. 0703 935 937 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. 11:36

0: රටට වග කියන රේඩියෝ
1: හඩ්බීට් හගෙනෙන වෙලාව 11:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොවලින් දේශසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම
1: කලයි විනාඩි 46යි වෙලාව. සමහර තාක්ෂණික දෝෂ තියෙන අපි හිතන්නේ නැති වෙලාවට සිද්ධ වෙන. ඒතර අපි කන්ෆියුස් වෙලා යනවා. කමක් නැහැ, මේ හැමදේම එක අපි කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ. අපි සැලෙන්නේ නේද? මේ වෙලාව මේ මාව කවදාගෙන ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ. ඊට කලින් ඔයාට මතක් කරන් තියන ධන නිධානයේ ලතරේ පත්‍රය ගැන නිල් මේ ලතරේ පත අරගෙන බලන්න. වට කියන්න දෙයක් නෑ, දන්නවනේ තවගේ වාසනාවට. ඉතින් පරක්කු වෙන්න නැතුව ආගේ ජීවිතේ හිඳ හැබැයි කරගෙන ඉස්සරහට යන්න. ජීවිතයේ සෙහිනේ රවසුනාවේ ආශිර්වාදය අරගෙන ධන නිධානයේ ලතරේ පත අරගෙන බලන්න. කෝටිපතියෙක් විශ්ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න තවට පුළුවන්. පැල්වත්ත කියන නමින් මම මෙලදී අරගෙන බලන්න. හඩ්මි චට්ටක පැත්තට යන්න ඕනේ මේ වෙලාවේ. තෙනුක් මාව හගෙන ඉන්නව නේද? ඔයා කලින් මමට මැසේජ් එකක් දැම්ම, හැබැයි දැන් තමයි ටයිම් එක හම්බ වුණේ. හෙලෝ වාක්‍ය කොහොමද කියලා අහලා තින. මම ගොඩාක් හදින් ඉන්නවා. තෙනුක් කාට කොහොමද? දරණී ගලින් තමයි මට මැසේජ් එක අවිලා තින. හැමෝම එකතු කර ගෙදර හැමෝම එකතු කර ගන්න කියලා තින. හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියන්නේ. හොඳ සින්දුවක් කාට මම දෙන්නම් අහගෙන ඉන්නවා. Hi, good morning. ආට කොහොමද? මම ගොඩාක් හොඳින් ඉඳවා. අපි සද්දරම ලක්කන ආගෙන වැඩ කරන ගමන් තමයි ඉන්නේ කියලා තියෙනවා. ඉතින් කම්මැලි කම නැති වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න. එයාට මම දෙන්න ලස්සන සින්දුවක්. වැඩ කරන තැන ඉන්නවා කල්යාණි, රසිකා, මංජුලා, ඔය වගේම කුමාරි ඉන්නවා මේ වෙලාවේ. නදී, ලක්ෂ්මී, චමිලා ඉන්නවා. මාල තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පෝරුව දන්න ඉඳලා, බෝරුව දන්න කියන ගමේ ඉඳලා අකින් යා වැඩ කරන තැන හැමෝම අපි එකතු කරගන්නම්. හොරණ තමයි තියෙන්නේ නේද? ඉතින් හැමෝම එකතු කරගමු අපි ඊළඟ සින්දුවට. සුබ දවසක් ලක්කන කියලා දිනව දෙමිට ගොඩ ගීතිකා මැසේජ් එකක් දාලා තිනවා අපිත් සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා. ඉතින් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන. ලොකු පුතා, මధుරංග, පොඩි පුතා, සහන්, යා වැඩි කරන දෙන යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. මාතලේ පැත්තට තමයි යන්න හදන්නේ. මේ වෙලාවේ ෂොප් එකකින් මාව අහගෙන ඉනවා සද්දෙටම. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා. ඉතින් මම ලැස්ති කරන් යතේ බෙලිගේ ලස්සන සින්දුවක් ආයිබෝවන් මගමැනිකා. මේ සින්දුව අහලා අපි ඉක්මනට මේ පැත්තට යමුනේ. 11:49.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
8: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
7: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: Airtel-ஐ Mobitel Fiber-க்கு கேதரம் ஃபிட் கரன் ஒக்கும டிவைசஸ் கனெக்ட் கரன் கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் பிளஸ் Airtel-ஐ Mobitel Fiber
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: එකලයි විනාඩි 55 වෙලාව. ඉතින් මේ වෙලාව මේ මොනාද? අය ආපහු එයි මම හම්බ වෙන්නේ දවල් 12:30 න් පස්සේ. ඉතින් කොහෙවත් යන්නේ නැතුව හම්බුම ඉන්නවා.

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ජයග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: කෝටි 12ක අයිස් 1 බණ්ඩාරකබදී සැක්කරුවෙකු දැලේ දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඩොලර් මිලියන 200ක ADB ගිවිසුමට අත්සන් දිස්ත්‍රික්ක කිහිපයක උරුසුම ඉහළ යද්දී මුහුදු රළ කෙනත් කලකුණෙන් අවවාද නියගින් පීඩාවටපත් ගොවීන්ට කඩිනමින් රක්ෂණ වන්දේ ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් නැහැ ජනපති ට්‍රම්ප් කියයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලින ආරච්චි. බණ්ඩාරගම වෙන්දේසිවත්ත බස්විල ප්‍රදේශයේදී රුපියල් කෝටි 12ක අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග සැක්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා බුලස්ථානයේ විශේෂ බෙහෙවුම් එකකෙල්ල ධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම භද්‍රව තුගේ සොයාගෙන ඇත්තේ. සැකකරු වයස අවුරුදු 23ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා භද්‍රව ජවරම්කරුවෙකු බව කියන කුඩු සල්දු සහ දැනට විදිස්ගතව සිටින ඩුබයි රවිෂ් කියන අයගේ අනුගාමිකෙකු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භද්‍ර විනාශ කාර්යාංශය විමර්ශන සිදු කරනවා. LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාරකයෙකුගේ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත වර්ධන හා විමර්ශන කොට්ටාසය මගින් අක්‍රයන් කුලම් පොලිස් වසමේ පලේ රක්ෂිතයේ LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බව සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු ඩොවු අසත්‍ය කරුණු මොහු ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සැක්කරු වයස අවුරුදු 46ක් වන බුරලස්කබුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද කොළඹ ප්‍රධාන බහිස්රවාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දඬු නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ බොහෝ තෙරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. දූෂණ විරෝධී සංශෝධන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. අග්‍රාභාත්‍ය ආචාර්ය හරියාබර සූර්ය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමේ වගන්තිය පිළිබඳව මත වූ විවාදාත්මක තත්වයන් පිළිබඳ අභාත්‍ය විමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
4: දූෂණ විරෝධී සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නවා.
5: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
6: 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව පුවත්පත් වාර්තා කළ තිබෙනවා. එක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා අද ඉදිරිපත් කළ යෝජනාවේ බලපෑමේ වගන්තිය නැහැ. යම් පනතක් ඉදිරිපත් කරන විට බලපෑමේ වගන්තිය තිබිය යුතුයි. ඒ අඩුපාඩුව හදන්න. මේ එක පුවත්පතක්, එක ලංකාදීප පුවත්පත. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය මේකයි. අපි දන්නවා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක පළවෙන පිටුවේම සඳහන් කරලා තිබෙනවා. ඒ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අද ඉදිරිපත් කර තිබෙනවා දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත. එහි තිබෙනවා නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක. ඒක ඕනම පනත් කෙටුම්පතක් සම්බන්ධව එහෙමයි. අප 22 වන සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම්පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මේ තියෙන 19 වන සංශෝධනය මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දැන් ඉන්න බොහෝ දෙනෙක් සහයෝගය දුන්නු පනත් කෙටුම්පතක්. ඒ බලපෑමේ ප්‍රකාශනය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන්නේ ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා විසි දෙවැනි ආණ්ඩුකම යස්ථා සංශෝධනය කියල එකක් ඉදිරිපත් කළා 2022. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මත උනාට පස්සේ ඒක 21 වෙනි එක වුණා. ඒතර ඒක 22 කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි ඒකෙත් ගරු කතානායකතුමනි බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කැටුම් පතක් ඉදිරිපත් කරද්දීමෙන් කරලා නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ. මේ පනත් කැටුම් පත් සකස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි. මේ පනත් කැටුම් පත් සකස් කරන්නේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තට පස්සේ නීති කැටුම් පත් දෙපාර්තමේන්තුවේ. එහි සිටින්නේ ඉතා විධිමත්ව මේ විෂය ගණගත්තු වගකීමකින් වැඩ කරන නිලධාරීන් කියන එක මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ඉන් පසුව මෙය නීති පති දෙපාර්තමේන්තුවට යොමු වුණාම එතනත් ඉන්නේ මේ විෂය පිළිබඳව විශාල අත්දැකීමක් තිබෙන පිරිසක්. එතනුත් අනුමතලා තමයි මේක කැබිනට් මණ්ඩලයට එන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නෙමෙයි මේ පිළිබඳව හොඳ අවබෝධයක් අත්දැකීමක් තිබුණ නිලධාරියෙක්. එතන මේ ආයතන තුනක් පසු කළ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ඇතුළු සභානායක කාර්යාලයට එතනත් ඉන්නේ මේ පිළිබඳව විශාල අත්දැකීම් තිබෙන නිලධාරියෙක්. ඒක මම කියන්න කැමැති අපේ දේශපාලන ප්‍රශ්න වෙනම එකක්. මේ කරන වැඩෙන් වෙන දේ තමයි නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවට නීති කැටුම්පතක් හදාගන්න බෑ කියන එක තමයි ඔය ඊ කියලා තියෙන්නේ. නීති පති දෙපාර්තමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් වගේ බරපතල දෙයක්වත් හරියට හදාගන්න බෑ කියන එක තමයි ඊ කියලා තියෙන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවට එක්ක යම් අපහාසයක් තමයි කරලා තිබෙන්නේ. මේක කිසිම ආකාරයක ගැටලුවක් නැහැ.
7: පනත ගෙනාවාම කවද ඉඳලාද මේක වගන්තිය බලපාන්නේ කියන කාරණය මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරු කතානායකතුමා මේකට සංශෝධනෙට මේක ගේන්න බෑ. ඒක අපි මේ කියන්නේ. අපේ මේ දා අජිත් ප්‍රමත්තුමා මතු කරේ මේ කාරණේම තමයි.
6: මම මේ විපක්ෂ නායකතුමාට ඉල්ලා හිටිනවා මේතුමා හැමදාම උදේට උපදෙස් දෙනවා ඔයයන් පරිස්සම් වෙන්න කියලා. කොයිතරම් වැරදිද බලන්න. අපි ඉතා පැහැදිලිවම මේ කරුණු අධ්‍යයනය කරලා කරුණු ඉදිරිපත් කරා. ඒතර මම ඒක එකවේ දැන් අපි පැත්තක තියන් මේ හැල්ලු කරන්නේ තමන්ගේ මොකක් හරි විසකුරු දේශපාලන උමනාවකට. මේ පහර දෙන්නේ නීතියට. මේ පහර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, කැබිනට් ඔෆිස් එකට සහ පාර්ලිමේන්තු ස්ටාෆ් එකට. දැන් මෙතුමද දන්නේ එතකොට විපක්ෂ නායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ ගොඩ පෙරක දුරුවන් ගෙන්න ඔබතුමා උපදෙස් ගන්න එපා විපක්ෂ නායකතුමා.
3: වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ පළමු උප වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් බිලියන 200ක මූල්‍ය සහයක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම් මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය අතර මහා පාණ්ඩාගරයේදී එම ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණේ මෙම මූල්‍ය පහසුකම් ප්‍රතිපාදක ණයක් ලෙස ලබා ගැනීම සඳහා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පැවැත්තුණා. 2025 ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ තිරිසර ආර්ථිකයක් ගොඩනැගීමයි. වෙළඳාම සහයෝජන රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතරට ඇතුළත්. 2026 සිට 2028 දක්වා කාලය සඳහා වන ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති තුළද එම ප්‍රමුඛතා පිළිබිඹු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. මෙරට ප්‍රධාන සංවර්ධන අභියෝග සඳහා වැඩසටහන්වේ ප්‍රවේශයක් ඔස්සේ විස්තුම් ලබා දීමේ අරමුණෙන් වෙළඳ ආයෝජන හා කර්මාන්ත සංවර්ධන වැඩසටහන සැරසුම් කර තිබෙනවා. එම වැඩසටහන ප්‍රධාන උප වැඩසටහන දෙකකින් සමන්විත වන බවද මුදල් අමාත්‍යාංශය පවසනවා. තද සුළං සහ මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කනක සන්තූරයේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මතර සිට හම්බන්තොට හරහා පොතුවේ දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි වී එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනවා. බිගමු සිට ගාල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර 3ක් දක්වා හෙළ යාමේ හැකියාව පවතිනවා. එම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශේෂයෙන් බේරුවල සිට ගාල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය කටයුතු කරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මේ අතර බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් බහනුවර ඩෝරේලිය ගාල්ල සහ බාතර දිස්ත්‍රික්වලත් වැසිවර කිහිපයක් ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරු බැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවීම හැකියාව පවතිනවා. නැගෙනහිර පළාත සහ යාපනය කිල්ලොච්චි වවුඩියාව මුලතිව් පුළොන්ඩරුව මොන්ඩ්‍රාගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දශකය මිරිසිවරට දැනෙන උණුසුම් අවධානය යොමු කළ යුතු මට්ටමක පැවති හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වියලි කාලගුණය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රැසක ජලධාරිතාව සී ග්‍රීන් පහළ බසවෙන් පවතිනවා. අක්කර අඩි 116,000 ඩියොත් පරක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 66,000 දක්වා අඩු වී තිබෙනවා. අක්කර අඩි 110,000 ඩියොත් මෙන්නීරිය වැවේ ජලධාරිතාව අක්කර අඩි 40,000 දක්වා පහළ බැස ඇති අතර එහි ජල ප්‍රතිශතය 38%. අක්කර අඩි 21,500 ඩියොත් ගිරිතලේ වැවේ ජලධාරිතාව අක්කර අඩි 10,300 දක්වා අඩු වී තිබෙනවා. කවුඩුළු වැවේ ජලධාරිතාව 104,000 සිට 28,000 දක්වා පහළ බැස ප්‍රතිශතය 27% ලෙස සටහන් වනවා. අක්කර අඩි 510,000 ඩියොත් බොර්ගහකද ජලාශයේ ජලධාරිතාවද අක්කර අඩි 230,000 දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම වැව් යටතේ යල කණ්ඩේ වග කටයුතු වලට ප්‍රමාණවත් ලෙස ජලය බුදාහැර ඇති බවයි පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ නවරත්නම් ක්‍රිෂ්ණ රූපන් මහතා පවසන්නේ. කොමද ආකාරයේ බාහිර අභ්‍යන්තර බලපෑම් පැවිරියද ආර්ථිකයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට වත්මන් රජය සමත්ව ඇති බව අමාත්‍ය නලින් ජයතිස්ස මහතා පවසනවා. පාරදුර පින්වත් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සියල්ල ඩොබිලේ ලබා නොදී යම් ආකාරයක නිෂ්පාදන ක්‍රියාවලියකට ජනතාව දායක කරගනිමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නගස්ට වීම කෙරෙහි වත්මන් රජය අවධානය යොමු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
8: ආර්ථිකය නගා සිටවමින් ඉන්නව ස්ථාවර කරලා තියෙන නිසා දැන් දිත්වයකටවත් මැදපෙරදිග යුද්ධයටවත් ලොකු බලපෑමක් හෙළවීමක් කරන්න බැරි තරමට අපි ආර්ථිකයේ ස්ථාවරතා ශක්තිමත් කරලා තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. සාමාන්‍ය අනිත් ඒවා ඔක්කොම හරියට වෙද්දි ආර්ථිකය දුවන එකම නෙමෙයි වැඩේ. වෙන බාහිර සහ අභ්‍යන්තරයෙන් විවිධාකාර බාධක එද්දිත් ආර්ථිකේ වටන දෝ තියාගන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක. ඒක අපි කරලා තියෙනවා. මතක තියාගන්න මැදපෙරදිග යුද්ධ කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔබ අතට මුදල් ගලාගෙන එන එක තව වේගවත් කරන්නට ඕන. ආර්ථිකයක් ශක්තිමත් කරමින් භාණ්ඩාගාර නිකන් තියෙනව බෙදෙනක නෙමෙයි වැඩේ. ඔබට යම් නිෂ්පාදනයක් ආර්ථික හැකියාවක් සහිත තැනකට ඔබ වර්ධනය කරගනිමින් ඒ මුදල් ඔබ අතට ගලංගෙන සලස්වන එක. ඉතින් ඒ කටයුතු ටිකක් කරගෙන යනකොට තමයි අපිට පේනවා ආර්ථිකයක් ස්ථාවර වෙනකොට නේද සමාජයේ විවිධ කටයුතු උත්සව පෙරහැර ආගමික කටයුතු ආදී දේවල් නාට්‍ය චිත්‍රපටි ආදී දේවලොත් යම් පිබිදීමක් ප්‍රබෝධයක් තියෙනවා ජනතාවගේ සහභාගිත්වය වැඩි වෙලා තියෙනවා එමෙතන රටක් ඉස්සරහට යන්න ඕන කමක් තියෙනවා ජනතාවගේ වින්දනීය ජීවිතයත් වැඩි වෙන්න ඕන කමක් තියෙනවා ඉතින් තව අපේ ඉලක්කය මේක අවසාන ඉලක්කය නොවේ තව මේක ස්ථාවර කරගනිමින් යනවා මේව යනකොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැම දිනාට මුරුම කළ දෙන්න අපේ ප්‍රාර්ථනාව
3: නියකින් පීඩාටපත් ගොවීන් සඳහා කඩමින් රක්ෂණවන්තික වීම සිදු කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පවසනවා. දෙවිඩ පුරා වී බිලදී කැඩීමේ කටයුතු සාර්ථකව සිදුවනවා. වී අලවි මණ්ඩලයේ මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 866 දෙනුගෙන් වී කිලෝ 1,139,958 බිලදී කැණ ඇති බව එම මණ්ඩලයේ දකුණු කලාපයේ භාර ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. රතු හාසුදුර අඩු වී කිලෝ වග් රුපියල් 120 බැගින් මිලදී කෙන තිබෙනවා. කච්චිගල් ආර සූරිය වැව යෝධකණ්ඩිය පල්ලි බලල දෙහිගාලන්ද වීරවිල පණිකමූ සහ විරිගටියන ප්‍රදේශවල පිහිටි විගබඩා වෙත ගොවීන් වී අලිවි කර තිබෙනවා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද මහකණ්ඩිය වී මිලදී ගැනීම සාර්ථකව සිදු කෙරෙනවා. ආනබඩුව රජකඳලුව ඉපලෝකබ යන ප්‍රදේශවල විගබඩා මගින් වි මෙට්‍රික් ටෝන් 600ක් මිලිති කැණති බවයි වයඹ ප්‍රාදේශීය කළමනාකරු විමල් තෙන්නකෝන් මහතා පවසන්නේ. නියකින් හයටපත් වගා සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩමින් සිදු කෙරෙමින් පවතින බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා පවසනවා. ඒ පවතින ගැටලු පිළිබඳ තොරතුරු 19.18 අංක ඇමතීමෙන් ලබාගත හැකි බව පෙන්වා දෙමින්.
9: දැනට ඇතිවන නියං තත්ත්වයේ හේතුවෙන් අම්පාර, මොණ්ඩ්‍රාගල, අනුරාධපුරයේ පුරණරාජයේ දිස්ත්‍රික්කවල ජලාශය ජල මට්ටම අඩුවීම හේතුවෙන් වී වගාව හා ඉරුම වැතු වගාවන්ට හානි වීම පවතිනවා. දැනට අක්‍ර 6 ආසන ප්‍රමාණයක් වගා හානි වෙලා තියෙනවා. ගොවින් එත 15 ආසන ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් අපි ගොවින් ඉල්ලීම කරනවා ඔබගේ වී වගාවන් හානි වෙලා තියෙනවා නම් කුජේසිව මැදස්සොන්ට ගිහිල්ලා

0: අපි ප්‍රධාරමුණ වෙන්නේ. එතෙන්දී හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂක වන්දියක් අපි ලබා දීම කරනවා අක්කර පහක් උපරිමේ දක්වා. අපි උත්සාහ කිරීම කරනවා මේ වගා කණ්‍ය අවසන් වීමට පෙර ඔබට නියමිත වන්දිතා ඉක්මනම ලබා දීම කළා ඒ යථාබත් කිරීම සිදු කිරීම සඳහා. බී වගාව, බඩරිංග වගාව, අඩතාපල් වගාව, සෝයා වගාව, මිනිස් වගාව, ලුකුළුණු වගාව සඳහා අපි නොමිලේ අක්කර පහක් දක්වා ලබා දීම කරනවා. ඒ වගේම බඩරිංගු, ලුකුළුණු, අඩතාපල්, සෝයා සිනාක දෙකමාර දක්වාත් නොමිලේ අපි වගාව වන්දි ලබා දීම සිදු කිරීම කරනවා. රජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ විදපතේ ගොවියට සහනකික්ම ලබා දීම.
1: මාලිකවත් ජාතික වක්කඩු රෝහලෙන් මෙවන විට වක්කඩු වද කිරීම හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. දේවැඩිය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග වක්කඩු රෝගීන්ද වැඩි වී ඇති බවයි මාලිකවත් ජාතික වක්කඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසන්නේ.
2: දැනට ලංකාව තුළ වැඩිහිටියෝ අතර වකුගඩු රෝගය 10%ක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකයේම දත්තවල 10%ක් පමණ වකුගඩු රෝගය තියෙනවා කියලා තමයි දත්තවලින් කියන්නේ. දැන් ලංකාවට මේක හේතු වෙලා තියෙන දේවැඩියා සහ අධික රුධිර වීර්ය. ලංකාවේ දේවැඩියා ප්‍රතිශතය 15%-25% දක්වා වැඩිහිටියන් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට ඊටත් වඩා වැඩි වෙයි කියලා හෝමන පිළිබඳ වෛද්‍යවරු සොයාගෙන තියෙනවා. ජාතික වකුගඩු මධ්‍යස්ථානය විදිහට මුළු රටේම වකුගඩු බද්ධ කරලා දෙන්න පුළුවන් හැකියාව සහ අවශ්‍ය වෛද්‍යවරු මේ ආයතනයේ වැඩ
3: කරනවා.
2: ඒක තමයි තියෙන වැරදිම ප්‍රතිකර්මය. සිංහල බේතට ඒක කරන්න බෑ. ඒකෙන් වෙන්නේ වකුගඩු රෝගය තව තවත් වැඩි වෙලා රෝගියෙකුට ඉන්න පුළුවන් අවුරුදු පහක් ඒගොල්ලන් හරි ඉක්මනටම ඒ තත්ත්වයට යනවා. ඒ දේවල් වලින් මම දකින්නේ හොඳට ඉන්න පුළුවන් පේෂන්ට්ස්ලා වකුගඩු දෙක නාස්ති කරගන්න.
1: රුධිර කාන්දුකන එකගේ වෛද්‍ය හේෂණ අමරතුංග මහතාද බෙහෙදිය අදහස් පළ කළා.
4: මොලේ මියගිය රෝගීන්ට රෝගින්ගේ ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම සිදු කරන යනවා. ඒක දිවෙන පුරා විසලා තියෙන ප්‍රධාන රෝහල් වල අපි මේ පරිසරාන සාර්ථක කරන් යනවා. ඒකින්ද ඔබත් වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා නම් වකුගඩක් සුව ගන්න අපහසුයි නම් ඔබටත් ඇවිල්ලා පුළුවන් වකුගඩු එකකවල රෙජිස්ටර් වෙලා මොලේ මියගිය වකුගඩු ලබා ගන්න ඒ වැඩසටහනට යොමු වෙලා සැත්තමට යන්න.
5: මම දැකලා තියෙනවා අවයව බද්ධ කිරීමෙන් පස්සේ රෝගීන්ගේ ජීවිතේ වෙනස් වෙන හැටි. අක්මාව, වෙනහලු, වකුගඩු, අකර්මණ්‍ය රෝගීන්ට මේ අලුත් අවයවයක් ලැබීම කියන්නේ ඔවුන්ගේ ජීවිතේ නැවත පටන් ගැනීම. සෑම සාර්ථක අවයව බද්ධයක් පිටුපසම තියෙන්නේ තව කෙනෙකුගේ කැපකිරීමක් සහ පරිත්‍යාගයක්. ඉතින් අපි ඒ නිසා මේ සම්බන්ධව දැනුවත් වෙමු, ක්‍රියාකාරී වෙමු. ඔබගේ ආදරණීයයන් දැනුවත් කරන්න ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියන්න. එතකොට ඒ මොලේ මැරිච්ච අවස්ථාවක මේ වකුගඩු අවයව දන් දීමට පුළුවන්.
1: මෙරට ගීත සාහිත්‍යයට අර්ථවත් පෙන්ව රසවත් ගේ පද රචනා රසක් දායක කළ ප්‍රවීණ ගීත රචක අපවත් වී වදාළ පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අනිද්දා පස්වරුව සිදු කිරීමට නියමිතයි. 1950 වර්ෂයේ මැයි 22 මාතර දිස්ත්‍රික්කයේ දෙනියායේ අසන්නේ රබුක්කන ග්‍රාමයේ උපත ලැබූ පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ පසුව පැවිදි දෙවියට ඇතුළත් වී ගීත සාහිත්‍ය තුළ සුවිශේෂී අනිටතාවක් ගොඩනගා ගත්තා. බෞද්ධ දර්ශනය, මනුෂ්‍ය ජීවිතය සහ සමාජ යථාර්ථය සිය ගේ පද රචනා තුළින් සරලව මෙන්ම ගැඹුරින් ඉදිරිපත් කිරීම රබුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත නිර්මාණවල විශේෂත්වයක්. ලාදලු බෝපත්, සෙනෙහස පුදා, සඳ තරුමල්, සංසාරේ අපේ මේ ඉරහඳ යට බුදු හාමුදුරුවෝ අපි දකින්න ඇති බුදුබණ ඇසුවා මේ ප්‍රේම කතා අවුට වැස්සට හුරු මිනිසුන්නේ වෙහෙරක් වගේ පන්සලේ පල්ලියේ සියක් ආයු ලැබ ඇතුළු බෞද්ධාගමික සමාජය සහ සංවේදී තේමා රසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් රචනා කරමින් උන්වහන්සේ දේශීය ගීත කලාව පෝෂණය කළා. සඳකඩ පහළ චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ පෙර සංසාරයේ ගීතය සඳහා සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා. 1987 වසරේ සංසාරයේ අපේ කැසට් පටයෙන් ඇරඹී උන්වහන්සේගේ ගීත කලාව ගම්මානේ අපේ සමනල කන්ද සංසාරයේ ගී යාතිකා බුදු අබා වැස සංසාර චාරිකා වැනි කැසට් පට සහ

0: සංයුක්ත තැටිමෙන්ම සසර දනව වැනි සම්මානනීයගේ පද සංග්‍රහයන් උන්වහන්සේගේ ගීතාවලෝකනයට ඇතුළත්. පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලක්කණ්ඩි සහ ස්වාධීන රූපවාහිනිය සමගද ඉතා සමීපව කටයුතු කළ හිමිනමක්. අපවත් වී වදාළ පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය වැළවත් ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය සඳහන් කර ක්‍රීඩාංගණයේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමටයි නියමිත වෙත්තේ. ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමටද කිසිදු දිනයක් නියම කර නොමැති බව පෙන්වා දෙමින්, හෝමු සමුද්‍ර සද්දේ විවෘතව පවතින බවත් එහි ඇමරිකානු නාවික අවහිරතාව තවදුරටත් ක්‍රියාත්මක බවත් ට්‍රම්ප් පවසනවා. හෝමු සමුද්‍ර සද්දේ තවදුරටත් වසා තමන බවයි ටෙහරානයේ අවධාරණය කර ඇත්තේ. ඉරාන සාකච්ඡා නියෝජිත මොහමඩ් බාකර් කලිබාෆ් පවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු ගිවිසුමේ කොන්තේසි ඇමරිකාව ඉටු කරනතුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දින අතයි. ඒ තරගේ නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372 ඉලක්කයක් හපා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩලු 4ක් දැවි ලකුණු 84ක් ලබා සිටියා. තරගයේ පළමු පොන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 461ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. දෙවන ඉනිම සඳහා පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මෙවැනි විට පන්දුර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී ලකුණු 156ක් ලබා සිටිනවා. ලක්කණ්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. කෝටි 12ක අයිස් එක බණ්ඩාරගමදී සැකරුවෙකු දැලේ. දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට. ඩොලර් මිලියන 200ක ADB ගිවිසුමට අත්සන්. දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළ යද්දී මුහුදු රළ කැනත් කාලකුණේන් අවවාද. නියඟින් පීඩාවට පත් ගොවීන්ට කඩිනමෙන් රක්ෂණ වන්දේ. ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් නැහැ ජනපති ට්‍රම්ප් කියයි. මීළඟ ලක්කණ්ඩි ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
1: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
2: සිව් මහා දෙව් රැකවරණෙන් දළදා සමුදු පිහිටෙන් මෙවරත් සුබ නැගතින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයේ පළමු කුමල් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

0: වට සශ්‍රීකත්වයට පත්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඇවතුම් පැවතුන් දේශයත්වය ආගම දහම සංස්කෘතික වටිනාකම රැකගෙන ඉදිරියට ගමන් කළොත් පමණයි. එවන් ඓතිහාසික වටිනාකමක් සහිත ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද ද ඉන්සයිඩ් ස්ටෝරි වෙනවනවා. ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී ලාංකික ජනපදයට අපට ඉතාමත් වැදගත්. ඒ ඉතිහාසය පිළිබඳව මතකය අවදි කළොත්
1: අලමු දළදා පෙරහර ආරම්භ වන්නේ කීර්ති ශ්‍රීමේකවර්ණ රජතුමාගේ කාලේ. එදා දාඨා ධාතුගර කියලා දළදා වහන්සේ තැන්පත් කරලා තිබුණු තැනින් අභයගිරි විහාරයට පළවෙනි දළදා පෙරහැර කළා. ඊළඟට පොළොන්නරුවෙන් දඹදෙණියට මේ දළදා පෙරහැර ආවා. දඹදෙණියෙන් කුරුණෑගලට ආවා. කුරුණෑගලෙන් කෝට්ටෙන් ඊළඟට සීතාවකින් මේ දළදා පෙරහැර මහනුවරට ආවා. මහනුවරදී දළදා පෙරහැර එකතු වුණා මහනුවර හතර දේවාලයේ පෙරහැරත් එක්ක. එහෙම එකතු වුණේ 1753 කීර්ති ශ්‍රී රාජසිංහ රජවන්ගේ කාලේ. එතකොට උඩරට නැටුම ගත්තොත් උඩරට නැටුමේ අංග 9ක් තියෙනවා. 9 නැටුමකින් උඩරට නැටුම සමන්විතයි. වර්තමාන දළදා පෙරහැර තුල මේ නැටුම් 9න් 6ක්ම දකින්න තියෙනවා. දැන් මහනුවර සමය වෙනකොට කලා ශිල්ප රාශියක් ආයතනික වශයෙන් ස්ථාපිත වෙනවා. මේවා අපි ඉලංගම් මඳු කියලා තමයි හඳුන්වන්නේ. මේ ඉලංගම් සියල්ල මේ පෙරහැර තුල ගමන් කරනවා. ඒ හින්දා මේක මහා සංස්කෘතික උරුමයක්.
0: ඒ අදහස පෙරහැර sannivedana කතනේ යෙදෙන තිත්තපත් කළ සුමුදු මීර ඇතෘතුමයි. ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකික ජනපදයට අපට වැදගත් වන්නේ කොයි ආකාරයෙන්ද?
2: කණ්ඩ උඩරට ශ්‍රී දළදා සමිතුන් බාර වෙන්නේ කණ්ඩ උඩරට රාජධානිය ස්ථාපිත වීමෙන් පස්සේ, කියන්නේ 1592 පස්සේ. ඊට පූර්වයෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ඒ වගේම දඹදෙණිය යාපහුව කෝට්ටේ මෙයාදී රාජධානියෙන් රාජධානියට විතැන් වෙමින් ජාතියේ මුදුන් මල් කඩසේ සලකා ඒ වගේම රාජ්‍යත්වයේ සංකේතය විසින් සලකා දළදා වහන්සේ වෙනුවෙන් නිරන්තර වන්දනාමාන කරන්න පුද පූජාවන් පවත්වන්න පමණක් නොවේ උන්වහන්සේ වඩා හිඳවා ජාතියේ මුදුන් මල් කඩසේ සියලු වතාවක් එදා දිවමන් බුදුහිමියන්ට පවත් වූ ආකාරයෙන්ම පුද පූජාවන් පවත්වන්න තමයි අපේ ජාතිය පොරුදු වෙලා හිටියේ. විවිධ ආක්‍රමණයන්ගේ චෝල, පාණ්ඩ්‍ය, ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි මේ ආදී සියලු ජාතීන්ගෙන් බලපෑම් තිබුණා. එදා යටිවරණන් වහන්සේලා සිය ජීවිත පරිත්‍යාග කරමින් දළදා වහන්සේ උත්තම ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය විදිහට තමයි අවසානයේ කන්දෝර රාජධානියට උන්වහන්සේ බාර වෙන්නේ.
0: මෙවන් අතීත උරුමයෙන් පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීම වර්තමාන පරපුරට වැදගත් වන්නේ කොහොමද?
2: අතීතයකින් තොර වර්තමානයක් නැහැ. වර්තමානයකින් තොර අනාගතයක් පිළිබඳව අපිට කතා කරන්නත් බැහැ. ඒ නිසා අපිට අතීත උරුමය පිළිබඳව අපි උදම්මනලා ඒ තුළම ජීවත් විය යුතුයි කියලා අපි කොහොමවත් කියන්නේ නැහැ. හැබැයි අපිට තියෙනවා අනුරාධපුර කියන රාජධානියෙන් ආරම්භ වෙච්ච යුග ගණනාවක් පහු කරගෙන ආපු මහා කීර්තිමත් ඉතිහාසයක්. ඒතකොට එදා අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය යාපහුව, කෝට්ටේ, සීතාවක එතනින් කන්ද උඩරට විතැන් මේ හැම තැනකදීම අපි කතා කළේ අපේ රටේ සශ්‍රීකත්වය, අපේ රටේ සෞභාග්‍යය, අපේ රටේ තිබුණු හැදියාව, අපේ රටේ තිබුණු ආගමික සබැඳියාව, ඒ තුළ ගොඩනැගුණු සහජීවනය, මේ සියල්ල වර්තමානයට එන්න ඕන. මේ වර්තමානයේ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒක අනාගතයට පවරා දෙන්න ඕන. මොකද අනාගතයේදී හුදෙක් මේ රටට ආදරේ නැති මිනිසුන්, එහෙම නැත්නම් මේ රට පිළිබඳව හැඟීමක් නැති මිනිසුන්, ආගමක් දහමක් දන්නේ නැති මිනිස්සු, සාරධර්ම නොමැති සමාජයකින් අපි මොන දියුණුවක් ගැන කතා කරත් වැඩක් නැහැ. අපි මොන තාක්ෂණික දියුණුවක් පිළිබඳව අපි උදම් ඇනුවත් අපි ඒ තාක්ෂණික ලෝකය තුළ අපේ හරපද්ධතින් ආරක්ෂා වෙන ජාතියක් වෙන්න ඕන, සාරධර්ම ආරක්ෂා වෙන ජාතියක් වෙන්න ඕන. ඇයි අපිට විදේශිකයන් මේ තරම් ආදරේ? ඇයි පෘතුගීසින්, ලන්දේසින්, එහෙම නැත්නම් ඉංග්‍රීසින් කියන මේ අධිරාජ්‍යවාදීන් මේ රට ආක්‍රමණය කළේ නිකන් නෙවෙයි. මේ රටේ තිබුණු සශ්‍රීකත්වයට, මේ රටේ තිබුණු සාරධර්ම පද්ධතියට, මේ රටේ තිබුණු ඒ ගෞරවාන්විත බව ඔවුන් ආදරේ කළා, ඔවුන් ඇලුම් කළා මේ රටට. ඉතින් ඒ බව අපේ අනාගත පරම්පරාවට අපි කියා දෙන්නට ඕන. ඒකට හොඳ අවස්ථාවක් තමයි පෙරහැර මංගල්‍යය කියන්නේ.
0: ඒ අදහස දළදා මාලිගයේ පෙරහර විස්තර කතනින් සහභාගී වන මාධ්‍ය පරීක්ෂක මාධ්‍යවේදී නිමල් චන්ද්‍රසිරි මහවත්ත. රටක් දියුණුව වෙත යන ගමන, රටක සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, ඓතිහාසික වටිනාකම් රැකගෙන යා යුතු ගමනක්. එවන් චාරිත්‍ර ඉටු කිරීමෙන්, පොදු සත්කාර කිරීමෙන් රටකට සිදුවන විපත් අතුරු ආන්තරා තව තවත් මගහැරියාවේ. ජනේ ජනයාගේ සිත් නිරන්තරයෙන්ම

0: The inside story. The story behind the news.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිව්.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම
1: දොළහයි විනාඩි හතලිස් එකයි වෙලාව පීනිවස් සහලහි මාවානේ ඉංල කලාවක් ගිය හැමු තමයිති නිවස්සකෙන් පස්සේ අපි ඊලසන සින්දුකුත් ඇහුව සින්දුවෙන් පස්සේ මට හිතුන ඔයත්තක කතා කරන්න ඕනෙන් කියල ඒ නිසම ගාව හොයාගෙන ආවා. මේ වෙලාවේ ලන්ච් ටයිම් එකන ඇති ලන්ච් ටයිම් එකේ කෑම ටික කන ගමන් දෙන්නේ. තාම නැත්තං වාට ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? මේ කොහොම වුණත් කමක් නෑ, වැඩ කරන තැන ඉඳගෙන මම වාගෙන ඉන්න සද්දෙටම ලක්කන හගෙන ඉන්න ගමන් ආඩ පුළුවන් කම්මැලිකම නැති වෙන ලස්සන සෙන්දුවක් අහන්න. එහෙම නැත්තං ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න තෝට පුළුවන්. අපි බලමුද මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා. බලන්නෝ ලක්කන අහගෙන ඉන්නවා කියලා තේරුමා. හාඩ් බීට් අපිට සින්දුවක් දෙන්න හලවුත පැට්‍රික් ආව එකතු කරගන්න. ඇන් සන් රශ්මි ඉන්නවා, ෂනල් ඉන්නවා, එවගේම රශ්මි දුව ඉන්නවා, ලිලී මොනිස්ට දුවත් ඉන්නවා. අපි වහගෙන මේ හැමෝම අපි එකතු කරගන්න ඊළඟ සින්දුවට. යශ් කොහොමද කියලා අහලා දින මම ගොඩාක් හොඳින් ඉන්නවා. බල සිංහලින් දහර ඔයාව එකතු කරගන්නක් සින්දුවක් අහන්න ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අම්මා තාත්තා ඉනුකි බබා ඉන්නවා, ආදි බබා ඉන්නවා, ඒ විතරක්ම නෙමෙයි තොහින බබා ඉන්නවා, රංග, ඉන්දනෙල්, ප්‍රණීත්, මදු, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. යෂ් ආවත් එකතු කරගන්න, මාවත් එකතු කරගන්න, ඒ වගේම තමයි අර දැනණීගල ඉන්න යාළුව තරු වස්නායක ඒ නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. ඔන්න අපෙන් දහරුව ප්‍රශ්නයක් අහලා තිනවා. උපදින හැමෝටම නොමිලේ ලැබෙනවා, දෙවෙනි පාරත් නොමිලේ ලැබෙනවා, තුන්වෙනි පාර ඕනුනොත් විතරක් සල්ලි දීලා ගන්න වෙනවා. ඒ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියව බලන්න දහර අහන මේ ප්‍රශ්නෙට. ඔන්න උත්තරේ දෙන්න පුළුවන් ඔයාට. ඉතින් දවල් එක වෙන්න කලින් ඉක්මනට මේ පැත්තට එන්න. ඊට පස්සේ අපි යන හදන්නේ හංගමන පැත්තට. හංගමන හන්දිය මේ වෙලාවේ ලොතරැයි කූඩුවේ සද්දරම ලක්කන දාලා තිනවා කියලා තියෙනවා. ඉතින් ලොතරැයි විකරණ සෝමරත්නට සෝමත් එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. ඒ ජනර පුස්සල්ලා වාවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න. සුබ දවසක් කියලා තිනවාට සුබම සුබ දවසක් කියන ඕනේ. ඊයේ වෙනකුයි තමයි මැසේජ් එක මට ඇවිල්ලා දින රසල් නෝනා, ඒ වගේම මානිල් දුවල දෙන එකතු කරගන්න කියලා තිනවා. සුසාන, සුරේනි පුතා, සුරලිතෝ, පොඩි අයියා ජේකොබ් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. නේත චූටි දුතීර්ෂාවත් එකතු කරගන්න කියලා තිනවා සින්දුව අහන්න. මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න පුළුවන්. රංජිත් ඉන්නවා, අක්කා සෙලින්, මේ හැමෝම එකතු කරගන්න. නුවරේ සංජීව ඔයාවත් එකතු කරගන්න සින්දුව අහන්න. මේ විදිහට වඩ පුළුවන් දවල් එක වෙන්න කලින් FM 93.5 93.7 මේ පැත්තට ඉක්මනට එන්න. අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ලස්සන සින්දුවක් ගැන කියලා තමයි තියෙන කට්ටිය එකතු කරගන්න. හොඳේ, හරි හොඳේ. මදු ඉන්නවා, ගංග, නයන, ඉනෝකා ඉන්නවා මාව අහගෙන, එවගේම රේනු, ප්‍රසංගි, කෙනති, දීපා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. දීපා තමයි මට මැසේජ් එක එවලා තියෙන. දීපා ආවත් එකතු කරගන්නම්, හරි මාදරින්. ෂෙවෝන් ආවත් එකතු කරගන්නම්. මේ වෙලාවේ ගවර්න්මන්ට් එකේ සද්දරිම ලක්කන අහගෙන ඉන්නවා. බොස් ඉන්නවා, ජයශ්වන්, මදුසංක, යාගේ බර්ත්ඩේ එක. ජයසන් මදුසංක, ඔයාට සුබම සුබ උපන්දිනක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ඒ වගේම උදනින් හැමෝමත් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන ආව ආදරෙන් අපි එකතු කරගන්නා ඊළඟ සින්දුවට. කේක් එහෙම කැපුවා, කේක් කෑල්ලක් මේ පැත්තට එවන්නේ ඉක්මනට. හෙලෝ යාෂ්, සුබ දවසක් කියලා තියෙනවා. ලන්ච් ගන්න ගමන් මාව අහනවා කියලා තියෙන. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ආගේ වොයිස් එක බොහොම ස්තුතියි. මැලේසියාවෙන් නිෂෝ තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම්. සෙනාය ආවත් එකතු කරගන්න ඕනේ, මාව අහගෙන නේද ඉන්නේ. කට්ටාවියාගේ ඉන්නේ නැන්දගේ බර්ත්ඩේ එක. නැන්දගේ නම කියෙවි නෑ. සන් සන්ධ්‍යාට මයි මැසේජ් එකකට දාලා තියෙන්නේ. අනේ සන්ධ්‍යා නැන්දගේ බර්ත්ඩේ එක වෙන්න ඕනේ සන්ධ්‍යා. ඔයාට සුබම සුභපන්දුනක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. සෙනයා තමයි මට ආගෙන කිව්වේ. මම අහගෙන නේද ඉන්නේ. සූර්යකාන්ත තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. සූර්යකාන්ත මලත් ඔයා ආදරේ හැමදාම ලක්හනට කියලා තියෙනවා. ඉතින් අපි සින්දු අහලා ඇවිල්ලා කතා කරමුනේ. නැත්තම් ඉතින් කතා කරනවා විතරක් කියලා හිතේවා. ඉතින් මේ සින්දු අහලා අපි ඉක්මනට යමු. දවල් 12:47.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Roda Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: ඇසේ සුදැවිල් ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න
4: දහයට වෙනසක් දහ අටක පෙරලියක්
3: දවල් 12 විනාඩි 52
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: අයදුම් කරුවන් 35,000 අතුරින් උරේ නුර ගැටෙන

ලක්කන හගෙන ඉන්න වෙලාව තවල් 12 විනාඩි 55යි. ලක්කන හගෙන ඉන්න ගමන් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. නව 12 විනාඩි 55යි කියනකොට ඉතින් යන්න කලින් මට මතක් කරන්න ආයේ ඉන්න මම හගෙන ඉන්නේ කවුද කියලා බලන්න. අය අපි හම්බ වෙන්නේ හෙට උදේ 10ටනේ. ඉතින් 10 වෙනකන් ඉන්න වෙනවා යක්ෂික කතා කරන්න. ඊට කලින් මම එකතු කරගන්න. නිදුක් නිරෝගී සුභම සුභපන්දනයක් කියලා සඳියාට ප්‍රාර්ථනා කරන කියලා තමයි ආයතනයේ හැමෝම මේ විශ්වයකට එකතු කරගන්න කියලා තියෙන. ඉතින් ආදරෙන් ඔන්න විශ්වයක කිව්වා. ඒ වගේම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දුවට මැලේසියාවේ පැත්තර යන තමයි හදන්නේ. සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා සංජු පුතාලා, ඒ වගේම කසන් බන්ටි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් එකතු කරගන්න. විහංසා හෝමාගමින් තමයි මැසේජ් එක දාලා තිනේ. වැඩ කරන හැමෝමත් එකතු කරගන්න මම යන්න කලින්ම. දරණියගල කඩේ මේ වෙලාවේ සද්දර මහගෙන ඉන්නවනේ. හැමෝම එකතු කරගන්න. සුබ දවසක් කියලා තිනවා රොෂානි, පානදූර, ඒ වගේම නාන් කවුද මේ වාසනා දීපා, මේ හැමෝම එකතු කරගෙන මං අදට ගිහිල්ලා එන්න. ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට. ඉතින් අය අපි හම්බ වෙන්නේ හෙට උදේ 10ට. අදර මං ගිහිල්ලා ඉන්න. ආගේ ඔෆිස් එකෙත් මේ වගේද කියලා බලන්නද. මම යෂ්.

0: vibe. Beat it with a mix winner. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මහ පරිමාණ මත්ද්‍රව ජාලයට මෙන්ම වංචා දූෂණයට සම්බන්ධ දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ ඇතැම් දේශපාලන පළිගැනීම් ලෙස අර්ථ දැක්වීම කිසිලෙසකින්වත් සාධාරණ නොවන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
6: ඔබ දන්නවා මේ වෙනකොට තෝරුමෝරු විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි සංවිධානත් අපරාධ අල්ලස දූෂණය වංචාව මහජන දේපළ මංකොල්ල කෑම සම්බන්ධයෙන් අපි නීති රැයන්ට කොටු කරගෙන තියෙනවා. විමර්ශන අවධියේ සමහර කොටස් රිමාන්ඩ් බන්ධනාගාරයේ සමහර වරදකරුවන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් දේශපාලඥයෝ මේ වෙනකොට සිරගත වෙලා තියෙනවා. වරදකරුවන් වෙලා වගේම සැකකරුවන් හැටියට තවත් කොටසක් අපමත ඉන්නවා. අපිට අවශ්‍යයි තාම විනිවිදභාවයෙන් සාධාරණ යුක්ති සහගත විමර්ශනයකුත් යුක්තිය පසන්දීමේ කාර්යයට ඔවුන්ට අසාධාරණිෂ්ඨ කරමින් මේ රටේ මහජනගේ දේපල කොල්ල කපු ඔවුන් නීති රැයන්ට අසු කර ගැනීම එකක් කණ්ඩව සිදු කරමින් ඉන්නවා. මොන අභියෝගාවත් අපි සැලෙන්නේ නැහැ. ඒවට ඒ සියල්ලට මුහුණ දෙමින් ඒ කාරණය ඉෂ්ට කරනවා. මොකද අපිට මේ මහජන වර්මයේ එක කොටසක් තමයි මේ රටේ මහජනගේ දේපල කොල්ල කපු පිරිස් නීති රැයන්ට කොටු කරලා ඔවුන්ට අවශ්‍ය දඬුවම් දීම. අවශ්‍ය දඬුවම් පමණක් නෙවෙයි මේ දේපල රජයට අත්පත් කර ගැනීමත් අවශ්‍ය නැහැ. ඒ කාරණයත් මේ සමගම සිද්ධ වෙනවා. කිසිදු ආකාරයේ දේශපාලන පිළිගැනීමක් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ. වෙන පෙමිනිලි තම විමර්ශනට භාජනය කරන්නේ. පොලිසියට හැකියාවක් නැහැ නීතිය අත්‍රා අරගෙන කටයුතු කරන්න. පොලිසිය අපි ස්වාධීනව දේශපාලනකරණයෙන් තොරව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා. හැබැයි මේ විමර්ශන දේශපාලන උවමනාවන් සහිතව යට ගහන්න නැතුව නිවැරදිවත් විධිමත්වත් විනිවිදභාවයෙන්වත් විමර්ශනය සිද්ධ වෙනවා. කිසියෙකුට තැඟිල්ල දික් කරන්න බැ මේවා දේශපාලන පරිගැනීම් කියලා. ඔබ දකින්න ඇති බැංකු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවටපත් වුණා. ඊට පස්සේ රජ නිලධාරීන් පොලිස්පතිවරයා අත්අඩංගුවටපත් වුණා. බන්ධනාගාර කොම්සාර ජෙනරාල් අත්තරනපත් වුණා. පාස්පෝර්ට් ඔෆිස් එකේ ප්‍රධානි අත්තරනපත් වුණා.
7: මෝටර රථ
6: ප්‍රවාහන අත්තරනකටපත් වුණා. කොමසාර ජෙනරාල් වරම කියන්නේ මේ ගොඩක් වෙලාවට මේ දේශපාලකෙක් අත්තරනු ගත්තාම තමයි මේ දේශපාලකයා හැම වෙලාවෙම දේශපාලන පරිගැනීම කටිරත් කරන හැම මේ රටේ විවිධ තාරාතිරම්වල පිරිස විවිධ හේතු මත අත්තරනටපත් වෙනවා. ඒවත් දේශපාලන පරිගැනීම හැටියට කෙනෙකුට අර්ථ ගන්නන්න පුළුවන්ද? එහෙම නෙවෙයි. යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීති ඉදිරියට ඔව් රැගෙනේම අපේ වගකීම. ඒක තරාතිරම පක්ෂපාත ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ කිසිවක් දේශපාලන පරිගැනීම නෙවෙයි.
0: ස්වාධීන රූපවාහිනී ඔන්ඩියා පොලිටික්ස් වැඩසටහනට එක් වෙමිණි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ අදහස් පළ කළේ. කැනඩාවේ දානනය කරන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 9% තීරුබදු දින තුනකට තාවකාලිකවත් හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පීවර කෙරෙහි තිබෙනවා. ඇමරිකාව සහ කැනඩාව අතර වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් එකතාවයකට පැමිණ ඇති බවත් අවසන් ලේඛන සකස් කිරීමෙන් පසු එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරනවා. කැනඩාවෙන් ආනනය කරන ඩොලර් බිලියන 20කට ආසන්න වටිනාකම කෙන්ඩියොත් භාණ්ඩ සඳහා මෙම නව තීරුබදු පැනවීමට නියමිතව තිබුණා. මිලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

අයිබෝන් සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසේ කවද්ද? 19 නේද? හරි. අපි අගෝස්තු මාස 19 වෙනිදා බදාදා දවසේදී මේ විදිහට හම්බ වෙන්නේ. බය වුණානේ පොඩ්ඩක් පරක්කු වෙද්දී. නෑ බය වෙන දෙයක් නෑ. අනිවාර්යෙන් එනවා කිව්වොත් එනවා තමයි. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? ගොඩක් දෙනා මේ වෙලාවේ බලාගෙන ඉන්නවා මැච් එකනේ. මැච් එකත් පොඩ්ඩක් බලන්න ඕන. ඒ වගේම තමයි ඔය පැත්තේ මොකද වෙන්නේ? මට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපේ නම එක මතක් කරන්නම්. 0703935937. 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි බලන් ඉන්නවා වාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. හරි. හවි ලස්සන සින්දුවක් තෝරගත්තා ඊළඟට. ලහිරු පෙරේරගේ සින්දුවක් තමයි මං තෝරගෙන තියෙන්නේ. අපි සින්දු අහලා ආය මේ පැත්තට එමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 හවස 4 වෙනකන් ලකඩ ඕල් ටයිම් බීට්ස් එකතු වෙන්න කියලා. අපි යමු එහෙනම් සින්දුව පැත්තට. වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ නේද? දැන් ගොඩක් කට්ටියට මේ බෝරින් වෙලා ඉන්නේ නේ. හරි. ඒකනේ අපි හොඳ සින්දුවක් අහලා ආය මේ පැත්තට එමු. දිගටම මේ විදිහටම FM 93.5 FM 93.7 ලකඩත් එකතු වෙන්න. ලබල කැබිනාඩි 21 වෙලාවා.

0: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: පත්තරේ පත්තරේ update වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක pitch කරනවා.
2: CyberGen මේ next gen එකයි. CyberGen
4: දන්න අයට කියන්නයි. නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩෝ ටයිම් බීට් සංගීත වේලාව මත කරන දවල් එකයි විනාඩි 30යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.

0: දවල් එකයි විනාඩි 32යි වෙලාව ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පැය තාම ඔයා රැඳිලා ඉන්නේ. ඉතින් මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක මතක් කරා මං කලනුත් දැනුත් මතක් කරනනම් අපි යලුතෙන් ආපු යාළුවන්ට 0703953537 අපේ WhatsApp නම්බර් එක එක්මන්ට මැසේජ් එක දාන්න. ඔයා මේ පැත්තට එන්න වෙලාව තියෙනවා. හවස 4 වෙනකන් මං ඉන්නවා තෙක. FM 93.5 FM 93.7 ලක්හඬ ඕල් ටයිම් බීට්ස් අරගෙන ඇවිල්ලා දැන් මං කලින් කිව්ව මැච් එක පැත්තට යන්න ඕන කියලා. කොහොම නමුත් මැච් එක පැත්තට ගියාට අපිට තියෙන්නේ ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක් නේ. ඉන්දියානු කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වන අය ලකුණු 165කින්. අපි තරගයේ පිළිබඳව පුංචි සාරාංශයක් දෙන්නම්. පළමු තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 462ක් ලබා ගත්ත සියලු දෙනාම දැවි. ඉන්දියානු කණ්ඩායමෙන් වැඩිම ලකුණු ලාභය බවට පත් වුණේ දේවදූත පඩිකල්. ඔහු 230කදී 4 පහර 15ක් සහ 1 පහරක් සමගින් ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුණා. එතකම KL රාහුල් 175කදී ලකුණු 82ක් ලබා ගත්ත පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී පන්දු යැවීමේදී ප්‍රබත් ජයසූරිය ලකුණු 109කට කඩලු 4ක්, ඒ වගේම කේශර නුවන්ත ලකුණු 175කට කඩලු 3ක් සහ අසිත ප්‍රනාන්දු පන්දුවර 17 පන්දු 4ක් තුර ලකුණු 63කට කඩලු 2ක් විදිහටයි කඩලු දවා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරින් ආරම්භ කරා දෙවෙනි ඉනිමේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී රැස් කර ගැනීමට හැකි වූ ඒ සියලු දෙනා දැවි ලකුණු 284ක් පමණයි. සොනල් දිනෝෂ ශ්‍රී ලංකාවෙන් නගන ටෙස්ට් ශතකයක් මංගල ශතකයේ වාර්තා කිරීමට සමත් වන මේ තරගයේදී නිරෝෂන් දික්වැල්ල හුඩු සහාය ලබා දෙමින් ලකුණු 80ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම ඉතාමත් හොඳ පන්දු යැවීමක් රවින්දු ජඩේජ පන්දුවර 21ක් ක්‍රියාත්මක කර කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඒත් එක්කම සුතාර පන්දුවර 21යි පන්දු 4ක් තුර ලකුණු 76කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඉන්දියානු දෙවෙනි ඉනිම ඒ දවසේදී ආරම්භ වුණා. ඒ දවසේදී වැඩිම ලකුණු ලාභය බවට පත් වුණේ ඍෂභ් පාන් පන්දු 69කදී වේගවත් ලකුණු 66ක් ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පෝරුවට එක්කිරීමට සමත් වුණා. එනම් ඉන්දියානු කණ්ඩායමේ දවසේදී සියලු දෙනා දැවි ලකුණු 193ක් ලබා ගනිමින් තරගය දෙවෙනි ඉනිම නිමාවට පත් කරා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අසද ප්‍රනාන්දු ලකුණු 31කට කඩලු 4ක් සහ ප්‍රබත් ජයසූරිය ලකුණු 43කට කඩලු 3ක් වශයෙන් කඩලු දවා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන්ත ඉලක්කයක් හමු වුණා. කොහොම නමුත් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වේ ලකුණු 206ක් පමණයි සීලු දෙනා දැවි. නිෂාන් මදුෂ්ක ලකුණු 6කට දැවි ගියා. ලහිරුදාර අවුට් වුණාද නේ? ඕක තමයි හැමෝටම තිබිච්ච ප්‍රශ්නේ. ඇහැට දැකපු දේ විශ්වාස කරන්න බෑ කියන්නේ නෝකනේ තින්. එයාව අවුට් වුණා. හැබැයි අවුට් වුණේ නොට් අවුට් එකක් තමයි විදිහට දුර්වල විනිසුරු තීරණයක් හන්දලා ලහිරුදාරට ඔහුගේනිම ලකුණු 16කට නිමා කිරීමට ලැබුණේ. එතකම පසුඳු සූර්ය බණ්ඩාර ලකුණු නොලබා පිටින් ඉවත් වුණා. කමිදු මෙන්ඩිස් ලකුණු 2ක් පමණයි දවසේදී ලබා ගත්තේ. නායක දනංජිත් සිල්වා අද දවසේදී දැවි ගියා ලකුණු 59කට පන්දු 151කට මුහුණ දෙමින් තමයි මේ ලකුණු 59 ලබා ගත්තේ. එතකම අද දවසේදීත් අපේ සොනල් දිනෝෂ පන්දු 128කට මුහුණ දෙමින් 4 පහර 8ක් සහ 6 පහරක් සමගින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කට දැවි ගියා. කේශර නුවන්ත ලකුණු 20ක් පමණ අද දවසේදී ලබා ගැනීමට හැකි වූ ඒ වගේම ප්‍රබත් ජයසූරිය සහ ලහිරු කුමාර් ලකුණු නොලබා පිටින් ඉවත් වුණා. ඒ වගේම පන්දුවට රොදවි පහර දෙමින් සිටි අස්ත ප්‍රනාන්දුරත් ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතරේක ලකුණු 9ක් සමගින් පන්දුවර 77යි පන්දු 4ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබා ගැනීමට හැකි වූ ලකුණු 206ක් පමණයි. මේ තරගයේදීත් විශිෂ්ට පන්දු යැවීමක් නිරත වුණා. සුතාරුහු පන්දුවර 23යි පන්දු 4ක් තුලදී ලකුණු 55කට කඩලු 6ක් දවා ගත්ත නිලකුණු පන්දුවර 2කුත් ඇතුළත් වුණා ඔහුගේ ඉනිමට. ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා පන්දුවර 10යි නිලකුණු පන්දුවර 3ක් සමගින් ලකුණු 16කට කඩලු 2ක් දවා ගත්ත රවින්ද්‍ර ජඩේජ පන්දුවර 23යි නිලකුණු පන්දුවර 3යි ලකුණු 71කට 1 කඩුල්ලක් දවා ගැනීමට හැකියාව ලැබුණා. මොහමඩ් සිරාජ් පන්දුවර 9යි නිලකුණු පන්දුවර 2යි ලකුණු 15කට 1 කඩුල්ලක් වශයෙන් උයි. ඉන්දියානු කණ්ඩායමේ පන්දු යැවීම මේ තරගයේදී සටහන් වුණේ. කොහොම නමුත් අපිට අවාසනාවන්ත විදිහට පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් පරාජයට පත්වීම තමයි අද දවසේදී සිදු වුනේ. මොනව කරන්නද නේද? හැමදාම ඉතින් දිනන්න බෑනේ නේ. කමක් නෑ, බලමුකෝ. හැබැයි ඉතින් අපි ගොඩක් කාලයක් එහෙම ඉවසගෙන බලාගෙන හිටියානේ. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් නැත්තම් දැන් හැදෙයි. කොහෙද හැදෙන්නෙම නෑනේ කියන දෙයක් අහන්නෙම නෑනේ. හරි, බලමු අපි දෙවෙනි ටෙස්ට් තරගය මොනව වෙයිද කියලා. හරි, ලස්සන සින්දුවක් ඊළඟට තෝරගෙන තියෙනවා. සින්දුවට යන්නත් කලින් මට වෙලාව බලන්නත් තියෙනවා. අපි වෙලාව බලලම සින්දුවට යමු. මේ වායකතුලින් ලක්හඬ ඕල් ටයිම් බීට්ස් එක මැසේජ් එක දාන මේ පැතර 0703953537 අපේ WhatsApp නම්බර් එක 0703953537 අපේ නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන මේ පැතර. මම බලාගෙන ඉන්නවා වා මේ පැතර එනකන්. ලක්හඬ ඕල් ටයිම් බීට්ස් අංගින වෙලාව මතක් කරනවා. දවල් 1 විනාඩි 37යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. David Peters Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama.

0: Radio ITN.
1: ලකඩවල් ටයිම් බීට් සංගින වෙලාව මත කරන දවල් එකේ විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි එක

0: දෑවට ගිනා මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය ලොතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රටට

0: එකයි විනාඩි 49 වෙලාව වට්ස්ඇප් චැට් එක පෙද්දට යන්න කියලා හිතුවා අපි යාළුවෝ ටික නැත්තම් තරහ වෙනවා නෑ යනවා යනවා ඩග්ගාල යනවා බයින්නපා ඉස්සෙල්ලම යන්නේ උරුබෝක පැත්තට සිරි කුමාර කොහොමද අපි අහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා හදරන් පිළිගන්නවා මේ පැයට එතක මාතලේ පැත්තට යද්දි අපේ දිලිනි මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා දිලිනා තාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ගිහන් පුතා මම ඊයේ නිවාඩුයි කෝ අපේ ඡාමිදුව කියලා අහලා තිනවා ඡාමියේයි බය වෙන්නපා අපිවත් එකතු කරගන්න ලස්සන සුන්දර එකක් අහමු කොටාවේ බේකරි කට්ටිය එකතු කරගන්න ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ඒ වගේම ලක්ෂ්මී මිස් චම්පා මිස් දිස්නා මිස් දනුෂ්ක ඒ වගේම මදුසංක ජගත් කට්ටිය මාදරණ එකතු කරගන්න අපේ ජයමාමා ජයමාමුණාව තාදරණ අපි මේ පැයට එකතු කරගන්නවා සුබ දහවලක් වේවා හයි ලව් ලක්හඬ අපි ලක්හඬහන් ඉන්නේ ගොඩක් ආදරේ ස්තුතියි ආදරේට සිතිජ ගුණසේකර ඉතාලියෙන්දන් අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන නන් ස්ටොප් මියුසික් එක කෝණි කියලා දාලා තියෙනවා අනිවාර්යෙන් දෙන්නම් ආදරේ හැමදාමත් ලක්හඬට සුබ දවසක් මල්ලි ඔයාට අපිටත් ලස්සන සින්දුවක් ඕනි මාතලේ කුමාරිය එරමුදුගල්ල තමයි මැසේජ් එක දාලා තිනු නයනි ගාමනී සුභහෂිනි ධම්මිකා කටේ මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනු හැලියගොඩින් අපේ ආනන්ද ඉන්නවා එතකම වාද්‍ය පොතුපිටි අපේ සමන්ත මේ වෙලාවේ අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා හෙලෝ අද ඔයාද සුපර්බ් මාවත් එකතු වෙනවා මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපිටත් සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා දෙනවා ලස්සන ප්ලේලිස්ට් එකක් ඕනි බහරෙන් වල ඉඳන් අපේ චන්දන කේ හැන්නදි ජපානයාගේ පොඩි දුව ඉන්නවා දිල්ෂි කේ හැන්නදි තංගල්ලෙන් චාන්සි කේ හැන්නදි ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමුවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මොන කැටේ ආදරණ එකතු කරගත්ත මේ වෙලාවේ සුබ දහවලක් බ්‍රෝ අපි පිළියන්දුල එම්එල්ඒ ගාමන්ට් එකේ සින්දුවකට එකතු කරගන්න ලලිත් සර් සිසිරස කුමාරියක රම්‍යක ගීතක රෝෂිනී උදයයි වගේම කීර්ති රමණි නාමලී රූබන් සිතුමි කුමාරි ලක්මාලි ප්‍රසාද් තිලින රුක්ෂානී ශ්‍රියානි සහ මැෂින් අංශයේ සිසිරයියත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ අනුෂ්ක පිළියන්දලින්දලා වැඩිය දුරකන මේ පිළියන්දලින්දන් ඔන්න අනුෂ්ක වාවයි ඔයාගේ සෙට් එකයි අපි ආදරෙන් එකතු කරගන්නවා සුන්දර වූ බදාද දවසක් වේවා අදත් අපි ඉන්නවා දුවල දෙන්න මෙතෙන් මෙත්නදි අමින්දි එවගේම මහත්තයා ඉන්නවා හේමන්ත ද සිල්වා අම්මා අයියා නිමල් තිලකසිරි සුදුවක්කා මනෝහාරි ප්‍රනාන්දු අනෝමාක්කා ප්‍රභානංගි ගාමිණී අයියා අපේ මැණිකේ දොඩන් ගස් ලන්දිඳලා අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අදත් අහගෙන ඉන්නවා ජය වේවා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින්දලා අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ දිෂිනී ලාභ කඩේ ඉන්දන පිරුම්හල ඉදිරිපිට දරුණිය ගල අපි පවුලේ කඩේ වැඩ කරන අයයි ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙන ගුඩ් ආෆ්ටර්නූන් අයියා කොහොමද ඔයාත් ඔයාට මාත් අහගෙන ඉන්නේ නෙට්වර්ක් ප්‍රශ්නයක් වෙලාලු අපේ දරුණියගල තරුෂි බස්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හරි තරු ඔන්නාව තාදරණ එකතු කරගන්නවා අපි මේ පැයට ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ඊළඟට අපි සින්දුව අහමු වෙලාවත් බලලා ඉන්න ඕන වෙලාවත් බලලම අපි සින්දුවට යමු ලකන ඕල්ඩයිම් බීට් සංගින වෙලාව මතක කරන දවල් එකයි විනාඩි 53යි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

ඇකැවිනාඩි පනස් හය වෙලාව කෙඩවල්ටයින් බීට්ස් වල එහෙනම් අපිට පළවෙනි පැයට මේ විදිහට සමුදෙන්න වෙනවා. අපි ආපහු අඹ වෙන්නේ දෙවෙනි පැයේදී. ඒ කියන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ ඔය හිටිය විදිහටම අපිත් එක්ක ඔය ආදරේ පුරෝගෙන එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. FM 93.5 FM 93.7 ලක්කනෝල් ටයිම් බීට්ස් එක පාළුවක් නැතුව හවස 4 වෙනකන් මේ වගේ ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන්. හොඳම තැන තමයි ඕල් ටයිම් බීට්ස් කියලා කියන්නේ. හරි, ඊළඟට අපි ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන්නේ. සින්දු අහමු. සින්දු අහලා අපි නිවුස් එකට ගිහිල්ලා ආය හම්බවෙමු ඊළඟ පැයේදී. මෙනිලන් හෙටියාරච්චිගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගත්තේ.

0: 나의 다시마 바하 아누토 나의 다시마 하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 빌라브 파스루 데카이
2: 빌라브 오브웨테 긴다 아비
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩත හනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිද

0: ලක්කඩි ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලක්කලින රචි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දූෂණ වංචා රැතිකඩ බවට පුරුන්තු වී බලයට පැමිණි වත්මන් රජය කිසිදු අයකුට යළිත් පෙරලෙස වංචා දෝෂ සිදු කිරීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතා පවසනවා. නොරේලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම කමිටු රැස්වීමට රාජ්‍ය ආයතන වල වගවීතුල ධාරයෙන් 40%ක් පමණ සහභාගී වී නොමැති බවද අනාවරණය වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ කමිටු රැස්වීමට සහභාගී නොවූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි.
6: මේ සුපිලිබන්භාවය වෙනුවෙන් අවංකවම හෘද සාක්ෂියේ පිටකම වැඩ කරන අවංක හොඳ මිනිස්සු ඉන්නවා. මේ රාජ්‍ය සේවය තුළ ඉන්නවා. අපේ නෝර්ලි දිස්ත්‍රික්කේ සාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරේ යම් කොටසක් ඉන්නවා තාමත් අර අතාරින්න බැරි පරණ පුරුදු වල එල්බිලා හොරකම් කරන ගේම් ගහන වංචා කරන ජනතා වර්ගයේ අවස්ථා ඉෂ්ට නොකරන ජනතාවගේ මුදල් නාස්ති කරන කණ්ඩායම් ඉන්නවා. එතකොට අපිට කියන්න තියෙන්නේ නෝඩ් එකයි විශේෂයෙන්ම අපි නෝඩ් එක ප්‍රාදේශීයකම් කොට්ටාසේ තලවකලේ ප්‍රාදේශීයකම් කොට්ටාස ඔබ දන්නව දැනටත් මොකද්ද වෙලා තියෙන්නේ. රත්තරන් වගේ මිනිස්සු ගොඩක් ඉන්න අතරේ ගේම් ගහන ටීම් එකක් මාත් වෙලා තියෙනවා. ඒකට අදාළ පරීක්ෂණ පැටි ගණනාවකින් ක්‍රියාත්මක වෙන්න තියෙනවා. ඒ පරීක්ෂණ සියල්ල කෙලවර වෙන්නේ පොදු දේපළ පනත යටතේ නඩුදා. ආණ්ඩුවෙන් කිසිම එක්ස්කියුස් එකක් නැහැ හොරකම නාස්ති දූෂණය වංචාව. අපි බලය ගත්ත එක නැති කරන්න මේ රට ලෝකේ දියුණු රටක තියෙන ලක්ෂණ සහිත සමාජයක් හදන්න තමයි උත්සාහ
5: කරන්නේ.
0: දකුණු කොරියාව සහ ඇමරිකාව සිය වාර්ෂික ඒකාබද්ධ යුදාභ්‍යාසයේ කාල සීමාව අඩු කර තිබෙනවා. ඒ දින 11 සිට 5 දක්වා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු සහභාගිත්වයේ සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස ඩියෝක් කිරීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඇතැම් ක්ෂේත්‍රවල පුහුණු කිරීමද සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේනක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: அவசர தேக்காய் வினாடி பாய்
1: மெய் பெய் மொழி மதக்கிரீம சுரேக்கி முமாக தொட்ட
2: மார்கபாவிதேதி ஜங்கம துரக்கதனே பாவிச்சு நுகரான்
1: சுபர் கவனாக பரிசுமே கிகிலேன்
0: දවල් දෙකයි විනාඩි 6 වෙලාව ලකනෝල් ටයිම් බීට්ස් එනන් ගොන්න අපි දෙවනි පැය මේ විදිහට ආරම්භ කරනවා ගමේ ඉඳලා කොළඹාපු අහිංසක කොල්ලන්ගේ රාජභවනනේ බෝඩිම වෙන කොහෙදනේ අපිට තියෙන එකම තැන තමයි බෝඩිම ගමේ ඉඳන් කොළඹාපු කොල්ලෙකුට එකපාරටම මේ මහා විශාල මන්දිර ගන්න බෑනේනේ ඉස්සෙල්ලා බෝඩිමකට ඇවිල්ලා තමයි ටික ටික ගොඩනගා ගන්නෙ ඉතින් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලන්ට උපහාරයක්ම වේවා ජය වේවා අපි හමු තීක්ෂණක සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ නැකඩෝල් ටයිම් බීට්ස් එනන් අපි මේ විදිහට දෙවෙනි පැය ආරම්භ කරනවා ආරාධනා කරනවා කලින් පැය වගේම මේ පැයත් අපිත් එක්ක එකතු වෙන්න ඔය ආදරෙත් එක්ක අපේ නම්බර් එකත් මතක් කරගෙන මෙයන්න සින්දුවට 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න අපි එනන් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු

0: ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙක විනාඩි 12යි වෙලාව. ලැකෙන්ඩ ඕල් ටයිම් බීට්ස් වල දෙවෙනි පැය අපි එහෙනම් මේ විදිහට ආරම්භ කරනවා. ඔන පැයේ මුලින්ම මම හේතුව මට මැසේජ් කරපු යාළුව කට්ටියක් එකතු කරගන්න ඕන කියලා. මොකද කලින් පැයේ තමයි මෙයාලා මට මැසේජ් කරලා තිබ්බේ. මැසේජස් එනවා හිටු හිටු කියලා. හරි අපි ඉක්මනට මම මැසේජස් වැද්දට යන හැදුවා කෑගල්ල මීදනී ගම පැද්දට. අපේ උපනන්ද අපි වහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. සුබ දවසක් මාවත් සෙන්දෝකට එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තිබ්බේ. සුබ දහවලක් වේවා. එල්ලෙම් දෙනෙත නිම්සර ආනපල්ලම ඉඳලා අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එතකම සේරුවාවිල කේඩීඑස් සමරසිංහ අපි වහන් ඉන්නවා. අකි ඉන්නේ නැද්ද අයියේ? ආ ඒකනේ. එයා හිට අනිවාර්යෙන් එයි බය වෙන්න එපා හරිද? එයා කොහේ ගිහින්ද? කොහෙවත් ගිහින් නෑ. ඉතින් එයාත් පොඩි නිවාඩුවක් ගන්න ඕනනේ. හරි අනිවාර්යෙන්ම එයා හෙට එයි. මදු ඔන්න ඔයාට කියන්නේ අපි අපිවත් ලස්සන සිද්ධෝකට එකතු කරගන්න. අලව්වේ අපේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන. වැඩ කරන තැන අධිපති තුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදය කුමාර, ඒ වගේම වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලැකඳහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අයිය ආරාධනාවක් නැතුව අයගේ මංගලය ගීතය මොකද්ද කියන්න බලන්න. දන්නවනම් අයියේ ආරාධනාවක් නැතුව ඇයගේ මංගලය ගියේ ගීතය. ඒ කියන්නේ ආරාධනාවක් නැතුව එයාගේ මංගල්‍යයට ගියා කියලාද? සදාදරණයෝ ඈ ඒක නේද? හරි අපේ නුවරින් සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සදාදරණයෝ නෙමෙයි ඈ සදාදරණයෝ. හරි අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාසික කරගෙන තියෙන්නේ. තින්න ඔන්න ඔයාලා වෙනුවෙන්ම පාලුවක් නැතුව හවස හතර වෙනකන් අහන්න පුළුවන් සින්දු ටිකක් අරගෙන අවිලා ඉන්නේ අද දවසේද? ලැකඩ ඕල් ටයිම් බීට්ස් එක ගොඩක් කැටි නන් ස්ටොප් එකක් කිල්ලුවා. අපි දෙන්නම් අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි චාමර වීරසිංහට ආදරය කරන හැමෝම වගේ තවත් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් මං ඊළඟට තෝරගත්ත චාමරගේ සින්දුවක්. අපි මේ සින්දුව අහලා ආය මේ පැත්තට එමු. එතක මතක කරනනම් අපේ නම්බර් එක 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා. ආයනකම් මේ පැත්තට. හවස දෙකයි විනාඩි 14යි.

හවස දෙකයි විනාඩි 18යි වෙලාව. කට්ටිය ඔන්න ඉල්ලුව අමු සින්දුවක් අහමු කියලා. අමු සින්දුව යන ටයිප් එකේ විදිහටම සින්දුවක් මන් තෝරගත්තා. හමු වෙනා මේ සින්දුව තහලා ආයේ මේ පැත්තට එමු. 0703935 අපේ WhatsApp නම්බර් එක. ආවෙනින් විවෘතයි හවස 4 වෙනකන්. එක්මන්ට මැසේජ් එකක් දාන්න. මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. අපි මේ සින්දුවෙන් පස්සේ යාළුවා අනිවාර්යෙන් එකතු කරගන්නවා. හවස 2:19 වෙලාව.

0: අවස දෙකයි විනාඩි 25යි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
6: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
7: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
8: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
0: දහයට වෙනසක් අටක පෙරලියක් ලඟදීම
2: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඳයි.
2: ලක්කඳ Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
4: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
6: මාත ඔමිට කලින් මීට ලලෑනේ
7: මන්නන් එදා ආය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
6: තින් පිස්සු කියන්න එපැයි.
7: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවනේ.
8: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
9: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
8: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
9: ඒක හොඳයි ආන්ටි. මම රාජවංකටත් කියන්න.
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

හවස දෙකයි විනාඩි 30යි වෙලාව. කුමාරයාගේ සින්දුවක් තමයි අපි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට හවස 4 වෙනකන් ඔයාට පාළුවක් නැතුව මේ වගේ ලස්සනම ලස්සන සින්දු එකක් අහන්න පුළුවන්. හරියටම රේඩියෝ එකේ මීටරේ FM 93.5 FM 93.7 කරකවන්න කියලා ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි මේ පැත්තට මැසේජ් එකක් දාන්න අපේ නම්බර් එකත් මතක් කරන්නම්. 0703939357 අපේ WhatsApp නම්බර් එක. අප මතක් කරන්න 0703939357. හරි, අපි සින්දුර යමු. සින්දුර ගිහිල්ලා ඇවිල්ලා මේ වෙලාවේ මට WhatsApp මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා. එයාලව තවදුරටත් එකතු කරගමු මේ සින්දුවෙන් පස්සේ. හවස 2:31.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉබයි

0: හවස දෙකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

හවස දෙකයි විනාඩි 42යි වෙලාව. ලැකඬ ඕල් ටයිම් බීට්ස් වල ඔයා එකතු වෙලා ඉන්න මේ දෙවෙනි පැයේ. ඉතින් මේ දැන් ඔයා ගෙදරදී කෑම එකක් එහෙම හදාගන්නකොට ඔය දැන් කඩේට ගිහිල්ලා ගොඩක් අය පොල් තෙල් එහෙම මිලදී ගන්නවනේ නේද? දැන් එතකොට ඒ පොල් තෙල් එකක සමහර වෙලාවට අපි දකිනවා රොඩු එහෙම තියෙන්න පුළුවන් නැතුල නේද? කුණු කෑලි ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය පොල් තෙල් එකේ පෙන වගේ ගතියක් තියෙනවා. සමහර අය කියනවා මේවා මේ පොල් තෙල් එක්ක තව මොනවා හරි කලවම් කරලා ඇති. අපි නිකන් හරි අවිශ්වාසයෙන් ගන්න. දැන් ගොඩක් කෑම හදාගන්න ගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ඕනවන දෙයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඉතින් අපි අපේ මතින් පොල් තෙල් ටිකක් හදාගන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. බය නැතුව ඒකට ඔයාට හොඳම තැනක් පිළිබඳව තමයි මම මේ කියන්නේ. යන්න මේ මැෂින් එකක් ගන්න. ඔයා දන්නවා ඩෝමා. ලංකාවේ ඩෝමා කියලා කිව්වට පස්සේ අංක එකේ වී කෙටීමේ යන්ත්‍ර නිෂ්පාදනය කරන ඩෝමා සමාගම ඔයා දන්නවා. ඉතින් ඩෝමා විතින් ඔයාට හඳුන්වා දීලා තියෙනවා හෝම් ඔයිල් මේකර් එකක්. ගෙදර දීම සෞඛ්‍යාරක්ෂිතව පොල් තෙල් නිෂ්පාදනය කර ගැනීමට හොඳම විසඳුම තමයි මේ ඩෝමා හෝම් ඔයිල් මේකර් කියලා කියන්නේ. වෙළඳපොළේ ඇති පොල් තෙල් මෙනුවට ගෙදර දීම පහසුවෙන්ම නැවුම් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතින්ම සාදා ගන්න පුළුවන්. අර මං කිව්වා වගේ ඔයාට ගෙදර දීම ඉක්මනටම පොල් තෙල් ටික හදා ගන්න පුළුවන්. බය වෙන දෙයක් නෑ. සමහරු හිතන්න පුළුවන් කරන්ට් එක එහෙම පොඩ්ඩක් වැඩි ඇති මේකට. කරන්ට් එක වැඩියෙන් යන වැදනේ ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒක හින්දා ඒකටත් මේකෙල්ලෝ විසඳුමක් දීලා තියෙනවා. සිංගල් පේස් විදුලිය මගින් තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පැයකට පොල් තෙල් බෝතල් එකක් දෙකත් අතර ප්‍රමාණයක් මැෂින් එකකින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙමෙයි, දැන් ඔය රට කජු, ඒ වගේම කජු, සූර්යකාන්ත, වටක්ක, අබ, කොහොඹ, ඉඬරු ආදී ආහාර සඳහාද ඔය බෙහෙත් වර්ග සඳහා හරි භාවිතා කරන බොහෝ තෙල් වර්ගවල මේ නිෂ්මේ යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකම යන්ත්‍රය සුදුයකඩ නිමාවකින් තියෙන හින්දා අර තෙල් සමග හිතකර ලෝහමය ද්‍රව්‍ය මුසුවීමකින් තොරව ඔයාට පිරිසිදු පොල් තෙල් මිලදී නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔය යන්ත්‍රය ඉක්මනින්ම අපි කියන්නේ ඒකේ තියෙන කෑලි ගෙවෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ මේ සුදුයකඩ නිමාව හින්දා. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් එකක්. මේ පිළිබඳව ඔයාලට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් නම් මේකත් මම මතක් කරගෙන යන්නම්. 011 779 579 011 779 579 කියන නම්බරයකට ඉක්මනටම කෝල් එකක් දීලා බලන්න. ඔයාලට මේ මැෂින් එක පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. හරි, ඒතකම අපේ WhatsApp chat එක පැත්තට යන්න ඕනේ. අලෝ කැටියක් ඉන්නව ඉක්මනටම එකතු කරගන්න. අයබෝ වේවා මඩපාද ලක්ෂ්මන්, තමාරා, නිශානී, චේතනා, තේජ, ආවෝර් පුංචි පුතා, භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල KD සමරසිංහ තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අපි යන්න හදන්නේ කොහෙටද? සුබ දහවලක අයියා අශෝක් අයන් වර්ක්ස් එක මීගස් වැව ඉඳන්. මීගස් වැව වඩිග වැව අපිත් සද්දරම ලක්කඩ අහගෙන ඉන්නේ. අශෝක තමයි මැසේජ් එක දාලා තියෙන. නංගි චූටි නංගි ඉන්නවා, ඒ වගේම චූටි මල්ලි, තව මල්ලි කෙනෙක් ඉන්නවා. ආයවත් එකතු කරගන්න මේ වෙලාව අපිත් එක්ක ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන. මේ සෙට් එකම අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. සුබ දවසක් වේවා හැමෝටම කියලා කියන්නේ. හරි, එහෙනම් ඔන්නාටත් අපි සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් සෝන් එකකට එකතු කරගන්න අයියේ. හේමමාලි, සිරියලතා, සමන්ත, රෝහිණි, විනීතා, ඒෂා, ඉරේෂා, හිමාෂා, සදරුවන්, ගිම්හානි, ලක්මාලි, විශේෂයෙන්ම අපේ බොස් එරන්ද හපුතන්ත්‍රීව තාදරෙන් එකතු කරගන්න. ගයනි මීවන පලාන ඉඳලා මීවල ගයනි මීවල මොකද පැටලනවා සොරිය ගයනි මීවන පලාන හොරන ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, කොහොමද ඔයාට? රත්මලානේ නදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද අපි හුඟ කාලෙකින් ඔයාව මේ අහන්නේ? අදත් ලස්සන සින්දුවකට ආපු එකතු කරගන්න. මගේ මහත්තයා ඉන්නවා චමිල, බබාල දෙන්න ඉන්නවා පාරා සහ තාරා, ගෙදර අම්මා ඉන්නවා අසෝමා, තව අපේ අක්කගේ බබාල දෙන්න ඉන්නවා ලිෂ්ව, ඒ වගේම ලිප්ත මේ දෙන්නවා තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එයා දැන් තමයි රේඩියෝ එක ඔන් කරලා තියෙන්නේ. හරි, ඔන්න ඔයාව තාදරණ එකතු කරගන්නවා. අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් පුතා, අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙනවද? බෝයගොඩ සුමන ඇතුළු යාළුවෝ කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන කොළ ලයින් එකේ ටෂිනි ටෂිනි වේ වගේම පබසරාව, කෝෂලාව සහ කොළ ලයින් එකේ ඉන්න හැමෝමවත්, කටින් එකේ ඉන්න හැමෝමවත් මාත් එක්ක හැම වෙලේම රණ්ඩු කරන දමිත්වත් මේ සින්දුවට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. පොඩ්ඩියකි අද දින උපන්දිනය සමරන හිමසර විදුරුවන් වන මගේ පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එක දාලා තිනේ. නංග වාගේ ආදරණීය පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා
ගීතික දොබ ගොඩ ඉදන් සද්දට හගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඔයාව ඉතින් අපේ ගෙදර අයවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ. ලොකු පුතා ඉන්නවා මදුරංග, පොඩි පුතා ඉන්නවා සහන්, මගේ හස්බන්ඩ්, ඒ වගේම දුව තිලිනි. යාළුව සීලු දෙනාමත් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම වගේ අපිත් අහන් ඉන්නවා අදත් අම්මවයි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අපේ සෞම්‍යා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, යාගේ අම්මා නිල්මිණි අවත ආදරණ එකතු කරගන්න කියලා. හායි අපිත් අපි යටියන්තොට සනසේ ඉඳලා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න, ඉරෝෂණී ගයිනි දුලාංචි කට්ටියම ආදරණ එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් සද්දෙම අහගෙන තමයි ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි. හංගුරංකේත මදු ශංක කර්න් ෂොප් එකේ ඉඳලා කට්ටිය අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මම පැතුම් බණ්ඩාරගමින් ලස්සන සින්දුවක් අහගෙන අහන්න එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ සර්වයි පූර්ණයවයි ගණිදමල්ලිවයි ආදිත්‍යයවයි රේණුකාක්කවයි ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හෙතකම කවුද මේ අපි අහගෙන ඉන්නේ? කොච්චර ස්තුති කළත් මදි කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? දාපු කෙනාගේ නම නෑ නේද? චම්පික වෙන්න ඕන නේද? හරි එහෙනම් ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ ඕල් ටයිම් බීට්ස් වලට. අපි ලස්සන හින්දි සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ගොඩක් අය ඇහුවා හින්දි සෝන් එකක් ඕන අයිය කියලා. ඔන්න එහෙනම් ගෙනාව හින්දි සෝන් එක කොහොත්. අපි එහෙනම් සින්දු අහලා හයි මේ පැතරෙමු. නම්බර් එක මතක් කරගෙනම යන්න. 0703939357 අපේ වට්ස්ඇප් නම්බර් එක. 0703939357 කියන නම්බර් එකට ඉක්මනටම මැසේජ් එකක් දාන්න. මේක මේ ඉන්දියාවේ තිබුණු රියැලිටි ෂෝ එකක සින්දුවක් තමයි මේ විදිහට ගත්තේ. ඔරිජිනල් එක නෙමෙයි. හැබැයි මේක හරි ලස්සනයි. අපි සින්දු අහලා ආයෙ මේ පැත්තටෙමු. කැඩෝල් ටයිම් බීට් සහගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. 02:49.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: Rhythm, Vibe, Beat, එකට Mix Winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.
2: කවුද එනවා

0: নয় দশমিক পাঁচ নয় দশমিক হাত লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: বেলা পাশের তুনাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
4: ආයුර්වේද
0: බෙහෙත් වට්ටෝරු අඩංගු ඉතා පැරණි පුස්කොළ පොත් 810ක් අතරින් කාණ්ඩ 10ක් එළිදැක්වීම සිදු කෙරුණා. ඒ මහරගම බණ්ඩා ඩායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේදී පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති යටතේ මේ සිදු කෙරුණේ පෞරාණික කෞතුක භාණ්ඩ සහිත කෞතුකාගාර විවෘත කිරීමද මීට සමගාමීව සිදු කළා. පාරම්පරික වෛද්‍යවරුන්ගේ තොරතුරු පරිගණකගත කර විශේෂ ලේඛනයක් සහිත මෘදුකාංගයේ දැක්වීම සිදු කෙරුණේද මීට සමගාමීවයි. ආයුර්වේද කොමසාරි ජෙනරාල් දීප්ති සුමසේන මහත්මිය තුරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඇමරිකානු සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවර පාර්ශ්වයක් ඉලක්ක නොකළයුතු බව චීනය පවසනවා. පිලිපීන ධීවරයන්ට නීති විරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහය දක්වමින් පිලිපීනයෙන් පළවාර දූපතේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවට එරට ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් දේ පැවති බාධ්‍ය හමුවකදී කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරත්වය පැහැදිලි කරමින් ලින් ජියන් පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කර ඇති බවයි. මේලද ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගැනද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුනයි විනාඩි 9යි වෙලාව. ලකඩ ඕල් ටයිම් බීට්ස් වල ඔන්න අපි අන්තිම පැයට එහෙම නැත්නම් තුන්වෙනි පැයටයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැය පුරාවටමත් ඔය ආදරිත අපිත් එක්ක එකතු වෙන්න කියලා වාට මතක් කරනවා. අපි කලින් පැයේදීත් සඳහන් කරා ලංකාවේ රේඩියෝ ඉතිහාසය වෙනස් කරමින් රේඩියෝ ඉතිහාසයේ දිවෙන දෙවැන්තම ප්‍රාසංගික වේදිකාව අපි මේ දවස්වල ප්‍රයත්න කරනවා. ඒ තමයි ලකඩ ගෝල්ඩන් බොයිස්. අඩුම්පත්තු 35000ක් අතරින් දක්ෂතමයන් තෝයාගෙන යන ගමන මේ. ඉතින් හත් දවසේදීත් ඇහි වැඩ කටයුතු සිදු වෙනවා. අපේ ලංකාවේ අනාගතය එහෙම නැත්නම් අපේ ඉදිරියේ ලංකාවට පායන්න තියෙන අලුත්ම හඬවල් එහෙම නැත්නම් අලුත්ම තරු හොයාගෙන යන ගමන තමයි ලක්කඩ ගෝල්ඩන් බොයිස් කියලා කියන්නේ. දැන් අපි මේ පිළිබඳවත් ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. හරි, එහෙනම් ලක්කඩ හાર્ට් බීට් ලක්කඩ ඕල් ටයිම් බීට් හවස හතර වෙනකම් මේ පැත්තට එන්න පුළුවන් වාඩ වෙලාව තියෙනවා. මතක් කරනනම් අපේ නම්බර් එක 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මෙසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟ සින්දුව විදිහට. කුමාරසිරිපතිරණ මහත්මයාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි හරන් සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු. ලකඩෝල් ටයිම් බීට් සංගින වෙලාවත් මතක් කරගෙන මේ සින්දුවට යන්නම්. හවස 3:11.

0: හවස 3යි විනාඩි 15යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
5: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩ.

0: සෑවට ගිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගේ අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රී වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමම තන්න බිත්ව එකකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

හැමෝම වගේ ඊයේ තිල්ලෝ මේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා. ඔන්නද අපි අරගෙන ආව ලස්සනම ලස්සන සින්දුව. හැමෝම ඉල්ලපු සින්දුව. අදේ විදිහට අරගෙන ආවා. ඉතින් මේ වගේ සින්දුවට අහන්න පුළුවන් වෙන කොහෙන්වත් නැමේ. FM 93.5න්. FM 93.7න්. එලකඩට ආවොත් ඉදරයි. මේ වගේ සින්දු ගොඩක් ගෙන තියෙනවාට හවස 4 වෙනකන් අහන්න. අපි එන මේ සින්දුවත් අහලා ආයේ මේ පැත්තට එමු. හවස 3:18.

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 3:22 යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011-6679-579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4-700-600
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු

0: සවිස්තරව
1: ලකන මෝනිල්
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: අසන්දිමිත
3: වාට අදමවටින එන්න ඕනේද
4: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා
3: ෂා නියමයිනේ
0: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
5: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම
0: සති අග රාත්‍රී අටට ITN බලන්න

0: කරුවන් 35000ක් අතරින් උරිනුර ගැටෙන ගායන අභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

හවස 3යි විනාඩි 26යි වෙලාව ලකනෝ ටයිම් බීට්ස් අපි එහෙනම් තුන්වෙනි පෑමේ විදිහට අරගෙන යන්නේ. ඉතින් මේ වෙලාවට මැසේජ් කරපු යාළුව කට්ටිය ගොඩක් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. මේ සින්දුවේ පස්සේ අනිවාර්යෙන් යාළුව එකතු කරගන්නම්. හරිද? ඔය හිටිය විදිහටම ආ පොඩ්ඩක් වෙලා ඉන්න. අපි මේ සින්දුව අහලා ආයෝ මේ පැත්තට එන්න. එතකන් FM 93.5 FM 93.7 එකතු වෙන්න ලකනෝ ඕල් ටයිම් බීට්ස් එක. හවස 3යි විනාඩි 27යි.

හවසතුනයි විනාඩි 30 වෙලාව ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල හොන්න තුන්වෙනි පෑය තමයි මේ විදිහට ගෙවිගෙන යන්නේ. මට මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා, එයාලව එකතු කරගෙන තමයි හැදුවේ. කලින් කිව්ව විදිහටම අපි යනවා මහරගම පැත්තට. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු. අපි දිනු වැඩ කරන තැන කළමනාකාරතුමන් ඉන්නවා. අපල් ෆැෂන් එකේ තමයි ආ වැඩ කරන්නේ. කළමනාකාරෝ ඩිලංකේ වගේම ගාමිණිස ඉන්නවා, විමල ඉන්නවා, රසික ඉන්නවා, නිරෝෂ ඉන්නවා, ඉරේෂ ඉන්නවා, හර්ෂණී ඉන්නවා, ඒ වගේම සිරිවංශ කුමාරි සුභා ඉන්නවා, චුට්ටි ඉන්නවා, ගයාන ඉන්නවා, අංජලි ඉන්නවා, චන්ද්‍රාණි ඉන්නවා, කමණි, නයන, චමෝද, ඒ වගේම අනුර, චනිඳු, ලසිත, පසින්දු, ඒ වගේම නිරංගිකා, ශානි ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලායි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න එහෙනම් කැටියම එකතු කරගත්ත හරිද? ආදරේ බෙදාගන්න සොඳුරු ලක්හඬ වෙත ආවා හොරණ මහින්ද කුමාර, වඳුරඹ මාබටුවන ඉසුරු මදුෂාන්ව, එවැගේම යමුනා චන්ද්‍රිකා, ලක්ෂ්මී ජයන්ති, කටබුරාවෙන් ඉමාෂ, දිනෙත් තීක්ෂණ, සදේව් කැටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි අමිල කොහොමද? අවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. ගොඩ දවසකින් මැසේජ් කරන්නේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. යලව් සුභාෂිනී සහ ප්‍රභාෂේ ලස්සනම ගීත ගොන්නක් අහගෙන ඉන්නවා. ස්තුති ගම්පහ රත්නසිරි පතිරාජ්, ඒ වගේම මාතලේ කුමාරු එරමුදුගොල්ල, රදවඩුනි ගාමිණී වීරසිංහ, මාතර කේන්ස්ලද සිල්වා, ඇල්පිටියේ සමන් ගාල්ලගේ, මුංහේනේ වසන්ත කුමාර හෙටිදන්ත්‍රීවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වාම අපි හැමෝම තත්පරයක් නෑර ලක්කඩ සමගයි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්නේ ආදරේ නේද? ගොඩක් ස්තුතියි ආදරේට. ඒ ආදරේ උතුරලා යන්න අපිට හම්බ වෙනවා. ගොඩක් ස්තුතියි ප්‍රභාෂී, ඒ වගේම සුභාෂිනී. ලක්කඩ ඕල් ටයිම් බීට්ස් විත් මඩත් සෝංග එකක් දෙන්න. HR ජෝතිපාල ගායනා කරන සමන්මල් පියල්ලේ සෝංග එක දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන වසන්තා කුමාරි නේද? ගම්පොල ඉඳලා ඉතින් බලමු ට්‍රයි එකක් දෙන්නම් හරිද? අපේත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හලවි කොහලානි ජයකරණි මැසේජ් එක දාලා තියෙන සින්දු අහන්න මේ වෙලාව එකතු කරගන්න උපාලි චිත්‍රානි මාධව කසුන්නතුළු ලකනහන සියලු දෙනාම අපිවත් හාමුදුරුවන්ගේ ගීත ප්‍රචාරය කරන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් අපි උදේ ඉඳලා අපි සින්දු ප්ලේ කරා. වෙනුවෙන් වෙනම වැඩසටහනකුත් නිෂ්පාදනය වෙනවා, වටහන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටි කරගෙන තියෙන්නේ. සින්දු අහලා අයි මේ පැත්තට එමු. ඔයා මේ පැත්තට මැසේජ් එකක් දානවා නම් ඉක්මනටම දාන්න, වෙලාව තියෙනවා ඔයාට තව. 0703935097 WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. හවස 4 වෙනකම් මම ඉන්නවා ඔයාත් එක්ක. ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අරගෙන ඇවිල්ලා. හරි, අපි එහෙනම් සින්දු අහලා අයි මේ පැත්තට එමු. ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අරගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්න. හවස 3:34.

0: ලකඩෝල් ටයිම් බීට් සහගෙන වෙලාව මතක කරන හවස 3යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ஹவுஸ் துணை வினாடி 44.

0: Radio ITN.
1: හවස 3 විනාඩි 47 වෙලාව ඔන්න නන් ස්ටොප් එකක් කියලාපු යාළුව කට්ටියට මම ඊළඟට තෝරගත්තා සරිත් සුරිත් ලගේ නන් ස්ටොප් එකක්. එහෙනම් අපි ඒක අහලා හයි මේ පැත්තට එමු. හවස 3 විනාඩි 48 වෙලාව හික්මන්ට මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට. අපි නම් එකක් මතක් කරගෙන යන්නම්. 07 03 93 5 93 7 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. හික්මන්ට මැසේජ් එකක් දාන්න හවස 4 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ.

0: MTN.
1: හවස 3 විනාඩි 59.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600 FM 93

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශිකයි තිරවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින රජේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: විවිධ අපරාධ හා භද්‍රව්‍ය නිවාරණ බෙහෙවුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 27627 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා එහිදී සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 606ක් අපරාධ සම්බන්ධයෙන් 7 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා වරින්තකරුවන් 224 දෙනෙකුද විවෘත වරින්තකරුවන් 160 දෙනෙකුද ඒ අතර වෙනවා බීම ත්‍රිදුරන් 37 දෙනෙකු සහ අපරීක්ෂාකාරීව රියපද වූ 84 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ වෙනත් රථවාහන වැරදි 4335ක් සම්බන්ධයෙන් ඊයේ දිනේදී නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. යුක්‍රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකලෝ ෆෙදරෝඩ් යුද සභේදී ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස එරට රජෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වීඩියෝ පණිවිඩයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් මෙම එල්ලීම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී රුසියාවේ ප්‍රාණ අපකාරක බවට පත්කළ නොහැකි බවයි ඔහු එමගින් පෙන්වා දී ඇතේ. යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ 2022 වසරේ සිට රට තුළ හදිසි නීතියට සමාන යුද නීතිත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහය තිහට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ශමිත් චාරු
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: Hatırayı bir daha değil, namaya bir daha bu. Subasandıya bak, subasandıya bak çağırım.
1: Subasandıya bak, good evening hem ortama.
0: Good evening adat, suburdu vidiyatım. Abi buna gehene velav, me hendev, lassan hendev akvene gene prarthana ava. Tek bala purutu ava, tek. Abi yapay bette veda patangan, hadan ne?
1: Oyala last idi.
0: Oyala last idi.
1: Nika beratan ne kadar.
0: Oyala last idi, kela haro kutu samahar uttar dene. Ava, ava, ava,
1: deng hari.
0: Abi patangan te ude. ఉదే వెడపటంగాతే మే
1: మేయాలంటే మే దెన్ ఎలి వెలా తీయనే
0: ఓ మే ఓయాల మే దెన్ వెడపటంగాత కిలా అపి ఉదే పటంగాతే
1: హా దెన్ మే వెడి ఇవర కర్ గన్న బెరు ఇన్నే
0: ఏమ ఏమ ఓయ ఓయ మూవిన్
1: హరి
0: మిమినే నత్తాం
1: అపి ఆదరే
0: రైట్ అద తీవిరిన్ డ్రైవ్ ఏక హన హవస హయామార్ వెనకం లసన్ సీదు గొడ గహన్న పులవం కమ తీనో కథా కరన్న మెసేజ్ కరన్న కమతిమ ఆదరే కన్న వెకుదు కర గన్న మే హమ దయాక్ వెనే మే ఇడ కడ తీనో අදත් ඉවිනින් ඩ්‍රයිව් එක.
1: ඔයාට පුළුවන් කම තියෙන FM 93.5 93.7 අපි වහගෙන ඉන්නකොට ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නකොට කම්මැලි කම යන්න කටියක් එකතු කරගෙන සින්දුවක් අහන්න යන්න පුළුවන් අර මේ පැත්තේ. මැසේජ් එකක් දාන්න WhatsApp එකට වෙනදා වගේම ඔයාට පුළුවන් 0703 935 937 0703 935 937ට ආයේ WhatsApp මැසේජ් එක කටියක් එකතු කරගෙනම මේ පැත්තට එවන්න.
0: අදත් Golden Voice අපේ පළමු තරග වටේ ඔඩිෂන් තියනවා ඉතින් ගොඩාක් කට්ටිය හරි උනන්දුවෙන්
1: හරි හරියට වැඩ
0: හරි හරියට වැඩ හරි හරියට තරඟ කරනවා ඉතින් මොමුණුසුම් තරඟ වලියක් වෙයි කියලා අපිට දැන් දැන්ම අපිට පේන දේ
1: දැන් ඉඳලම තේරුම් ගන්න පුළුවන් අවසානේ කොහොම වෙයිද කියලා
0: අවසානේ කොහොම වෙයිද කියලා මොකද එකිනෙකාට නොදෙවෙනි දක්ෂ තරඟත කරුවන් තරඟකාරයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා අපිට දැනටම තේරෙන්න පටන් ගන්න තියෙන්නේ ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මොමුණුසුම් තරඟාවලියක් බවට මේ Golden Voice තරඟාවලිය පත් වෙයි කියලා. ඉතින් මේකේ වැඩිදුර තොරතුරු දැක බලා ගන්න.
1: ඕකේ.
0: අපි මේ කියනේවා හා බොරු නම්
1: හා ඇත්ත කරගන්න.
0: හා ඇත්ත කරගන්න යන්න අපේ Facebook page එකට.
1: ඕකේ. ලකන official අපේ Facebook page එකට ගියොත් එහෙම ඒ ඇත්ත තොරතුරු ආඩ බලා ගන්න පුළුවන්.
0: අපි මේව කියන්නේ නිකන් කටකානකට
1: නෙවෙයි.
0: කියලා ආඩ බලා ගන්න පුළුවන් අපේ Facebook page එකට ගියොත්.
1: ඕකේ.
0: ගිහිල්ලා බලන්න ඒකේ තියෙන ලස්සන videos. ආ share කරන්න තමද කරන්න එපා. පොඩක් ගැම්මක් වෙන්න.

0: දෙක්කටා
1: ලක්කඩ ඊවෙනින් ට්‍රයි
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි
3: විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිත අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කරන්න රටම එකට ජාතික මේ
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න

0: රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ සයිකල් සඳහා වරප්‍රසාද සහිමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: ලකන්ඩ රේඩියෝ ITN

0: ලකඩ රේඩියෝ ITN
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: හතරයි විනාඩි 24 වෙලාව කොල්ලෙක් කෙල්ලෙක් අතර සම්බන්ධයක් ඇති වෙන්න කියන්න ඕන අංකයක මොකද්ද?
1: විශ්වාසය.
0: ඒ වගේම තමයි ඔයා මුදල් සම්බන්ධයෙන් කාත් එක්ක හරි ගනුදෙනු කරනවා නම් තියෙන ඕන අංකයක මොකද්ද?
1: විශ්වාසය වගකීම.
0: ඔබ නිවැරදි.
1: ජයග්‍රහණය කරනවා.
0: ඉතාම හොඳින් පිළිතුරු ලබා දුන්නා. ඉතාම
1: පන්දුවට පහර දුන්නා.
0: පහසු ප්‍රශ්නයකට ඉතාම හොඳින් පිළිතුරු ලබා දුන්නා. ඒ වගේ දෙයකට උත්තර දෙන්න බැරි නම් ඉතින් තව මොකටද කතා කරන්නේ? රයිට්. ඉතින් ආඩ විශ්වාසයෙන් ගනුදෙනු කරන නඟුන්න යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. RDB එක ගනුදෙනු කරන අය දන්නවා එයාලගෙන් ලැබෙන සුහදශීලී කාර්යක්ෂම සේවාව ගැන. අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශාඛාවන් තියනවා 272ක්. කොතෙන්ට ගියත් එක වගේ තමයි ගනුදෙනු කරුවන්ට සලකන්නේ. ඉතින් හොඳ පොලියක් වගේ මුදලට ලබා ගන්න යන්න RDB බැංකුවට.
1: දිවෙන ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දෙන්න කටයුතු කරලා තියෙනවා RDB බැංකුව. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින්ම මෙන්ම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පත් යෝජනා ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා තවදුරටත් විස්තර දැනගන්න පුළුවන් ළඟම තියෙන ශාඛාවට ගියොත් එහෙම දිවෙයිනේ ශාඛා 272ක් තියෙනයි කියෝ විදිහටම ගිහිල්ලා ඔයාලට පුළුවන් වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ගන්න, වාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව ලබා දෙන්න එයාලගේ අතට.
0: එතකොට බිස්නස් කරන කෙනෙක්,
1: ඕකේ,
0: ව්‍යාපාරිකයෙක් තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න
1: රයිට්
0: මැෂින් එකක් ගන්නව නම් තමන්ගේ තියෙන වැඩ ටික පහසු කරගන්න මැෂින් එකක් ගන්නව නම් එයාලා තෝරගන්න මැෂින් එක ගන්න තෝරගන්නේ මොනව බලලාද?
1: මොනවද බලලාද? කාර්යක්ෂමතාව.
0: හරි.
1: අද ප්‍රශ්න පත්‍රය ඔයගෙ.
0: තවන හරි. කාර්යක්ෂමතාව.
1: තව
0: මොනවද?
1: පොඩ්ඩක්
0: අමාරු ප්‍රශ්නයක් ඇහුවාටි අඹරෙනවා. පුටුවෙන් ගැටර තව ටිකේ.
1: හොට් සීට් එකක් අගේ දරනවා මඩ වේග.
0: නිෂ්පාදනයක් ගන්නකොට අපි බලන ඔය මැෂින් එකේ තියෙන තාක්ෂණික පසුබිම මොන වගේද, ලෝකේ කොහොමද ඉහළම තාක්ෂණය යොදාගෙන මේක හදලා
1: තියෙන්නේ,
0: එතකොට මේකේ කාර්යක්ෂමතාව කොහොමද?
1: ඒ මගේ උත්තරේ මේකයි කියන්න එපා.
0: ඒක හරි, ඔයාගේ උත්තරේ ඒක.
1: හරි.
0: ඊට පස්සේ තව මොනවද බලන්නේ? ගන්න තියෙන පහසුව.
1: ඔව්.
0: කොච්චර ඒජන්ට්ස්ලා ඉන්නවද ලංකාවට ඕනම තැනකින් ගන්න?
1: ඉල්ලුම කොහොමද?
0: සැපයුම කොහොමද? අපිට මේක අපිට ඕන කරන විදියට ගන්න පුළුවන්ද? මේ මහලොකු එකක් කඩන්නේ අපිට ටිකක් පොඩි එකක්.
1: ඔව්, අවශ්‍ය ධාරිතාවලිය.
0: ධාරිතාවයෙන් ගන්න පුළුවන්ද? මේ වගේ කාරණා ටිකක් බලනවා අපි.
1: ඕකේ.
0: අන්න එහෙම බලලා ඔයාලට ගැළපෙන ඔයාගේ බිස්නස් එකට සෙට් වෙන යන්ත්‍ර සූත්‍ර ගන්නව නම් යන්න හොඳම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. කියන්නේ ඩෝමනාවත් එක්ක දැන් මැෂින් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වේ විදියට ගත්තොත් ඉතින් සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඩෝමා කිව්වොත් ඉතින් සහල් නම් ඩෝමනම් සහල් වගේ දියෙන්නේ.
1: ඕකේ.
0: ඊට පස්සේ දැන් තෙල් නම් ඩෝමා.
1: තෙල් නම් ඩෝමා වෙන්න විදිහක් නැහැනේ.
0: නැහැනේ.
1: පොල් තෙල් කිඳින යන්ත්‍රය.
0: කිඳින යන්ත්‍ර නම් ඩෝමා.
1: ඕකේ.
0: එතකොට ඇඹරුම් යන්ත්‍ර නම් ඩෝමා කියලා ඉතින් ඩෝම් ගාලා ගන්න පුළුවන්.
1: මාස්ටර් හෝල්ඩින්ග්ස් එකට කියෝති. අර බලංකව තියෙන නම්බර 30 ගැල්හෙන් බර මහරගම කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගියොත් එහෙම ආගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට ඕන විදිහට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිරි වලින් මිලදී ගන්න. ඒ වගේම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට ලැබෙන්නේ මෙසේ සේවාවක් නෙවෙයි, අලවෙන් පසුත් ඔබට හොඳ සේවාවක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන ඒ විශ්වාසයත් එක්ක ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එකතු වෙන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක්ක. ඉතින් කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් යන්න කලින් මෙන්න නම්බර් එක කතා කරන්න දැන් දැම්මම 0117979579 ට කෝල් එකක් දෙන්න.
0: මං කියන්නේ මේ මිනිස්සුන්ට විපැත්ති වෙනවා.
1: හරිද? මෙහෙමත් විපැත්ති වෙන්න එපා
0: කියලා මං කියන්නේ.
1: ඕකේ.
0: ඒ කියන්නේ සමහර කරදර වලින් සමහර මිනිස්සු බේරන්නේ
1: හරි.
0: ඒ කියන්නේ මේ දෙවියෝ එවනවා.
1: කවද?
0: දූතෙක් එවනවා.
1: ඕකේ.
0: මෙයාට විපතක් වෙන්න යන්නේ.
1: මෙයාව බේරගන්න. හරි.
0: මං ඒ වගේ දූතෙක් වුණා.
1: දූතෙක් කියන්නේ ඒක හොඳම දූතෙක්.
0: ඒ කැරෙක්ටර් වෙන්න ගිය විපත්තියක්.
1: හරි.
0: වෙනුවෙන් දෙවියෝ
1: හිටියා.
0: දෙවියෝ දූතෙක් විදිහට මාව යවුවා.
1: ඕකේ.
0: කොමාරි මිනිසයා
1: මංජන්නාගෙන කෙටියෙන්ම කිව්වොත් මං කියන්නේ මජා නාගෙන දූවිලි කාගෙන දූතයා වැඩ.
0: ඒ කියන්නේ ඒ මනුස්සයාට පිහිටක් වුණා.
1: හරි.
0: පිහිට වෙන්න ගිය මනුස්සයාට
1: විපතක් වුණා.
0: අවස 4:30 වෙලාව, ඒ කියන්නේ මේ පොඩි දෙයක් උනේ.
1: ඔව් ඔව්.
0: රෝදයක් මාර්ගන.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: රීදා වයි බී එකට මික්ස් වෙනවා

0: ಹೇದೋರ ಗಂಗೆ ತಲು ನಹಿ ನಹದೆ ಮೇ ವಿ ಪೆನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಯ
2: ವಾರ್ತಾಪಿಟ ವಾರ್ತಾ ಕಬನ ಕೋಟಿ ಅಟೆ ಎನ್ಎಲ್ ವಿ ತನಡೆ ತಹನೆ ಅನುತರಯ್ಯ ಪ್ರತಿ ಸಂವರ್ಧನೆಟ ತನಂತ ಶಕ್ತಿಯಕ್ ವೆಮಿನ್ ಒಬ ದಿನವ ರಟತ್ ದಿನವಟ ತನ ನಿಧಾನೆ ಬಿಲದಿಗೆನ ಒಬ ಕೋಟಿಪತಿಯ ಕುವ
3: ಕೋಲ್ ಡ್ರೈವ್ ಎಕ್ಕಟ
4: ಲಕ್ಕಾನ ಈವಿನ್ ಡ್ರೈವ್
5: සහතර එවිනාඩි 35යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාවේ ආරපු නැංගවද එනවා කට්ටියක් එකතු කරගෙන මේ පැතට එන්න මැසේජ් එකක් දාන්න 0703935937 0703935937 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතට දාලා තියන්න

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැ

0: Urban Voice Langadima Satu Dinabala Dahawal Ekada Lakani Obe Kotipati Sihinaya Ada Sabaveida Ratri Dahayata Lakhanda Ahanna Jathikala Uttarai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhanda ඒෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මාත ඔයා මීට කලින් මීටලා නැන්නේ
2: මන්නන් ඉදාරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා
1: ඉතින් පිස්සු කියන්න එපැයි
2: එහෙම කියන්න බෑනේ ඒතොර මම බයික් වෙනවනේ
3: මම බෝඩිමට ආවට කමක් නෑ නේද
4: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ ඔයා එන්නාන්ටි මං ඉන්නානේ
3: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ.
4: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්න.
0: සති සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: හතරයි විනාඩි 42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද සින්දුවක් අහන්න මැසේජ් කරපා ඉන්නේ අපි බලමු ඉක්මනට
1: මම අදහහන්නේ අම්බම් පිටියේ පැත්තේ පැතිනෝ රේණුකා ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ කුලිය අපිට නිලක්ෂී නෝ වෙනද වගේම අපි දෙක එකතු වෙලා සුබසන්ධ්‍යාවකව අශෝකයන් වර්කර්ස් එක හැමෝම මේ වෙලාව සද්දටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා අශෝක වගේම ඒ අශෝකගේ නෝනාව ඊට පස්සේ චූටි මාලි සුදීර මාලි මේ හැමෝම අහගෙන ඉන්නවා කියලා තියෙනවා අපිව යකටිය එකතු කරගන්නවා ඊට පස්සේ කොටා විරකොඩිය බේකරිය කට්ටිය එකතු කරගන්නවා ජයමම ඇතුළුවෝ පොඩි බොස් වරුණ ලොකු බොස් උපුල් එතකොට ලක්ෂ්මී දිස්නා දනුෂ්ක මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ යන්න හදන්නේ කුරුණෑගල පැත්තට කුරුණෑගල ෂොප් එකේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා බස්කාමිනී චමත් එතකොට කරුණාරත්න නිසංසලා ධම්මී සාන්දෝ එතකොට නලින්ද මිහිරංග චමිත් ඔෂාන් මලීෂ මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා
0: මාතින්නද
1: ඔව් අනේ වැරදිලා හරි ඔයා ඉන්නෝ එයා බැලුවා චමිත් කිව්වම
0: දැන් මෙහෙමයි අපි ලෝකේ ඉස්සරහට යනකොට අපිට සමහර තැන්වලදී තියෙනවා අපිට මගහැර ඉන්න බැරි තැන් කියන්නේ ලෝකේ ඉස්සරහට විවිධ රටවල් තමන්ගේ රටේ තාක්ෂණය තමන්ගේ නිපැයුම් වලින් කෘෂිකාර්මයේ පැත්තෙන් මේ හැම පැත්තෙම ඉස්සරහට යනකොට අපිටත් ඒ දේවල් වල මේ අඩු වැඩි වශයෙන් එල්ලිලා යන්න වෙන තැන් තියෙනවා අපිට යාළ මට්ටමට බැරි වෙයි.
1: ඕකේ.
0: හැබැයි අපි පොඩි ට්‍රයි එකක අපිත් ඉන්නවා.
1: ළඟින් හරි ඉන්න බලනවා.
0: අපිත් මේ වගේ දේවල් මේක මේ මට්ටමට නේතුනාට පොඩ්ඩක් අපිත් මේ වැඩේට
1: බහලා ඉන්නේ.
0: බහලා ඉන්නේ කියලා.
1: ඕකේ.
0: අපිට මේ වගේ එල්ලිලා යන්න වෙනවා.
1: හා.
0: මොකද අපි මේක මේ ලෝකෙම කියන්නේ දැන් අර විශ්වයම විශ්ව කුටුම්බයක් කියලා කියන්නේ.
1: රයිට්.
0: විශ්වයම එක අල්ලකට.
1: හා.
0: නැත්තම් ගන්න පුළුවන්. අපේ ෆෝන් එකට මුළු දැන් ලෝකෙම අවිලානේ තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: ඉතින් එහෙම ගත්තට පස්සේ අපි ලෝකත් එක්ක තියෙන බැඳීම ලෝකත් එක්ක තියෙන සම්බන්ධතාවය එක්කම අපිට වෙලා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ ලෝකේ කරන විවිධ රටවල් කරන දේවල් එක්ක
1: අපිට
0: බද්ධ වෙලා යන්න සමහර තැන්වලදී අපිට සංස්කෘතිමය කාරණා මොන හරි වගේ අපේ තියෙන දේවල් එක්ක අපි පොඩ්ඩක් දුරස් වෙලා හිටියට ගොඩක් වෙලාවට තාක්ෂණය පැත්තෙන් ගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම එල්ලිලා යන්න වෙනවා නැත්තම් අපිට පැවැත්මක් නැහැ ඒ නිසා දැන් ලෝකේ දැන් ඉස්සරහට එන ප්‍රභවය තමයි බලශක්ති ප්‍රභවය තමයි සූර්ය ශක්තිය
1: කියන්නේ.
0: ඉතින් දැන් ඉන්ධන ශෑවෙමින් යනවා කියනවා හිග්ගවෙමින් යනවා කියනවා ඉන්ධන මිල ඉහළ යනවා මේ ඔක්කොමත් එක්ක අපිට සූර්ය ශක්තියෙන් දැන් වැඩ ගන්න ලෝකේ රටවල් බොහෝ විදිහට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා මේ සෝලා පද්ධති සවි කරගෙන තමන්ගේ ව්‍යාපාර කරන්න තමන්ගේ නිවසට. එතකොට දැන් ඉලෙක්ට්‍රික් වාහන තියෙන්නේ. ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන්න කරන්ට් එක හොයා ගන්න ඕන. ඒවට සූර්ය ශක්තියෙන් සූර්ය පැනල හරහා නැත්නම් සෝලා පැනල හරහා විදුලි උත්පාදනය කරගෙන ඒ දේවල් කරගන්න ට්‍රයි කරනවා.
1: ඉතින්
0: අපි ලෝකේ ඒ ගමන යනවා නම් අයි අපි පැත්තකටලා ඉන්නේ.
1: අපිත් යන්න ඕනේ ගමන.
0: අපිත් ඒ ගමන යන්න ඕනේ.
1: හැබැයි අපි ගිහින් තියනවා දැන් පොඩ්ඩක් නේ.
0: අපි සෑහෙන දුරක් දැන් යමින් ඉන්නවා. හරිද? ඉතින් මේක ඔයාලට තව දුරටත් යන්න කියන එක තමයි අපි කියන්නේ.
1: ඔව්.
0: දැන් හැමදාම අපිට ලැබෙන ජල විදුලිය ගැනම විශ්වාසය තියාගෙන ඉන්න එපා ඉස්සරහට එන්නේ එල්ලිනෝ.
1: ඔව්. එතකොට ඔය මොකක්වත් නැති වෙයි.
0: ජල විදුලියට ඊට පස්සේ ටටා බයි කියන්න වෙන්න පුළුවන්.
1: ඒක
0: නිසා දැම්මම සූර්ය පැනල සවි කරගන්න සෝලා පැනල් සවි කරලා සෝලා පද්ධතියක් එක්ක ඔයාගේ විදුලි බල අවශ්‍යතාවය සපුරගන්න උත්සාහ කරනවා නම් කතා කරන්නේ ඩීප් ටෙක්ලට.
1: එයාලා
0: වැඩේ හරියටම පර්ෆෙක්ට් කරලා දෙන්න සූදානම් ඉන්නවා. ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඩීප් ටෙක්ලා එක ගනුදෙනුව පටන් ගන්න.
1: දැන් අපි ඩීප් ටෙක් ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා ඔයාට දැන් ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඔන්න ඩීප් ටෙක් සෝලා එකකට ගියෝතින්. ඒ වගේම තමයි අපි කියලා තියෙන ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න කියලා අස්සර සරු කරගන්න පිරවේ අඩු කරගන්න වෙන්නේ මේ කියලා දෙකම කරගන්න අපේ ගොවි මහතුන්ට සුපිරි චාන්ස් එකක් තමයි දීලා තියෙන ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක. ඉතින් දැම්මම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන සුවිශේෂී මිල අඩු කිරීම එක්කම මේ සියලු යන්ත්‍ර වලට මිලදී ගන්න හැකියාව තියෙනවා. 0711711711 0711711711 කියන ෆෝන් නම්බර එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අතන මෙතන කොතන ආබාධ තිබුණත් ඉක්මනට මේකට වේදනාව සුව කරගන්න, වේදනාව අඩු කරගන්න දැන් ෆැඩ් නවතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පුළුවන්කම තියෙනවා. සන්ධි වේදනාවන් වලට ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි අපි කියන්නේ ෆැඩ් නවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා. මොකද ඕනම කෙනෙක්ට අවුරුදු 18 20 30 50 ඕනම කෙනෙක්ට දැන් සන්ධි ආබාධ කියන ඒවා තියෙනවා. වැලමිට රිදෙනවා වෙන්න පුළුවන්, වලලු කර රිදෙනවා පුළුවන්, මැනික් කටුව රිදෙනවා වෙන්න පුළුවන්. අපි කරන ජොබ් එකත් එක්ක එක එක විදිහ සන්ධි ආබාධ හැමෝටම තියෙන නිසා අනිවාර්යෙන්ම ඔයා ළඟ තියාගන්න ෆැඩ් නවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක. ඒකෙන් ඔයාට සැබෑම සුවයක් සහනයක් ලබා ගන්න පුළුවන්.
1: 100% ස්වභාවික අමුද්‍රව්‍යවල නිෂ්පාදනය කරලා තියෙනවා වගේ මා දේශීය ආයුර්ද දෙපාර්තමේන්තුව උත්සාහතික කරලා තියෙන විශිෂ්ට ගණයේ සන්ධි වේදනා වලින් පීඩා විඳින ඔයාට විශිෂ්ට ගණයේ ඔන සුවයක් ලබා ගන්න, දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්. ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගත්තොත් එහෙම මේක හරිම සුවඳයි. ඒ නිසා ඔයාට ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්න පුළුවන්. ඉක්මනට හැමතෙ ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ඔෆිස් එකේදී වුණත් ගෙදරදී වුණත් ඕනම තැනකදී පාවිච්චි කරන්න ඉතාම පහසුයි. මිල රුපියල් 1920කට දෙවෙනි පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳසල් වලින් ආටපොල මිලදී ගන්න ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: හදහනත් එක්ක වාසනාව රගා බලන්න හද හවස යනකොට ගන්න ලොතරැයියක් රුපියල් 40ක් දීලා හෙට උදේ වෙනකොට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියේවි. හදහන බලලා අපි කොච්චර වැඩ පටන් ගන්නවද?
1: රයිට්.
0: ඉතින් ඇයි හදහන ටිකට් එකක් අරගෙන වාසනාව තියනවද කියලා බලන්න බැරි.
1: ඒකනේ.
0: ඔබේ
1: වාසනාව ලග්න එක ගලප ගන්න මෙන්න හොඳම චාන්ස් එක. වාට පුළුවන්කම තියෙනවා හදහන ලොතරැය මිලදී ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. ඒ තුලින් වාට පුළුවන් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න, ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.

0: Radio ITN ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadila. Rhino Premier Roofing Sheet. Fedvistar Sandha. Dahatunai Anuhaya Amatana.
6: Rajya Bankwak Surakshita Bhavaya. Ihalama Rekabarane Samagin Stavara Tanpatu Sandha. Ihalama Poliya RDB Bankwin.
7: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 706 600

0: හතරයි විනාඩි 54යි වෙලාව. ඉනි ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාව, ෆුල් ඩ්‍රයිව් එකකට සෙට් වෙන්න හොඳම වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක. FM 93.5 FM 93.7 මීටර වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න. ඔයාගේ ගනුදෙනු කරනකොට විශ්වාසවන්තව ගනුදෙනු කරන වගේම ස්ථාවර තන්පතු වලට හොඳ බොලියක් මේ දවස්වල ගන්න පුළුවන් හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. වැඩිපුර සල්ලි ටිකක් එහෙම අතේ තියෙනවා නම් ගෙනහිල්ලා ස්ථාවර තන්පතුවක් දාන්න. මාස ගාන අනුව පොලි රේට් එක වෙනස් වෙනවා.
1: ඒ
0: හැම මාස ගානකටම හොඳ පොලියක් ලැබෙනවා. හැබැයි ඒ නිසා ගන්න යන්න ඔයාට පුළුවන්කම තියෙනවා. RDB බැංකුවට ගිහිල්ලා එයාලා හම්බ වෙලා කතා කරලා කොහොමද මේ වැඩේ ඉන්නේ, මේ මාස 3ට මෙච්චර නම්, ආයි මාස 6ට මෙච්චර නම්, එහෙම
1: කියලා කතා කරලා කොච්චරද
0: කොච්චරද කියලා අහලා
1: හොඳ
0: සුවදශීලී ස්වභාවයක් යාලා දෙනවා. ශාඛා 272ක් තියෙන නිසා RDB බැංකුවට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දත් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පතු එවිතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් RDB බැංකුවෙන් ඔබට ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර දැනගන්න යන්න ලැගම තියෙන RDB ශාඛාවට.
0: ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම්
1: මුංචියට
0: ව්‍යාපාර කරන අයට, ස්ටීම් බට්ටා ලොකුවට ව්‍යාපාර කරන අයට දැන් පුළුවන්කම තියෙනවා. කණු දෙක එලිවේටර් යන්ත්‍රය ගන්න, ඩෝමා නමත් එක්ක එන, ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉන්ධන කර්මාන්තයට, මේ වගේ නිෂ්පාදන සිදු කරන අයට දැන් තමන්ගේ ස්වයං ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යන්න ඩෝමා නමත් එක්ක පුළුවන් මාක්ස්මන් හෝල්ඩින් සමාගම හඳුන්වා දෙන මේ නවීන තාක්ෂණීය යුතු මැෂින්ස් අරගත්තුදි.
1: දැන් ඔය සහලාශිත මොන හරි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්නාට පුළුවන්කම තියෙන ඒක ස්ටීම් බට්ටගෙන් පටන් ගන්න. කුඩා වීකෙටි මේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්මන් හෝල්ඩින්ස් ඔන්න සාරම්බරෙන් හඳුන්වා දෙන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වී තඹල වේලා ගන්න මේක සකසලා තියෙනවා. වගේම වරකට කිලෝ 100 සිට 500 දක්වා දරිතාවෙන් යුත යන්ත්‍ර පෙළක් සහිතයි. ඒ වගේම පැය 3ක් ඇතුළත ඔයාට එක් කාණ්ඩයක් නිමවා ගන්නත් අවස්ථාව තියෙනවා. නිමවා ගන්නවා කියලා කියන්නේ මේ තම්බල වේල්ලා කෙටිම පවා සිදු කරගන්න පුළුවන්කම තියෙනවා මේ ස්ටීම් බට්ටගෙන්. ඉතින් සහල් වලට ඉහළම ගුණාත්මක භාවයක් ඔයාට ස්ටීම් බට්ටගෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇතුළු ඔයාට සහල් ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට වගේම ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාර කරන නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පොල් තෙල් හිඳින යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍ර හැම එකක්ම නොම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් උතුම් ඔයාට මිලදී ගන්න පුළුවන්. යන්න කලින් විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් කතා කරන්න කෝල් එකක් දෙන්න 011 6779 579.
0: බඩ පුරව ගන්න
1: හරි කැමතිනවද?
0: තියෙනවා, ප්ලේස් එකක් තියෙනවා. BMI සීච් එක වැත්තට ගියා නම්
1: ටොප්ද?
0: ටොප් අද නෙමෙයි හැබැයි.
1: ඕකේ
0: 21. හා 21 තමයි වැඩේ තියෙන්නේ. දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය.
1: ඕකේ
0: රයිට්. ඉතින් මෙතෙන්ට ගියෝදින් ඔයාට ගොඩක් දේවල් දැනුවත් වෙන්න, වගේම බිස්නස් කරන අයට, ඕනම කෙනෙක්ට හොඳ ලස්සන සුවිශේෂී අවස්ථාවක්. ප්‍රෝ ෆුඩ්, ප්‍රෝ පැක් ඇන්ඩ් ඇග්බිස් 2026 නව්‍ය තාක්ෂණය ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටියක අගෝස්තු 21 සිට 23 වෙනිදා දක්වා BMSH වල පැවැත්වෙන මේ ප්‍රදර්ශනය. ඉතින් ප්‍රදර්ශනය සහ මේ අවස්ථාවෙන් ඔබට විශේෂයෙන්ම දැනුම් ලබා ගන්න, දැනුම ලබා ගන්න, මේ ෆීල්ඩ් එකට ආස කරන අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න බොහොම වැදගත් අවස්ථාවක් වෙයි කියලා හිතනවා. ඒ නිසා යන්න BMSH එකට අගෝස්තු 21 ඉඳලා 23 වෙනිදා දක්වා පැවැත්වෙන Pro Food, Pro Pack and Agbis 2026 මේ වෙළඳ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. 4:58 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: RITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමෙන් කිහිලෙන්න.

0: අවසප හයි විනාඩී හතයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙනන්න වෙලාව දැන් සත්ව ලෝකෙ ඉන්න
1: හරි
0: උසම සතා කවුද කියලා හුතින් කවුද
1: ජිරාෆ්නේ
0: ජිරාෆ්නේද අපේ රටේ සත්වෝද්‍යානයේ දෙහිවල සත්වෝද්‍යානයේ හිටිය එකම ජිරාෆ් මිය ගිහිල්ලා තියෙනවා ඉතින් මේක මේ විශේෂ රෝගී තත්ත්වයක් නිසා මිය ගිහිල්ලා එහෙම මුකුත් කතන්දරයක් නැහැ.
1: එයා
0: වයසට ගිහිල්ලා වයස නිසා තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ජිරාෆ් දේනුවක්. ඉතින් ගැහණු සතෙක්. ඉතින් දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් මෙයාට හරි ආදරය කරා. දෙහිවල සත්වෝද්‍යානයට ගියොත් මෙයා බලලම තමයි ඕනම කෙනෙක් කියන්නේ. මොකද
1: එක්කෙනයි ඉන්නේ.
0: ආයේ මේ පාරදී දකින්නවත් කැලේකට ගිහිල්ලා දකින්නවත්
1: නෑ හම්බෙන්නේ නැහනේ.
0: හම්බ වෙන්නේ නැති නිසා
1: වයස අවුරුදු 30කට ආසන්නයිනේ.
0: අවුරුදු 30ක් විතර වෙනවා.
1: හා
0: සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙක්ගේ ආයු කාලය කියලා කියන්නේ අවුරුදු 20ක් 25ක් වගේ කාලයක්ලු. ඉතින් ඒ කාල සීමාව ගත්තට පස්සේ මෙයා 30ක් ඉඳලා
1: ඒකනේ
0: වැඩියෙනුත් එක අවුරුදු 5ක් ඉඳලා. ඉතින් මිනිස්සුන්ගේ ආදරයත් එක්ක වෙන්නේ නැති අවුරුදු 5ක් වැඩිපුර ඉන්න එයාට ආවිෂ ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඒ ආදරයත් එක්ක එයා කිසිම රෝගී තත්වයකින් පෙළිලා නැහැ. බොහොම නිරෝගීව ඉඳලා තියෙනවා. ඉඳලා තමයි ඉතින් ස්වභාවික විදියටම මහලු වියටපත් වෙලා මේ ජිරාෆ් සත්වයා මිය ගිහිල්ලා තියෙන්නේ. කොමනත් දැන් එතනට හිස්සුණු පාඩුව හිස්තන පුරවන්න ඉදිරි කාලයේදී විදේශ රටකින් ජිරාෆ් සත්වයන් දෙදෙනෙක් ලංකාවට ගේන්න සූදානම් කරලා තියෙනවා කියලා තමයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ.
1: රයිට්.
0: ඉතින් අපි බලමු දැන් අලුතෙන් ගෙන යාළුවෝ දෙන අපි පිළිගමු නේද?
1: ඔව් ඉතින්. අරයට සමු දෙමු ඉතින්.
0: මේක නෙමෙයි.
1: ආ
0: දැන් ඔය උස සතා ගේන්නේ කොහොමද රටින්? ප්ලේන් එකේ ගේන්නේ කොහොමද?
1: මෙයාටත් හිතෙන්නේ ඒවා. අනි මම දන්නේ නැහැනේ. ප්ලේන් එකකින් ගේන්නේ නැහනේ.
0: නෑ ප්ලේන් එකේ ගේනවා කියලා තුමා. දැන් අලියෙක් ගෙනිච්ච ප්ලේන් එක?
1: එහෙම ඉතින් ගෙනියන්න බෑනේ ඉතින්.
0: ප්ලේන් එක ගෙනිච්ච?
1: ඒකට උත්තර නෑ.
0: හෙලිකොප්ටර් එක
1: ගේනකොට බලමු ඉතින්. අයියෝ.
0: හෙලිකොප්ටර් එක ගෙනිච්ච. තායිලන්තෙට ගෙනිච්ච.
1: ආහා.
0: මේ හිටපුවා.
1: ඔව් ඔව්.
0: ඇතා? එයා ගෙනිච්ච නේ ප්ලේන් එකේ ගෙනිච්ච.
1: දැන් අපි කොහොමද?
0: අපි ඉස්සර කතාවල විතරයිනේ අර ගමරාල දිවිලෝ කියන එකේ විතරයිනේ.
1: දකින්නේ.
0: දැනගෙන හිටියේ. අලියගේ නැට්ටෙල්ලිලා අලිය උඩින් යනවා.
1: හරි.
0: ලංකාවේ ඊට පස්සේ ගියා. ඇත්තටම. නැට්ටෙල්ලුනා තායිලන්ඩ් යන්න තිබ්බා.
1: දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මෙයාට දැන් කොහොමද ජිරාෆ් ගේන්නේ කියලා. නම් දෙකට තුනට නමල ගේන්න බෑ.
0: ගේන්න බෑනේ.
1: මේකනේ.
0: බෙල්ල සාක්කු දා ගන්න කියනවා ඇති. අපේ තින්නනේ එහෙම.
1: ගේනකට බලමු කොහොමද ගේන්නේ කියලා. දැන් දෙන්නෙක්ව ගේන සූදානමින් ඉන්නවා කියලා තමයි ඉතින් කියන්නේ නේද?
0: මං කියන්නේ දැන් අපේ තින්නනේ බෙල්ල සාක්කු දා ගන්න. යම් යම් යම් කිසි පානයක් දුන්නට පස්සේ.
1: හරි හවසෙද්දි.
0: හවසෙද්දි. එහෙම පුළුවන් නේ.
1: ආ.
0: එයාගේ ජිරාෆ්ටත් එහෙම මොන හරි.
1: දෙනවද දැන්?
0: දැන් එයා නැවකින් ගෙනේ නේ.
1: හව් ඒකනේ. නැවකින් ගෙනේ.
0: බලමු දැන් ගෙනවා.
1: දෙන්නෙක් ගෙනවනේ. හරි.
0: යාළුවෙකුත් අනිත් අරන් ගෙනවනේ.
1: ඔව් ඒකනේ. සුවයකට ගිහින් බලමු.
0: යන්න ඕන. දැන් ළමා දිනෙත් එනවා ඉස්සරහට නේද ලෝක ළමා දිනේ.
1: හැමෝම ඉතින් අසයිනේ නේ වයස් ભેදයක් නැතුව සූහෙකට යන්න.
0: සූහෙකට යන්න ඉතින් බලාගෙන ඉන්නවා නම් ඔන්න අලුතෙන් එන යාළුවෝ දෙන්න පිළිගන්න වාලට පුළුවන්කම තියෙනවා ජිරාෆ් යාළුවෝ දෙන්න.
1: ඔව්.
0: අම්මලාට තාත්තලාට ගිහින් පොඩි ළමයින්ට පෙන්නන්න පුළුවන්. මේ ඉන්නේ අලුතෙන් ආපු යාළුවෝ දෙන්න.
1: මාමලා දෙන්න. මාමලා දෙන්නද දන්නේ ඉතින් නේ.
0: මාමෙකුයි නැන්දෙකුයි දෙනවා.
1: හරි ඔව් ඔව්.
0: රයිට් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට.
1: අවස
0: 5 විනාඩි 11යි කවුද ඉන්නේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා. ඉක්මනට බලමුද?
1: මම යන්න හදන්නේ කොහෙදද දන්නවද? බහරේන් පැත්තට. මේ පැති ඉන්නෝ චන්දනා. චන්දනම එකතු කරගන්නවා. ජපානෙන් දිල්සි වගේම තංගාලෙන් චන්සි. ඊට පස්සේ ජෝන් පුතා ආදරණීය බිරිඳ ශාමව එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ අපි යනවා මාතර හක්මන පැත්තට. හක්මනෙන් ඉන්නෝ සහන් ප්‍රභාත් මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්න ගමන් කුවේට් වලින් චන්දි ඉන්නවා. චන්දි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ දිෂිනී ලාභකාරී පැත්තට. ඒ පැත්තේ ඉතින් කවදත් ලක්කඩත් එක්කම ඉන්න කට්ටියක් ඉන්නේ. ඉතින් ආදිෂිනී ලාභකඩේ හැමෝම මේ වෙලාවට සද්දට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගන්න ගමන් සුබ දහවලක්. අපිවත් එකතු කරගන්න. කණ්ඩරමේ ඉනෝක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යගේ පුංචි කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා.
0: පුංචි කඩේට තාම මේ හවස්සල නැද්ද? දහවලක් කියලා තියෙන්නේ.
1: ඔව් සුබ දහවලක් වේවා කියලා දාලා තියෙන්නේ.
0: හරි. නැගිටින්න. හවස්සල නැගිටින්න.
1: හරි ඉතින් යා කියනවා ඉනෝකා මහත්තයා සංජීව චුටිදුව සහස්න ලකුදුව වගේම පුතා සේහානුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා රයිගමෙන් සරච්චන්ද ඩයිස් ඉන්නවා හොයාවත් එකතු කරගන්නවා.
0: අවස 5:12 වෙලාව හිබිනින් ඩ්‍රයිව් එක. ඔයාගේ මැසේජ් එකක් දෙවන්න 0.7 0.3 93 5 93 7 අපේ WhatsApp නම්බරයකට.

0: ලකන්ද රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: ඕනම
2: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝශීල් ඇක්ටිව් ප්ලස්.

0: Anda Radio ITN NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
1: Oyata Visha Madravya Bhaviten Ivat Wenna Onada Jeevithaya Aluten Patang Ganna Asada Ehenam Meka Oya Gannam Ona Call Ekak 19:27ට Katha Karanna රටම එකට ජාතික මෙහෙයුම
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදු වුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: David Peters Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: හවස පහයි විනාඩි 21යි වෙලාව ඉවිනින් drive වහගෙන ඉන්න වෙලාව. අපි මූල්‍ය දේවල් ගණන් කියන්නේ මුදල් සම්බන්ධ දේවල්.
1: හරි.
0: විශේෂයෙන් සිද්ධ කරද්දී හොඳටම උනන්දු වෙන සැලකිලි බතන කාරණයක් තමයි විශ්වාසය කියන්නේ. ඒ වගේම තමයි අපි මුදල් ගනුදෙනුවක් සාමාන්‍යයෙන් වෙනත් පාර්ශවයක් එක්ක කරනකොට අපි එයාලා කොච්චර කාලයක් තිස්සේ මේ වැඩේ කරන් යනවද? එතකොට එයාලා පාරිභෝගිකයන්ට දීලා තියෙන
1: දේවල් සේවාව කොහොමද?
0: මේ වගේ දේවල් අපි හොයලා බලනවා. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ RDB බැංකුව කියන්නේ තමගේ පාරිභෝගිකයන් ඉතාම තෘප්තිමත් වෙන විදිහට තමන්ගේ සේවාවන් ලබා දීපු දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ආයතනයක් ඉතින් බැංකුවක්. ඉතින් ඔබේ මුදලට හොඳ ආරක්ෂාවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමගින් ඔබේ මුදල ආයෝජනය කරනවා නම් ඔන දැන් ඔයා තෝරගන්න ඕන හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුට ඉහළම පොලිය ගන්න, ඔයාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව තැනකට දෙන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් හොඳ බැංකුවක් හොය හොය ඉන්නව නම් ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තමයි එකට සුදුසු එකම සහ විශ්වාසනීයම වගකීමක් තියෙන තැන. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගද්ද ලැගම තියෙන RDB ශාඛාවට ගියාතින්.
0: වාදන් අර පටන් ගන්නවා කිව්ව වැඩේ පටන් ගත්තද?
1: මොකද්ද?
0: අර මෙහෙ ආපු කාලේ කිව්වේ මේක විතරක් අයි කරලා මදි.
1: තවම ආහාර එකක් කරන්න පටන් ගන්න ඕනේ.
0: ආහාර බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඕන.
1: හා.
0: ඒකින්දා මේ මම හිතලා තියෙන්නේ ඔය රූපලාවන්‍ය සම්බන්ධ දේවල්
1: එකක්
0: කරන්න, ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න.
1: හරි.
0: සිගර එකකුත් ගැහුවා නේද?
1: ගැහුවා. ඉතින් මම ඒක කරනවමයි කිව්වේ නෑනේ.
0: චාරු ක්‍රීම් කියලා. චාරු ක්‍රීම්.
1: චාරු.
0: සුදු වෙනවා නම් මෙන්න බඩු.
1: සුදු වෙනවා නම් මෙන්න අලෙපනේ චාරු ක්‍රීම්ද?
0: චාරු ක්‍රීම් කියලා.
1: මම ඉතින් ඒක කරනවමයි කිව්වේ නෑනේ. දැන් මම බිසී නේ ඒ නිසා කරන්න ටිකක් අමාරුයි.
0: ඒ කියන්නේ මොනවද බිසී? ඊට පස්සේ තව මොකක් හරි චැට් කරන්න තියෙනවා, ෆේස්බුක් එකේ උඩ පහල යන්න තියෙනවා, YouTube එකේ ටියුටෝරියල්ස් බලන්න තියෙනවා.
1: රයිට්.
0: අරයාගේ මෙහෙමයි, මෙයාගේ මෙහෙමයි,
1: මට කොහොමද වෙනස් වෙන්න පුළුවන් කියලා බලන්න ඕනේ.
0: එයා මෙහෙමයි කොණ්ඩේ වවා ගත්තේ, මෙයාගේ ෆැෂන් එක මේක.
1: අපි ඉතින් මෙහෙමයි, ඉතින් මෙහෙමනේ. අපි වහන් ඉන්න අය දන්නවා මේ කියන්නේ මම නෙවෙයි කියලා.
0: ඔයා මේ
1: හොයන්නේ
0: අලුත්ම නේල්ස් මොනවද හොඳට තියෙන දාන්න පුළුවන්.

0: මොනවාද?
1: හා.
0: ආ ඒ වගේ ඔය ඔව තමයි හොයන්නේ.
1: හරි.
0: සර්ච් කර කර ඉඳලා ඉතින් බිසි.
1: ඉතින් අපි නේල්ස් හොයන්නේ නැතුව. අපි සුදු වෙන ක්‍රීම් මේකප් හොයන්නේ නැතුව. ඕගොල්ලෝ හොයන්නද?
0: වඳුර හොයන්නද නේද? රිලව් හොයන්නද?
1: එම ගන්න ඕගොල්ලෝ හොයන්නද ඒක?
0: අපිට මෙහෙමනේ. අපිට ස්වභාවිකව ලැබිලා තියෙනවා. ඔව ලස්සන රූ සපුවක්. ඒකට ආය අමුතුවෙන් මේකප්ස් දාලා.
1: හරි.
0: ක්‍රීම් ගාලා.
1: හරි.
0: නියපොතු හයි කරලා.
1: හා.
0: මවා ගන්න දෙයක් නැහැ.
1: හා හා.
0: හරිද?
1: ඔයාලා විකේර අංග සම්පූර්ණ විදිහට මේ ලෝකෙට මවලා
0: තියෙනවා. මවලා තියෙනවා.
1: රයිට් රයිට් රයිට්. පව් ඉතින් පිරිමි පාර්ශවය
0: කියන්නේ. මවලා තියෙනවා.
1: පිරිමි පාර්ශවය පව්.
0: ඒක තමයි.
1: හා.
0: අපිට කියන්න තියෙන එක අනිත් පැත්ත. පව් ඉතින් පුදුම දුකක් නේ දෙන්නේ. නියපොතු හොයනවා.
1: හා. සැබෑ ස්වරූපේ දක ගන්න වෙන්නේ.
0: සැබෑවත්. සැබෑ රුපියල් දකින්න නම් වෙන්නේ
1: ඕකේ
0: මේ මේ ඔව් කියන්නේ නියපොතු දාලා තියෙන්නේ
1: හා
0: කොණ්ඩ දාලා තියෙන්නේ මේකප් දාලා
1: තියෙන්නේ කොණ්ඩ දානවා කියන එක දැන් පිරිමියා ඇඩ් කරනවා
0: එතකොට ඇයි බැමි දාලා ඇයි පිහාටු අලවලා
1: රියල් මූන් එකනේ
0: බුදු අම්මේ
1: නොකරන ಜಾති වනාද
0: ගැම්මට ඉන්න පුළුවන් එයා දිහා බලන් ඉන්න අයට
1: කොහොමද එක වේර ගන්න විදිය
0: රයිට් එවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි RDB ගැන මතක් කරා
1: හරි
0: ඒගෙම අපි කියන්න ඕන දැන් ඔයාගේ බිස්නස් එක පටන් ගන්නකොට
1: ඔව් ඔව්
0: ඒ ව්‍යාපාරය පොඩි තැනින් පටන් ගන්නව නම් අඹරුම් ආශ්‍රිතව කර්මාන්තයක් විදියට රූපලාවන්‍ය දේවල් සුදු හඳුන් රත් හඳුන් මේ දේවල් ඔය පැක් කරලා පොඩි පැකට් එකක් උඩු කරලා හදලා දාලා නමක් ගහලා ලස්සනට වැඩේ පටන් ගන්න පුළුවන්.
1: ඔයාගේම ප්‍රොඩක්ට් එකක් විදියට.
0: ඔයාගේම ප්‍රොඩක්ට් එකක් විදියට. ඒකට ගන්න ඩෝම අඹරුම් යන්ත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් පොල් තෙල් ඉදින කර්මාන්තයක් පටන් ගන්න. හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් හදලා ටිකක් වැඩි මිලට හරි කමක් නැහැ.
1: මේවට
0: කලවම් තෙල් නැහැ කියලා බෝඩ් එකක් ගහලා සැබෑවටම පිරිසිදු තෙල් ටිකක් හරිය හදලා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක පටන් ගන්න පුළුවන් පොල් තෙල් ඉදින යන්ත්‍රයක් අරගෙන ඩෝමා නමින්. ඒ වගේ විශ්වාසයක්.
1: ඉතින් ආට පුලංකම තියෙන අලවින් පසු හොඳ සේවාවක් ඔබට නිරන්තරයෙන් ලබා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක එකතු වුණොත් එහෙම ඔයාගේ මේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාට මිලදී ගන්න යන තියෙන හොඳම දැන තමයි නොම්බර 30 ගෑල්හෙන් පාර මහරගම තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කතා කරලත් ඔයාට යලත් එක විස්තර දැනගන්න පුළුවන් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍රය මොකද්ද කොයි විදිහටද ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ විස්තර දැනගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 0117 679 579 0117 679 579 ට කෝල් එකක් දෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙලා

0: Golden Voice. Langa Dima. Sati Dinabala. Dahawal Ekada. Lakadi.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: යෑනු පිරිමි වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
3: අයියෝ ලොක්කපොසා, මං ගේන්නම්කො ගෑනු ඇතියලක.
2: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි, මේ වැඩේට ඕන ගෑනු.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: හමස දන්නවද? ඒක අපි රන්දිත් එක පරිලිලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතක එෆ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
5: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: அவசமாக விடாதி சட்டாய் விழாவ ஈவினிங் டிரைவ் ஆகின இந்த விழாவ அபிடா ஆதரேகரன் சமஹார மினிசு இன்னும் சமஹார மெசேஜ் கிவானினேயான கதா கரல கியானினே அபி ஆகின இன்னவா ஹெம கியல இதல ஹிட்டல கலா துரகிங் மம ஒயாலவ ஹெமதா மஹனவா
1: ஹரி ஏத் மம் மெசேஜ் கிவன்னே
0: மம நிதர ஒயால அஹனவா
1: ஹரி
0: வாலகி வெடே மரு పద్మకుమార్ కరుణా రత్న కియాన్ని ఐటీఎన్ అపే స్టాఫ్ ఎగే వెడ కరవు అసలు కొల్లెక్ యా ఇన్నే దెంగ్ అపే අපේ ප්‍රෝග්‍රෑම් එක මුළු ලෝකයටම විසුරුවා හරින
1: ඕකේ
0: විකාශනාගාරයක
1: රයිට්
0: එයා ඉන්නේ හුන්නස්ගිරියේ
1: හ්ම්
0: නිකන් නම ඇහුවත් නිකන් හරි අමුතුයි නේද
1: නිකන්
0: හුන්නස්ගිරියේ ඉන්නා කිව්වහම හරි ආසවැත්තක්
1: ඔව්
0: ඉතින් විකාශනාගාරේ ඉන්නේ ඉතින් එතන ඉඳලත් අපි වහන පద్ම කුමාර සහෝදරයව අපි ගොඩක් ආදරේ මතක් කරනවා
1: ඕකේ
0: පරිස්සමට වැඩදි කරගෙන ඉන්න
1: හැමදාම අපි වහනෝ
0: හැමදාම අපි වහන්න
1: රයිට්
0: ඕකේ මේ වෙලාවේ මතක් කරන්න ඕන ඔයාට තියෙන සන්ධි ආබාධ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා නම් මේකට මොකද්ද කරන්නේ මම දැන් 1000ක් දේවල් ගෑවා
1: ඒ වෙලේට විතරයි
0: වැඩක් වෙන්නේ නැහැ තේරුමක් නැහැ මේ වැඩෙන් කියලා හිතනවා නම්
1: අතැල්ලා දානවා නම්
0: දැන් තේරුමක් තියෙනවා ඔයාට
1: ඕකේ
0: හොඳ තේරුමක් ඇති වැඩක් තියෙනවා තමයි ෆැඩ් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් සාරගෙන පාවිච්චි කරන එක මේකෙන් ඔයාගේ ඔය සන්ධි ආබාධ වලට ස්ථීර සාර විසඳුමක් හොයාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා
1: ෆර්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ දීර්ඝකාලීන ඔයාට තියෙන සන්ධි වේදනා වලට ඔන්න තියෙන හොඳම විසඳුම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ෆර්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් විශ්වාසයෙන් පාවිච්චි කරන්න දැන් වයස් ભેදයක් නැහැ වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනා තියෙන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා දිවෙන පුරා තියෙන ෆාමසි
0: අවස්ථාවක් ලැබෙයිද
1: ආහාර සැකසුම් වගේම ඇසුරුම් කරන ප්‍රදර්ශනයක් තමයි
0: තියෙන්නේ උනාර ටිකක් කාලා බීලා එතකොට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා විශේෂයෙන්ම මේක මේ ලංකාව විතරක් නෙමෙයි දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනයේ විදිහට තමයි හඳුන්වන්නේ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන් ඇග්බිස් 2026 නව්‍ය තාක්ෂණය වගේම ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය සහ විදේශීය ප්‍රදර්ශන කුටි එක තමයි අගෝස්තු 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා මේ ප්‍රදර්ශනේ පැවැත්වෙන්නේ.
1: ඒක
0: ඔබට පුළුවන්කම තියෙනවා මෙතෙන්ට ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් අධ්‍යාපනයේට ඒ වගේම විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ ගැන උනන්දුවක් දක්වන ඇසුරුම් කරන ආහාර ඒ වගේම ආහාර සැකසුම් සම්බන්ධව මේ ෆීල්ඩ් එකේ උනන්දුවක් දක්වන අයට හොඳ අවස්ථාවක් වේවි මේ ප්‍රදර්ශනය.
1: ඔන්න BMS CH එකට යන්න පුළුවන්කම තියෙනවා අගෝස්තු 21 සිට අගෝස්තු 23 දක්වා. ඔන්න මේ අවස්ථාව ඔයා වෙනුවෙන්ම තියෙනවා.
0: 5 විනාඩි 42 මේ සිද්ධාත් එක්ක අපි යනවා හෙඩ්ලයින්ස් අහන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත් පාර්ලිමේන්තුවට ලබන සතියේ සිට රථවාහන දඩ මුදල් ඔන්ලයින් ඔස්සේ අයිස් සමග බණ්ඩාරගමදී හස වූ සැකකරෝ ට්‍රම්ප්ගේ තීරණය
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: හවස පහ විනාඩි 52යි වෙලාවයි විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මතක් කරා ඊයේ දවසේ දළදා පෙරහැර මංගල්‍යය දැන් ආරම්භ වෙලා තියෙන්නේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය. අද දෙවන දිනයටයි කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් දැන් දෙස් විදෙස් සංචාරකයන් ඒ වගේම බෞද්ධාගමික මේ වන්දනාවට කැමති, ඒ වගේම මේ ඓතිහාසික පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න කැමති බොහෝ දෙනෙක් දැන් මහනුවරට ළඟා වෙමින් ඉන්නවා කියන ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා.
1: ඔව්.
0: ඉතින් අපි ඔබට ආරාධනා කරනවා, ඔබට මතක් කරනවා, විශේෂයෙන්ම මහනුවරට එනකොට අනවශ්‍ය දේවල් නේද, කියන්නේ සමහරු මද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා එතකොට මේ පෙරහැර මංගල්‍යයේ තියෙන අසිරිමත් බවට හානි කරනවා. ඒ වගේම විවිධාකාරයේ දේවල් අරගෙන නුවරට ඇවිල්ලා
1: නුවරට
0: දාලා ගිහිල්ලා අපහසුතාවයට පත් කරනවා, නුවර නගරය අපිරිසිදු කරනවා. එහෙම තත්ත්වයන් වලින් තොර වෙලා බැහැර වෙලා ඉතාම ශ්‍රද්ධා සිතින් බැති සිතින් මේ වන්දනාවට සහ මේ පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න එන්න. අපි අර හැමදාම කියන වගේ මේක මේ ජීවිත එක වතාවක් හරි බලන්න ඕන. මේක පෙරහැර නිකම්ම නිකම් පෙරහැරක් නෙමෙයි, මේක සංස්කෘතික මංගල්‍යයක්. සංස්කෘතික දායාදයන් ගණනාවක් එකතු වුණු මහා පෙරහැර මංගල්‍යයක්, මහා මංගල්‍යයක්, මහනුවර ඇසළ මහා පෙරහැර කියන්නේ. ඉතින් ඒ නිසා මේක ජීවිත එක වතාවක් හරි බලා ගන්න එන්න ඕන. සෙනග අම්මෝ යන්න බෑ මේ දවස්වල,
1: ඇතුල් වෙන්නත් බෑ
0: එහෙම කියලා නිකම් මේක කරාරින්න උත්සාහ කරන්න නැතුව. ඒක මේ මගහරින අවස්ථාවක් යොදා ගන්න නැතුව දරුවොත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් නම් මේ පෙරහැර අසිරිය තාම වටිනවා. මේකට පේවිලා දවස් ගණන් මහන්සි වෙලා නිතිපතා කියන්නේ අවුරුදු පතා මේ පෙරහැර බලන්න එන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ හැමදාම එන්න බැරුණත් එක වතාවක් හරි එන්න පුළුවන් නම් නුවර පෙරහැර බලන්න, ඒක හරි වටිනවා.
1: ඔව්, ඒක පාරක් හරි යන පිර තියෙන්න ඕනේ නේ.
0: ඒකටත් පිර තියෙන්න ඕන. ඒ නිසා දැන් Facebook එකේ post දදා ඉන්න එපා, මාව එක්ක යන්න කවුරුත් නැහැ.
1: හරි.
0: කවුරුත් අහන්නේ නැහැ අපි දරදා පෙරහැර බලන්න යවන්න යනවද කියලා.
1: ඒ වහන්න නැත්නම් ඔයා යන්න.
0: ඒ වහනකම් බල බල ඉන්න එපා.
1: ඒ මේ ආත්මෙට වෙන්නේ නැහැ නේද?
0: වෙන දේවල් නෙමෙයි ඕවා.
1: වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා යන්න තියෙන්නේ කාව හරි කතා කරගෙන.
0: එහෙම සිරි සංග බෝල හරි අඩුයි. එනිසා ගිහින් බලන්න කට්ටියක් එක්ක, ඒක හරි වටිනවා. රයිට්, ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපිට මැසේජ් කරන අය වතික්මට මතක් කරන්න ඕන මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. ලක්මාල් ඔයාව එකතු කරගන්න, වගේම සේපාල මැසේජ් කරන අනුරාධපුරෙන් සිදුවකට එකතු කරගන්න කියලා තියෙනවා. වගේම සචිත්‍ර, ධම්මික, කාවින්ග ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. වාසනා සලවන් එකේ මාතර ඉඳලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වාසනා ඇතුළු එයාගේ ස්ටාෆ් එක හැමෝම, වගේම මර්දන් කඩවල චනක සම්පත් මැසේජ් කරලා තියෙනවා සිදුවකට එකතු කරගන්න කියලා.
1: අලව පැතරි අනහදන අලවෙන් සුභාෂිනී සහ ප්‍රභාෂී නෝ මේ වෙලාවේ අලව ගඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ දරණිය ගලින් මහින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න ගමන් කවිඳු, ඒ වගේම සවිඳු දිනෙත් එකම සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අම්පාරේ තෂිනී නෝ මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. සුදේශ, පවන්, කිත්නාද වගේම සිතුම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා රත්මලණෙන් කුසල් මැසේජ් එකක් දාලා තියෙනවා.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 FM 93.5 FM 93.7 Lakhana Radio ITN සුබ සන්ධ්‍යාවක් හවස 6:02යි

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. La Khanna, Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: FM 93.5 FM 93.7 ලකන්ද Radio ITN
7: හවස 6 විනාඩි 12යි.
8: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න? අදම අමතන්න. 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
10: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

හවස 6 විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ අපිට හවස 6 අමාරු වෙන තව වෙලා තියෙන නිසා ඉවිනින් ඩ්‍රයිව් එක වාටි ඉන්න පුළංකව තියෙනවා. මේ වෙලාවේ මං ආවේ ඔයාව මතක් කරන්න නම් නෙවෙයි, ආව මතක් කරන්න තෝනේ. ඊට කලින් අර වටින කියන දෙයක් මතක් කරන්න ඕනේ. RDB බැංකුව ගැන මතක් කරන්න හදන්නේ. දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා දන්නවා ස්ථාවර තැන්පතුවක් දාගන්න හොයනව නම් බැංකුවක් දැන් හොය හොය ඉන්න දෙයක් නැහැ. RDB බැංකුව තමයි ඒකට විශ්වාසවන්තම වගකීමක් තියෙන එකම බැංකුව. ඉතින් ආදි බලංකම තියෙන අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා දැන්. ඕක නිකම්ම ගිනමකට දාලා තියන්නේ නැතුව ස්ථාවර තැන්පතුවකට දාන්න. එතකොට ඔයාට කීයක් හරිම හම්බ වෙනවා. නේද? ඒ නිසා ආදි පුළං ඒ වෙනුවෙන් RDB බැංකුව තෝරගන්න. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ඔන RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔබට ලැබෙන. එනිසායි කියන්නේ ශාඛා 272ක් තියෙන දිවයින පුරාම ළඟම තියෙන ශාඛාවට ගියොත් එහෙම වාට පුළුවන් මේ ගැන මම කියනවට වඩා. තවදුරටත් විස්තර දැනගන්න RDB බැංකුව ගැන එහෙම මතක් කරද්දී ඔයාගේ හදහන බලාගමුද? ආදි පුලංකම තියෙන ඔබේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න හදහන ලොතරැයි පුංචි රුපියල් 40ක් දීලා මිලදී අරගන්න. රණවිර සමාජ සේවා, ඒත් එක්කම ක්‍රීඩා ශේෂ්ත්‍රයට වගේම දය සංවර්ධනයට උරදෙන්නෙක් වෙන්න ඔන ආදි පුලංකම තියෙන හදහන ලොතරැයි මිලදී අරගන්න. මේ හැම දෙයකටමත් ඔයා වග කියන පුද්ගලෙක් වෙනකොට අනිත් පැත්තෙන් ඔයාගේ වාසනාව ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. එනිසයි කියන්නේ හදහන ලොතරැයි පුංචි රුපියල් 40ක් වියදම් කරලා මිලදී අරගෙන ඔන ඔයාගේ වාසනාව ඔයාගේම කරගන්න. හවස 6යි විනාඩි 15යි. ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා හොම්මම ඉන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 6යි විනාඩි 18යි දැන්.

0: හවස 6:22දැන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: Lakhanda Radio ITN.
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin gen nabita harina dan navanimavakin ena domaso entry wiketi meyantreka sadambar himi karu ikubanna. Adumamutana bitu ekai kai hatai hai se hatta namayai pang se hatta namayai.
3: Mamanande maram relax.
4: සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය ආර්.ඩී.බී. බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: දූෂණ විරෝධී සංශෝධන පරත් කෙටුම් පත් පාර්ලිමේන්තුවට විදේශ සංචිත යනු ආර්ථික වෘද්ධිය මඩින එකම දශකයේ නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. නිලධු වැතුළු පොලිසිය ප්‍රතිසංස්කරණ ගැන ඇමති ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වා. 22 ගැන කතා කරන්න නීතිඥ සංගමයට සජිත් කළ ආරාධනය පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩීමක් බව සභා නායක කියයි. ලබන සතියේ සිට රතවාහන දඩමුදල් ඔන්ලයින් ඔස්සේ. ඇමරිකා ජනපතිගේ දැඩි තීරණය.
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අග්‍රාභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය විසින්.
4: දූෂණ විරෝධී සංශෝධන නැමැති පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නවා.
5: අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත.
3: මේ අතර ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වස්තා සංශෝධනයේ බලපෑමේ වගන්තිය පිළිබඳ මත වූ විවාදාත්මක තත්වයක් පිළිබඳ අබාත් විමලරත්නායක මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
6: 22 සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ද අවස්ථාවේදී සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව පුවත්පත් වාර්තා කළා තිබෙනවා. එක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා අද ඉදිරිපත් කළ යෝජනාවේ බලපෑමේ වගන්තිය නැහැ. යම් පනතක් ඉදිරිපත් කරන විට බලපෑමේ වගන්තිය තිබිය යුතුයි. ඒ අඩුපාඩුව හදන්න. මේ එක පුවත්පතක්, එක ලංකාදීප පුවත්පත. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය මේකයි. අපි දන්නවා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක පළවෙනි පිටුවේම සඳහන් කරලා තිබෙනවා. ඒ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අද ඉදිරිපත් කර තිබෙනවා දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත. එහි තිබෙනවා නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක. ඒක ඕනම පනත් කෙටුම්පතක් සම්බන්ධව එහෙමයි. අප 22 සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම්පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මේ තියෙන 19 සංශෝධනය මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ දැන් ඉන්න බොහෝ දෙනෙක් සහයෝගය දුන්නු පනත් කෙටුම්පතක්. ඒ බලපෑමේ ප්‍රකාශයනය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන්නේ එක. ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා 22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ඉදිරිපත් කළා 2022. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මතුණාට පස්සේ එක 21 වෙනි එක වුණා. ඒතර ඒක 22 කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි. ඒකෙත් ගරු කතානායක තුමනි බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරද්දී මෙන් කරලා නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ.
3: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
6: මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි. මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තට පස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු. එහි සිටින්නේ ඉතා විධිමත්ව මේ විෂය ගණගත්තු වගකීමකින් වැඩ කරන නිලධාරීන් කියන එක මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ඉන් පසුව මෙය නීති පති දෙපාර්තමේන්තුවට යොමු වුණාම එතනත් ඉන්නේ මේ විෂය පිළිබඳව විශාල අත්දැකීමක් තිබෙන පිරිසක්. එතනොත් අනුමතලා තමයි මේක කැබිනට් මණ්ඩලයට එන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නෙමෙයි. මේ පිළිබඳව හොඳ අවබෝධයක් අධ්‍යක්ෂකයෙක් තිබුණ නිලධාරී. එතන මේ ආයතන තුනක් පසු කළ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ඇතුළු සභානායක කාර්යාලයට එතනත් ඉන්නේ මේ පිළිබඳව විශාල විශාල අත්දැකීම් තිරින ලදා. සමම කියන්න කැමැති අපේ දේශපාලන ප්‍රශ්න වෙනම එක. මේ කරන වැඩෙන් වෙන දේ තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පතක් හදාගන්න බෑ කියන එක තමයි ප්‍රයී කියලා තියෙන්නේ. නීති පති දෙපාර්තමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනයක් වගේ බරපතල දෙයක්වත් හරියට හදාගන්න බෑ කියන එක තමයි ඊ කියලා තියෙන්නේ. කැබිනට් ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවටත් එක්ක යම් අපහාසයක් තමයි කරලා තිබෙන්නේ. මේක කිසිම ආකාරයක ගැටලුවක් නැහැ.
7: පනත ගෙනාවාම කවද ඉඳලාද මේක වගන්තිය බලපාන්නේ කියන කාරණය මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරු කතා නැගතුමා මේකට සංශෝධනෙට මේක ගේන්න බෑ. ඒක අපි මේ කියන්නේ. අපේ මේ දා අජිත් පෙරමැතිතුමා මතු කරේ මේ කාරණේම තමයි.
6: මම මේ විපක්ෂ නායකතුමා ඉදලා හිටිනවා මේතුමා හැමදාම උදේට උපදේශ දෙනවා වෙන පරිස්සම් ඉන්නේ කියලා. කොයි තරම් වැරදිද බලන්න. අපි ඉතා පැහැදිලිවම මේ කරුණු අධ්‍යයනය කරලා කරුණු ඉදිරිපත් කරා. ඒතර මම ඒක එකවේ දැන් අපි පැත්තක තියන් මේ හැල්ලු කරන්නේ Tamange මොකක් හරි විසකුරු දේශපාලන උමනාවකට. මේ පහර දෙන්නේ නීතියට. මේ පහර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට කැබිනට් ඔෆිස් එකට සහ පාර්ලිමේන්තු ස්ටාෆ් එකට. දැන් මෙතුමාද දන්නේ එතකොට විපක්ෂ නායකතුමාගෙන් අපි ඉල්ලා සින්නවා මේ වගේ ගොඩ පෙරක දුරුවන් ගෙන්න ඔබතුමා උපදෙස් ගන්න එපා විපක්ෂ නායකතුමා.
3: විසිදුවන සංශෝධනය ගැන දැරුවත් කිරීම සඳහා විපක්ෂයේ සහ නීතිඥ සකබේ අතර හමුවක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද සාකච්ඡාවට කැතවීමට විපක්ෂ නායකවරයාට බලයක් නොමැති බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනි බවත් ආණ්ඩුපක්ෂය අවධාරණය කළා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අදහස් පළ කළා.
8: මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් මම පළමුව ඉල්ලීමක් කරා මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඒ වගේම උපරිමාධිකරණ විනිසුරුවන්පත් නොකිරීමේ තත්ත්වය පිළිබඳවත් පළමුව මම ඉල්ලීමක් කරේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරන්නයි කියලා. පසුව මම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවේයි ඒක සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු 225 දැනුවත් කිරීම වඩාත් වැදගත් කියලා. ඒ පිළිබඳව අපි ලිපි ගනුදෙනුවක් කරා. මම මේ පිළිබඳව ගරු කතානායකතුමාව දැනුවත් කරා. මේ මොහොත වන විට අපිට පිළිතුරක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්. ඒ ලිපි තුල අන්තර්ගතය තුල යෝජනා වුණු ආකාරයට හෙට දිනේ 12 සිට 1:00 දක්වා ඒ අය සූදානම් කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම මන්ත්‍රීවරු 225ම මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. මේ සමගයේ යුතුයකමක් මම මේ ඉල්ලීම කරේ ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්.
3: අමාත්‍ය විමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ සභා නායකවරයාගේ එක්කතාවද සහිතව දැනුවත් කිරීම සිදු කළ යුතු බවයි.
6: දැන් විපක්ෂයෙන් කිව්වා හෙට දිනේදී යම් වෘත්තීය සංවිධානයකින් මන්ත්‍රීවරු කැඳවනවා කියලා දින දාගෙන තිබෙනවා කියලා. එතකොට පළවෙනි කාරණේ තමයි දැන් එහෙම දින දානවා කියලා දැන් මාධ්‍යවලට කියලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි එහෙම මාධ්‍යවලට කෙනෙක් කිව්ව පළියට කැඳවන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්නය ලේකම් කාර් මණ්ඩලය සහ කතානායකතුමා සියලුනාම දෙද්දී තීරණය කළා. සියලු මන්ත්‍රීරු දැනුවත් කිරීම කළ හැක්කේ සභානායකවරයාගේ එකඟතාවය සහිතව බිස්නස් කමිටියකදීන එකඟතාවය මත. ඒතර පාර්ලිමේන්තු කාරක සභාව කිසිසේත්ම සියලු මන්ත්‍රීරු කැඳවලා යම්කිසි වෘත්තීය සංවිධානයකටවත් කාටවත් දෙන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ඉතා පැහැදිලි කරුණා. එහෙම තිබියදී විපක්ෂනායකවරයා එහෙම කියනවා. ඒ වගේම දැන් ඒකවා ඊට පස්සේ අර මේ ගැටිකම් කරන මාධ්‍යවල බොරු ලියන. ඒ නිසා අපි එකක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කරලා මෙතන මන්ත්‍රීවරු කොට කිරීමේ බලයක්. එතුමාට එතුමාගේ පක්ෂයේ කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීරු සියලු දෙනාම කැඳවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ එකඟතාවයකින් සභානායකවරයා විමසා කරන්න කියලා තමයි තිබෙන්නේ. අනික වෘත්තීය සංවිධාන ඔබතුමා දන්නවා ඒකෝල්ලන් අතර විවිධ බෙදීම් තිබෙනවා. තිබෙනවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනවා මේ මිනිත් එක හන්සාත් කරනවා ගරු කතානායකතුමනි අපි ඉල්ලා හිටනවා මේ අපි කවුරුත් යම්කිසි විධිමත් වැදගත් විදිහකට හැසිරෙමු මෙතන බොරු කියන්නේ නැතුව.
9: Honorable leader of the house
6: මට පෞද්ගලිකවත් අපි පක්ෂයක් ලෙසවත් කිසිම කේන්තියක් නැ අපිට ආයි ජනාධිපතිතුමත් එක්ක කර සාකච්ඡාවෙ වෙච්ච දේ දැක්කට පස්සේ අපිට කේන්ති නැ අපිට hina තියෙන්නේ.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිල්කරත්න මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බවයි.
10: පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකක්ද කියලා දන්නේ නැද්ද නීතිඥ සංගමේ ඔය ඉල්ලීම් කරන කට්ටිය? පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අපි ගරු කරන්නට ඕන. විපක්ෂ නායකතුමාද තීරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡා ලබා දෙන්නේ කාටද කොයි වෙලාවටද කියලා. හෙට දවසේ තව දීවර සමිතියක් ඇවිල්ලා ඉල්ලනවා පෙන් සාකච්ඡාවක්. අනිද්දා දවසේ තව මොකක් හරි සමාගමකින් ඇවිල්ලා අපිට සාකච්ඡාවක් ඉල්ලනවා. එහෙම සාකච්ඡා දෙන්න අපි බැඳිලා නැහැ. ඒකට ව්‍යවස්ථාපිත බලයක් මිනිස්සු අපිට දීලා නැහැ. සාකච්ඡා අපි ඕන තරම් දෙනවා. හැබැයි තියෙන ක්‍රමවේදයන්ට අනුගත වෙමින්. එනිසා තමයි මේ රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රධාන පුරවැසියාට නීතිඥ සංගමයේ අවස්ථාවක් ලබා දුන්නේ සාකච්ඡාවක් තියන්න. ඒ සාකච්ඡාව මේ රටේ සම්පූර්ණ මිනිස්සුම අහලා අපිට වඩා හොඳට ඒ ගැන නිර්දේශ දුන්නා. ඔබතුමාලා වැඩි කෑ ගහන්න එපා. ඔය නීතිඥ සංගමයේ නියෝජනය කරන මමත් ඒකේ සමාජිකයෙක් සහ තවත් ඕනෑ තරම් නීතිඥවරු අපේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. නීතිඥ සංගමයේ කියලා දැන් දඟලන ගොඩක් අය හැම දිනාගේම අදහස නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයක්. ඒකට ඔළුව නමන්න අපි ලෑස්ති නෑ. අපි ලෑස්ති මේ රටේ මිනිස්සුන්ට ඔළුව නමන්න සහ නීතිය යුක්තිය සාධාරණත්වය නිවැරදිව ක්‍රියාත්මක කරන්න.
3: විදේශ සංචිතය අඩු ආර්ථිකය බඩින එකම දශකයේ ඩොවන බව අමාත්‍ය අනිල් ජයන්තප්‍රනාන්දු මහතා සඳහන් කළා. හෙරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
11: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරනවා 2028 වෙනකොට ණය ගෙවා ගන්න බෑ, නැවතත් රට බංකොලොත් වෙනවා, ප්‍රමාණවත් සංචිත නැහැ කියන අදහසක්. ඇත්තටම ඒ ඉදිරිපත් කරන දත්ත තොරතුරු අර්ථකථන සියල්ලක්ම නොමග යවන සහ වැරදි. මොකද රට අපි ආණ්ඩු බලයේ ගත්තු මොහොතේ ඉඳගෙන ඒ ස්ථායීකරණය කරමින් නිසි ආකාරයට ඉදිරියට එනකොට දේශපාලන වශයෙන් ඕනම කෙනෙක් විවේචන ඉදිරිපත් කරාට කමක් නැහැ, දේශපාලන ප්‍රහාරයක් විදියට. හැබැයි මේ කරුණු විකෘති කිරීමක් මේක ඇතුලේ තියෙනින් අපි ඉලක්ක ගත කරගෙන තියෙනවා. මේක අපි ඒ ප්‍රමාණයට යන්න බැරි වුණාම 2028 ණය ගවන්න බැරි වෙනවා කියලා. පළමුවෙන් සඳහන් කරන්න ඕනේ මේ විදේශීය සංචිත කියලා කියන්නේ ස්වාරක්ෂකයක්, බෆර් එකක්. ඒන් අදහස් කරන්නේ අපිට ණය ගෙවීම විතරක් නෙමෙයි, ආනයනය කිරීම, ඒ සියලු වැඩ කටයුතු සඳහා ඒ ආර්ථිකය පවත්වාගෙන යනකොට තියෙන සංචිත ප්‍රමාණය. එය අපි පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කලින් කලට ඇස්තමේන්තු කරගන්නවා, ඉලක්ක හදාගන්නවා. එහෙම නැතුව එය ලබා ගත යුතුම එකක් නෙමෙයි. අපේ ආණ්ඩුව යටතේදී වාහන ආනයනය සඳහා නිදහස් ඉඩකඩ ලබා දීලා ණය ගෙවීම ආරම්භ කරලා ඉදිරියට යනකොට ඒ සංචිත අපි පවත්වා ගත යුතු ප්‍රමාණයන් යම් වෙනස් කිරීම සංශෝධනය ඒගොල්ල පවා සිද්ධ කරනවා. වාහන ආනයනයේ 2024 දී අවසානයේ ගත්තු තීන්දුව මත 2025 සිට මේ දක්වා ණයවර ලිපි විවෘත වෙලා තියෙන ඩොලර් බිලියන 3.5කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අපි වාහන ආනයනයේ නොකර සිටියනම් මේ දැන් තියෙන සංචිත ප්‍රමාණය ජූනි මාසයේ අග වෙනකොට බිලියන 6.5ක් ඩොලර් තියෙනවා. තව 3.5ක් එකතු වෙන්නට ඕනේ. ඒ එකතු නැණ අර ඉලක්ක එතනම ඉක්මවා ගිහිලා තියෙනවා. එතකොට මේ
3: වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
11: සංචිත කියන එක ස්වාරක්ෂකයක් කිසිදු ආර්ථික කටයුත්තක් කරන්නේ නැතුව ආනයනය නවත්තලා ණය ගවන්නේ නැතුවත් ගොඩනගාගෙන යන්න පුළුවන්. අපේ ඉන්ධන සඳහා වූ මිල ගණන් ඉහළ යාමිනුත් ආනයන වීදම වැඩිවීමත් නිසා සංචිත ප්‍රමාණයක් අපිට වැඩිපුර වියදම් කරන්න සිද්ධ වුණා. එහෙම වෙලත් දැනට තියෙනවා 6.5ක සංචිත ප්‍රමාණයක්. ඒ සංචිත ප්‍රමාණය අනුව අපි සහ ඉදිරි මාස 6 කටයුතු සැලකිලට භාජනය කරපුවාම අපි අපේක්ෂා කරන ඩොලර් බිලියන 8ක වගේ ඉලක්කයකට එන්න ඒක හොඳටම ප්‍රමාණවත් මේ ණය ගෙවීම සහ ඉදිරි වැඩ කටයුතු කරන. ඇයි අපිට 2027, 28, 29 වැනි කාලවලදී ණය ගෙවන්න වෙන්නේ උපරිම වශයෙන් එක් අවුරුද්දකට ඩොලර් මිලියන 3.8ක්. ඒ නිසා මේ තියෙන සංචිත ප්‍රමාණයනු ණය ගෙවීම සහ ආනයන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. කලින් ආණ්ඩු වැඩ කටයුතු කළ අපි ආණ්ඩුව ගන්නකොට සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් තිබුණේ ඍණ, ඒ කියන්නේ වත්කම් නෙමෙයි වගකීම් තිබුණේ ඍණාගයක් තිබිච්ච එක දැන් අපි මේ වෙනකොට ජූනි මාසයේ වෙනකොට බැංකු පද්ධතියේ සතු ශුද්ධ විදේශීය වත්කම, ඒ කියන්නේ ඩොලර් වල රුපියල් වටිනාකම ගත්තාම රුපියල් බිලියන 1265ක එක ඩොලර් වශයෙන් ගත්තාම ඩොලර් 3.8ක්. එතනමත් තියෙනවා තව ස්වාරක්ෂකයක්. ඒ නිසා කිසිදු ආකාරයකට අනියත බියක් ඇති කරගත යුතුවන්නේ නැහැ. අපි ගන්න ක්‍රියාමාර්ග ඇතුලේ ඇත්තටම ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වෙලා.
3: ලබන මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් කැවීම් මාර්ග තාක්ෂණයේ ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. පළමු ඩිජිටල් හැඳුනුම් පත නිකුත් කිරීම මේ වසරකදී සිදු කිරීමයි සැලැස්ම. ඩිජිටල් ආර්ථික අවත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මෙම අදහස් පළව තිබෙනවා. රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර සනායක මහතා නිර්ධාරයට උපදෙස් ලබා දුන්නා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා හිඟන්වා ගැනීම රජයේ අරමුණයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතන ක්‍රියාවට නන්වා ඇති ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ සහ දත්ත ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. රජයේ ආයතන අතර සුරක්ෂිත හා විනිවිද භාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම සේවා සැපයුම් ක්‍රියාවලිය විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරු ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. අත්තරන්කුටගත් ප්‍රධාන පෙළේ බද්‍රව ජාවරම් කරුකු බව කියන ශිරන් බාසික් නැමැත්තා සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලඥ රසගේ තොරතුරු මෙවැනි විට හෙළිවෙමින් පවතින බව අභාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. පොලිස් ලෑදුම වෙනස් කිරීම ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති බවයි අභාත්‍යවරයා සඳහන් කළේ.
12: දැන් මේ දිනවල වැඩියෙන්ම හැරෙනමත් තමයි පාතාලේ මන්ත්‍රව්‍ය ජාවරම් එක්කම සිරාන් බාසික්. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ විවිධ ප්‍රවෘත්ති විවිධ දේ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති තුළ පුවත්පත් තුළ පළ වෙනවා. ඔහුට හෝටල් 20ක් පෙරලා තීරේ තිබ්බා. එතකොට ඔහු බස් රථ ලබා දීලා තියෙනවා. එක්තරා දේශපාලන රැලියකට ඔහුට විවිධ ව්‍යාපාර තිබ්බා, විවිධ අයත් සමග සම්බන්ධතා තිබ්බා කියලා. දැන් ඇත්තරම මේවා ඇත්තද කියලා අපෙන් අහන්න බෑ. විමර්ශන ක්‍රියාත්මක නිසා ඇත්තරම මොනවා ඇත්තක් තිබෙනවද නැත්නම් මොන වගේ බලපෑමක්ද උනේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු විශේෂයෙන් මේ මද්‍රව්‍ය ජාවාරමට.
13: විශේෂයෙන් ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයේ පුරුකක් වූවා මේ රට අත්‍යවශ්‍ය පුද්ගලික ඇටිටිටියා පියෝ නීති රෑන්ට කොටු කරගෙන මේ රට රැගෙන ආවා. මේ වෙනකොට දින කීපයක් තම ගත වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගියාපුවාම මං හිතන්නේ විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජයේ ඉදිරියට අනාවරණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් දේශපාලඥයන් සමග පැවති සබඳතා වගේම ඔහු විශාල වශයෙන් දීපල අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් විශාල වශයෙන් දේශපාලඥයන් සමග සහසම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු මං හිතන්නේ විමර්ශන ක්‍රියාවලිය හරහා ඉදිරියට ගෙනා යුතුයි. ඒ කාර්යය මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ බාරේ මේකට පසු වෙනවා. ඔහු එමෙනි විමර්ශන ක්‍රියාවලිය කරනවා. මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වුණාම ඔබ දන්න පහුගිය දිනවල එලීට ආපු එක විමර්ශන ක්‍රියාවලිය කරා එක කාරණයක් තමයි නඳුන් චින්තක නොතරක්කට හා පැවති දේශපාලන සබඳතා දේශපාලකයෝගෙන් මුදල් ගත්ත ආකාරය. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වෙනකොට ඊට එහාගේ සිද්ධීන් ප්‍රමාණයක් මේ රටේ ජනතාවට දැනගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාසයි.
12: ඒ කියන්නේ තවත් දේශපාලනයෙන් ඇතුළට යයි.
13: අපි බලමු විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි අපිට කල්තියා විමර්ශනයන් සම්බන්ධයෙන් අනාවැකි පළ කරන්න කිසිදු හැකියාවක් නැහැ. විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල හැටියට බොහෝ දේ සිද්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා.
3: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
12: ජනතා බලාගෙන ඉන්න ඔබට ඡන්දය ලබා දුන්නේ වෙනුවෙන්. ඒ වගේම කංජිපාණි ඉම්රාන් මේ දිනවල තවත් වැඩියෙන් ඇසෙන නමක්. කංජිපාණි ඉම්රාන් මම ඔබ මෙහෙම ඇහුවොත් ඇත්තටම අත්අඩංගුවට ආරන්ද තිබෙන්නේ නැත්නම් මොකද්ද ඔහු සම්බන්ධයෙන් තත්ත්වය කියලා මම අහුවා.
13: මේ වෙනකොට ඔහු අත්අඩංගුවට පත් වෙලා නැහැ ලැබෙන තොරතුරු අනුව. අපිට අවශ්‍යයි මේ රටේ විවිධ පාතාල ක්‍රියාකාරම් කරලා මේ රටින් පලා ගොස් සිටින පාතාල නායකයන් නැවත මේ රටට රැගෙන එමි ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවරයන් රාශියක් කරන් තියෙනවා. අපේ අවශ්‍යතාවය තමයි ඉදිරි කාලයේ ඔහු මේ රටට රැගෙන එම. මං හිතන්නේ ඔබ මතු කරා මේ ලලිත් කණ්ණංගර සම්බන්ධ කාරණා. මං හිතන්නේ ඊටම කෙටි කාලයක් තුළ ඔහු මෙරට ගෙන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිස් සේවයට නව
12: මම අහන්න ගිය ප්‍රශ්නේ නව නිල ඇඳුමක්
13: මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.
12: ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ
13: කියන්නේ ඒක අනිවාර්යෙන් වෙනවා. අපි උත්සාහ කරනවා ලපන ජනවාරි පෙබරවාරි වෙනකොට වෙන තත්ත්වයක්
12: ප්‍රතිරූපේ වෙනසක්
13: ඇති කරන්න. මම කියන්නේ බාහිර පෙනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගුණාත්මක වර්ධනයන් පොලිස් සේවාව තුළ ඇති කරන්න ඕනේ. නව පොලිස් සේවාවක්, මිත්‍රශීලී පොලිස් සේවාවක්, හොඳ මහජන සබඳතාවයක් සහිත පොලිස් සේවාවක් සමාජයට අවශ්‍යයි.
3: සැප්තැම්බර් 19 වනදා සිට ආසන පටි පැළඳීමේ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණකල මහතා සඳහන් කළා. ඒ අධිවේගී මාර්ග භාවිතයේදී ආසන පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
14: 2025, 9, 25, 24, 55, 29 කියන ගැසට්ටයෙන් අධිවේගී මාර්ගය තුළ ධාවනය කරන සියලුම රථවල ආසන පටි පැළඳිය යුතුයි කියන එක. මොකද හේතුව අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100කට ධාවනය කළ හැකි. අපේ හේතුවක් වුණොත් එහෙම අතරමඟ රියානතුරක් වලක්වා ගැනීමට ඔහු තිරිංග තද කරොත් පිටිපස්සේ ආසනයේ සිටින පුද්ගලයා වීදුරුව කඩාගෙන ඉස්සරහට එනවා. ඒ වගේ රියානතුරක් ගිය සුමානේ තුළ සිදු වුණා. 18ක විතර ළමෙක් රියානතුරු වත්තලා බරපතල තත්ත්වයේ ඉන්නවා. දැන් මේ රියානතුරු වැඩිවීම නිසා නවවෙනි මාසයේ ඉඳලා සියලුම මගීන්ටත් මේ මාසන පටි පිළිබඳ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා පොලිසිය. මින් ඉදිරියට අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න ඔබ එනවනම් අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි. පිටිපස්සේ ආසනවල මගීන්ද පැළඳිය යුතුයි. කිසිම පුද්ගලයෙක් ඇතුල් වීමටවත් එන්න එපා. නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔබේ ආරක්ෂාව සඳහා.
3: දිස්ත්‍රික් කිහිපයක උරුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නැගෙනහිර පළාත, යාපනය, කිල්ලුච්චිය, වවුඩියාව, බුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ද ඒ අතර වනවා. අධික වේලි කාලගුණය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රැසක ජලධාරිතාව සීග්‍රෙන් අඩුවෙමින් පවතිනවා. පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව අඩුවී තිබෙන්නේ අක්කර අඩි 66,000ක් දක්වා. මෙන්නීරිය ජලධාරිතාවද අඩි 40,000ක් දක්වා පහත බැස තිබෙනවා. මඩකල්පෝ දිස්ත්‍රික්කයේද නියගේ හේතුවෙන් කුඩ වැව් ඇරදුළු සහ පොකුණු සිදී ගොස් තිබෙනවා. වැල්ලවයේ කුඩා ජලමාර්ග සිදී යාමෙන් වනසතුන්ටද බලපෑම් එල්ල වුණා. මේ අතර තදසුලන් සහ රළු බෝධි ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කන්කසන්තෝරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙඩ්වඩ බෝධි ප්‍රදේශවල සුළුගේ වේග 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේගබෝ සිට ගාල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රුපියල් කෝටි 12ක අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු බඩාරගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විදේශගතව භද්‍රව ජාවාරම් බෙහෙවන බව කියන ඩුබයි රවිෂ් කියනායගේ ගෝලයෙක් බවයි පොලිසිය පවසන්නේ. හොරණ පොලිස් විශේෂකාර්ය බලකා මූලස්ථානයේ විශේෂ බෙහෙවුම් ඒකකයට ලැබුණු තොරතුරුකට අනුව බඩාරගම වෙන්දිසිවත්ත මසුවිල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාර ගෙනගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්කරායන් කොළඹ පොලිස් වසවේ පලි රක්ෂිතේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවටයි එසේ අසත්‍ය ප්‍රචාර ගෙන ගොස් තිබෙන්නේ. ත්‍රස්ත බර්ධන හා විභාෂණ කොට්ටාසේ වගෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 46ක් වන බොරලස්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවේ. සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඔහු ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. විභාග වර නඩුවකට අකණ්ඩව පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්ත කිරීමට බාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළා. සැක්කාර හිටපු අමාත්‍ය විරා වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් තුන්දෙනාගෙන් එම ඇප මුදල් අයකර ගැනීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඔවුන් තුන්දෙනා නියමිත රුපියල් 130ක සම්පූර්ණ මුදල ඊයේ දිනේදීම අධිකරණය වෙත ගෙවා බේරුම් කිරීමටයි කටයුතු කර තිබුණේ. එසේ නොමැතිනම් ඔවුන්ට මාස 6 බැගින් වූ සිරදඬුවම් ලැබීමට නියමිතව තිබුණා. අයිත ලිස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදා ගැනීමෙන් බාතර බ්‍රවුස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාර්ග පමණ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය නඩුව පවරා තිබුණා. නියගින් පීඩාවටපත් ගොවීන් සඳහා කණ්ඩවින් රක්ෂණ වන්තික වීම සිදුකරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 19:18 අංක ඇඹතීමෙන් ලබාගත හැකි බවයි මණ්ඩලයේ සභාපති පෙබසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළේ.
15: දැනට ඇතිව නියං තත්ත්වයේ හේතුවෙන් අම්පාර, මොණ්ඩ්‍රාගල, අනුරාධපුරය, පුරණරාදී දිස්ත්‍රික්කවල ජලාශ්‍ර ජලමට්ටම අඩුවීම හේතුවෙන් වී වගාව හා ඉරුමුව ඇතු වගාවන්ට හානි වීම පවතිනවා. දැනට අක්‍ර 6000 ආසන ප්‍රමාණයක් වගා හානි වෙලා තියෙනවා. ගොවින් ඇත 15 ආසන ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් අපි ගොවින් ඉල්ලීම කරනවා ඔබගේ වී වගාව හානි වෙලා තියෙනවා නම් ගුජන්සිව මධ්‍යස්ථානයට ගිහිල්ලා හානි දැනුම් දීමේ පොතේ සටහන් කිරීම කරන්න. ඒ වගේම අපේ කුසරසම නිලධාරීන් ගිය සති ආරම්භ කිරීම කළා ගරුමත උපදේශ මත ගොබින් වට ගිහිල්ලා වගා හානි තක්සිරු කිරීම කරන්න. අපි ප්‍රධාන අරමුණ තමයි මේ වගා කන්නේ අවසන් වීමට පෙර හානිවෙච්ච වගාවන්ට අදාළ වන වගාවන්ද ගේම සිදු කිරීම තමයි අපි ප්‍රධානමන වෙන්නේ. එතෙන්දී හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂක වන්දියක් අපි ලබා දීම කරනවා අක්කර පහක් උපරිමේ දක්වා. අපි උත්සාහ කිරීම කරනවා මේ වගා කණ්‍ය අවසන් වීමට පෙර ඔබට නියමිත වන්දිතා ඉක්මනම ලබා දීම කළා ඒ යථාබත් කිරීම සිදු කිරීම සඳහා. බී වගාව, බඩරිංගු වගාව, අඩතාපල් වගාව, සෝයා වගාව, මිනිස් වගාව, ලුකුළුණු වගාව සඳහා අපි නොමිලේ අක්කර පහක් දක්වා ලබා දීම කරනවා. ඒ වගේම බඩරිංගු, ලුකුළුණු, අඩතාපල්, සෝයා සඳහා දෙකමාර දක්වාත් නොමිලේ අපි වගාවන් ලබා දීම සිදු කිරීම කරනවා. රජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ විඩපතේ ගොවියට සහනකික්ම ලබා දීම.
3: ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීම සඳහා දිනයක් නියම කර නොමැති බවයි ඔහු පවසන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය විරුද්ධව පවතිනවා. එහි ඇමරිකා නාවික අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු කිවිසුමේ කොද්දේසි ඇමරිකාව ඉටු කරන තුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. මේ අතර ඉරානයෙන් මිසයිල දෙකක් තමන් වෙත එල්ල කළ බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය සඳහන් කළා. ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 165කින් ජය කැඩීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පළමු ඉනිමේ මුලින් පන්දුර පහර දුන් ඉන්දියාව ලකුණු 462ක් රැස් කළා. දෙව්දත් පඩික ලකුණු 167යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් ලබා ගත්තා. සොනාල් දිනෝෂ ලකුණු 100යි. දෙවන ඉනිමට ඉන්දිය කණ්ඩායම ලකුණු 193ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 372ක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 206ක් පමණයි. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට. විදේශ සංචිත යනු ආර්ථික වෘද්ධිය මනින එකම දශකයේ නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. නිලේදු මැතුළු පොලිසිය පිරිසස් කරන ගැන ඇමති ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වා. 22 ගැන කතා කරන්න නීතිජ සංගමයට සජිත් කළ ආරාධනය පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩීමක් බව සභා නායක කියයි. ලබන සතියේ සිට රතවාහන දඩ මුදල් ඔන්ලයින් ඔස්සේ. ඇමරිකා ජනපතිගේ දැඩි තීරණය. ඒත්සුවගෙන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
18: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
19: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 647 579.
20: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ආයුබෝවන් ආදරණීය රසවතුනි, සංගීත රසකාමේ හිතවතුනි, ගීතලෝලී සුලවතුනි, සංගීතයේ අපූර්වත්වයක් විඳෙමින් ගී පදවලක අරුත් බරබවත් පසඳෙමින් මානව බන්ධුත්වයේ හෘදයාංගම උත්තරීතර ප්‍රේමයත් බිඳී ගිය ආදරයක විරහවේ ශෝකාලාපයත් මధుර ස්වරයෙන් ගලාවිත් ඔබ රූප මංචරියක ගිල්වන මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම ව්‍යමනේ තවත් පියවරක් තබන මොහොත. වසගතුනි, දශක පහකට ආසන්න කාලයක් සිංහල ස්වභාවිත ගීතයට වාග්ගීය කාර්යයෙකුගේ භූමිකාවෙන් අපරිමිත මෙහෙවරක් කළ මధుර ස්වරයක් හිමි සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන වේදියාගේත්, එවැකේම දයාන් විතරණ ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, එවැකේම ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියත් කියන මේ ප්‍රවීණ යන්ත්‍රත්වයේ ස්වරාලංකාරයෙන් සහෘද ඔබේ මත්මතක අවදි කරවන රාග ස්වර හඬවන මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන ලක්හඬ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරන්නට රසවතුනේ අපට අවසරයි. හැමදාමත්ම වගේ මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණ වේදිකාව ඉදිරිපස අසුන් ගන්නමින් දැත් එකතු කොට නගන අත්පොල සම්ප්‍රසාදයෙන් දිරි ලැබමින් සිංහල ස්වභාවිත ගීතයේ රසය ආදරණීය ඔබේ රසවින්දනය වෙනුවෙන් සමීප කිරීමට තියෙන උවමනාවෙන් වෙනද වගේම සුපුරුදු සෙනෙහසින් රසවතුනි අපි අදත් මේ වේදිකාවේ සිට සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ආරම්භන්නේ. අපි සූදානම් ආදරණීය ඔබට අද මේ ප්‍රාසංගික හමුවීමේ ආරම්භමේදීම බොහොම අරුත්බර, බොහොම රසාලිප්ත ප්‍රේමයේ වැහෙන ගීතාවලියක් විඳින්න ඉඩකඩ සපයන. ඒ වෙනුවෙන් අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් හොඳ අත්පොල සම්ප්‍රසාදයකින් වේදිකාවට මුලින්ම ආරාධනා කරමු. අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රස ගන්වන්නට සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාට අපි හොඳ අත්පොල සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: අදත් මේ ලක්හඬ මේ මියුර් මියුසිකේට ගීත ගයන්න තසුන්ගේ ආරාධනය ලැබුණ මම බොහොම සන්තෝෂින් ආවා. අපි අද ආරම්භක ගීතයේ වශයෙන් ගීතයක් තෝරගත්තා. ඒක තමයි මේ එක් ප්‍රේමයක් අහිමි වුණාම අහිමි වුණාට පස්සේ තවත් ප්‍රේමයකට අත ගහන්න ඇති දෙගිඩියාව ගැන ලියවුණු ගීතයක් මේක. මේ ගීතේ රචනා කරලා තියෙන්නේ GHK රත්නසිරි කියන ගීත රචකයා නම් මගේ සංගීත සංයෝජනය.

1980 දශකයේදී ගුවන්විදුලියේ සරල ගීත වැඩසටහනක තමයි මම මේ ගීතය මුලින්ම ගායනා කළේ. පෙම්වතෙක් සම්බන්ධයෙන් නම් පෙම්වතියටත්, ඒ වගේම සැමියෙක් සම්බන්ධයෙන් නම් ස්වකීය බිරිඳටත් ලබා දිය යුතු රැකවරණය, නැත්තම් සෙනෙහස පිළිබඳව ලියවුණ මේ ගීතයේ ගැයුම් පද මහාචාර්ය සුනිල් ආරියරත්නන් සතුයි. සංගීත වත්කලේ මගේ සංගීත නිර්මාණයක්. මම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා, මම සංගීතය සහ ගැයුම් පද පිළිබඳව සඳහන් නොකරන අවස්ථාවලදී ඒවා මගේ නිර්මාණ වශයෙන් ඔබ සලකාවි කියලා මම කලිනොත් සඳහනක් කළා.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහේ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාවිලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපි ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නැහැ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් ඩී.ඩී. ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතය හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

මීළඟට ඔබ බොහොම අසා පුරුදු ගීතයක් මම තෝරගත්තා. කොසුම් පිපි කියන ගීතය. මේ කුරුණෑගල දිස්ත්‍රිකයේ නක්කාවත කියන ගම තමයි මගේ ගම. ඒ ගමේ පාසලේ ඒ නක්කාවත මහින්ද මධ්‍ය මහාවිද්‍යාලයේ කුඩා දරුවන්ට ගායනා කිරීම සඳහා ළමා ගීතයක් නිර්මාණය කෙරුවා. ඔය 70 දශකයේදී පමණ ඒකේ සේවය කරපු සංගීත උපදේශක ජෝර්ජ් පල්ලවත් මහත්මයා. ඒ ගීතේ ගැයුම් පදත් සංගීතයත් එතුමාගෙමයි. ඒ ගීතේ මම ගමේ ගිය වෙලාවක මගේ ගමත් නක්කාවත ඉතින් අර ඒ අනුව ගමේ ගිය වෙලාවකදී මේක මට අහම්බෙන් අහන්න සිද්ධ වුණ මේ ගීතේ. ඒ මම නම් හරි මම බොහොම ආසා වුණා ඒ ගීතේට. ඊට පස්සේ මම මේක එතුමාගේ අවසරය ඇතුව සරල ගීතයක් වශයෙන් ගුවන් විදුලියේ තැටිගත කළා. ඒක තමයි මේ අදාපි අහන මේ කුසුම් පිපි කියන ගීතය. ඇත්තටම ළමා ගීතයකට ළමා ගීතයක් වශයෙන් සකස් කරපු ගීතයක්.

0: සෝමදලික ජයමහස්වරයෙන් හැමදාම ගැයුනේ අරුත් බරපද වැලක්. ඊට මුසුනේ ප්‍රේමණීයම සප්තස්වර හැඬවුමක්. අදත් එතුමන් ගැයූ ගීතාවලී රසපූර්ණ ගීත කිහිපයක් තෝරාගෙන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරන්නේ එලෙසින් රස ගැන්වුවාට බොහොම ස්තුතියි. ඔබතුමන්ගේ මధుර හඬෙන් නෙවුණු ස්වරයෙන් තවත් කොතෙකුත් ගීත ඇහුවත් දෙසවනට නොදැනේ විඩාවක් නේද? සෝමතිලක ජයමා මහත්මයා, අපි ඔබතුමන්ගේ මధుර ස්වරයට මොහොතක විරාමයක් තබමු. ඉන් අනතුරුව යළිත් මේ වේදිකාවේ සිට මුණ ගැහෙමු. ආදරණීය රසවතුනි, අපි සූදානම් සෝමතිලක ජයමහස්වරයෙන් හරි අපූර්වත්වයෙන් හරි රසවත් බවින් හරි අරුත් බර බවින් නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරන්නේ ඇගේ හඬින් මේ ළඟට රසවත් කරන්නට. ඊට කලින් අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට අපට අවසර දෙන්න. අපිට කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ස් ආයතනය. අංකිගේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපතුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනිය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනියට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. එහෙමනම් ආදරණීය වසවතුනි, සෝමතිලක ජයමහස්වරයෙන් අපූර්වත්වයෙන් නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අපි ඇයට ආරාධනා කරමු වේදිකාවට. දශක 5කට ආසන්න කාලයක් ඇගේ හඬිනුත් සිංහල ගීතේ පණ ලබනවා. ගුවන්විදුලි සරල ගීතයෙන් ගමන් අරඹමින් එදා සිට අද දක්වාම ඔබේ මතකයේ රඳුණු ගීතාවලියක් ඔබට තිළිණ කරමින් පැමිණි ඒ ගමන් මගේ අතීත මතකයන් අවදි කරමින් අදත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු වේදිකාවට ශ්‍රීමතී තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියට.
1: බොහොම ස්තුතියි දසුන්. අදත් මට ලක්කඩ පියුරු මියන්සියට ආරාධනා කළාට අදත් මම ඔබ වෙනුවෙන් ප්‍රේම ගීත කීපයක් ගායනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ගායනා කරමු ආත්ම ගණනක සිදුවිලි අතරේ. මේ ගීතේ පද රචනය කරවුනේ කනරත්න අබේසේකර, තනු නිර්මාණයේ සරත් බාලසූරිය, අපේ ඒවකට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දක්ෂම ක්ලැරිනට් වාදක මහත්මේ. අද ඔවුන් අප අතර නෑ. මං ඒ ගීතයටත් බොහොම ආසයි. මේ ගීතයත් එක්වෙන්න බැරි ප්‍රේම ජෝලකගේ වේදනාව ගැන මේකින් කියවෙන්නේ. දෙන්න දෙයතක දෙදෙනෙකු වේලා මේ කියන හැඟීමක් තමයි මේ ගීතෙන් නිර්මාණය වෙන්නේ. අපි අහමු.

දැන් මීළඟට මං ගායනා කරන්නේ හිරු ගෙනවිල්ලා කියන ගීතයක්. මම බොහොම කැමති ගීතයක්. මේකෙත් ඉතින් ගීත ප්‍රසංගවලට යනකොට බොහොම ප්‍රතිචාර අපේ අම්මාවරුන්ගෙන් බොහොම ප්‍රතිචාර ලැබෙනවා. දුවා දරුවෝ මාගේ ගායනකොට ඒ ගීතය ගායනා කරනකොට සේමලාණ්ඩුව වගේ පැත්තක අම්මලා කිරි දිදී මේ දරුවන්ව මට පෙන්නනවා උස්සලා, අපිටත් මේ පොඩි දරුවෙක් ඉන්නවා මෙයාටද මේ කියන්නේ කියලා. අම්මට වේදිකාවේදී සේමලාණ්ඩුවේදී ගීතය ගායනා කරනකොට මට අද වගේ මතකයි. අම්මලා කිව දෙනෙක් මෙහෙම කරකට ළමයිව වඩාගෙන මට පෙන්නනවා. ඒ කාලේ බොහොම දුෂ්කර කාලයක්. අපි ඒ ගී ප්‍රසංගය කරේ මේ කොටි ත්‍රස්තවාදී කාලේ, ඒ ගම්මානේ එළියට එන්න බය කාලයක්. ඉතින් අපිව ගී ප්‍රසංගයක් ඒගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලන්ගේ හිත් සතුටු කරන්නයි අපි සංගීතමය වැඩසටහන කරේ. මං අද ඒ ගායන ඒ ගීතයත් ඔයාලට ගායනා කරලා පෙන්වන අහන්න.

මේ සිප්‍රසංගයට මං තුන්වෙනියට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිලුම් විලමමයි. මේ ගීතෙත් මට ලිවි හුඟක්ම ප්‍රේම ගීතයක්, ප්‍රේම කීතිද අල්විස්. මේක මගේ ජීවිතයේ ඔබයි, ඒ නිසා මගේ ජීවිතේ මම ඔබට බාර දෙනවයි කියලයි ඒකේ අර්ථේ. මේ ගීතේ තනුවත් නිර්මාණය කරේ සංගීතේ විතරක් කියන්නේ.

ඊළඟට මම මියුරු මියසිය ප්‍රසංගයට ගායනා කරන්නේ බොහොම ජනප්‍රිය ගීතයක් අනන්තයට මායි කිලින. මේ ගීතයත් ප්‍රේම ගීතයක්. ප්‍රේම කීර්ති ලියපු මේ ගීයට තනුව නිර්මාණය කළේ වික්ටර් රත්නායක. මේක ප්‍රේම වෘත්තාන්තය තමන්ගේ පෙම්වතාට කරන ආයාචනයක්. තමන්ගේ තනිකම පිසදා තමන්ගේ අනාගතය සතුට අරන් එන්න කියලයි මේ පෙම්වතිය තමන්ගේ පෙම්වතාට කියනවා. හෙට අලියම මගේ කුටියට එනු මැන තනිකම පිසදා. අපි ආමු ඒ ගීතේ.

0: ए अगे स्वर आए, ए अगे रिद्मे आए, श्रीमती तिलकरत्न स्वरयन पनलेबो गीतावली आए, मुनतरम रसपात्त, विटक ए गयान्ने अपटम दै, ए गयान्ने अपे कथावम दै, अपट हेंगेन तर्मतम, ए गीत अतुले, पदवेल अतुले, अपि अतरमान वेनवा, एतमाई, जीवितेय वू गीतेय, අපි ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් ඉලෙසින් වස ගැන්වුණු මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණයද අපි ඔහුට ආරාධනා කරන්න සූදානම් ගයන්නට. ඔහුත් ඔබ ආදරය කරන ප්‍රවීණයෙක්. සරල ගීතය තුළ අරුත්බර පදවැල් තෝරා බේරා ගනිමින් රසපූර්ණ වූත් භාවපූර්ණ වූත් ගීතාවලියකට හිමිකම් කියන ප්‍රවීණයෙක්. අපි හොඳත්ව සම්ප්‍රසාදයෙන් ආරාධනා කරමු දයාරත්න රණතුංග ස්වරයෙන් මෙතැන් සිට මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.
1: අදත් ලක්කන විවරමේ සිට මාව කැඳවීම ගැන මා දසුන්ටත් ලක්කන ගුවන් විදුලියට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙම මම මේ ප්‍රසංගික ගීත ගායනා කිරීමෙන් ඉතා විශාල තෘප්තියක් ලබන බව සඳහන් කළ යුතුමයි. අද දවසේ මුලින්ම මං ගායනා කරන්නේ ඇත්තෙම මගේ ආදරණීය මව වෙනුවෙන් මං ගායනා කළ ගීතයක්. මේ ගීතය ඔබ හොඳින් හඳුන්වත් ඇති. මොකද මේ ගීතය රචනා කරලා තියෙන්නේ අපේ තවත් ප්‍රවීණ චාර්ම ශිල්පියෙක් වන පද්මකුමාර මෙත්තසේන විසින්. මගේ අත්දැකීමක් අලලා ලියවුණු දෙයක් මේක. ඒ වගේම මෙහි සංගීතය අපේ ආදරණීය රෝහණයගෙන් ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ. මෞනි සදා වඳින දෑත ඔබ කිරි කර පෙවූ මේ ගීතය සිනමවරන්ට උපහාරයක් වේවා.

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ ජීවිතයේ ඔබෙන් දෙන ආදරෙන් සිඹ කියන මේ බොහොම ප්‍රේමණීය ගීතය. මෙම ගීතය රචනා කළේ වසන්ත කුමාර කොබවක, මෙහි සංගීතය නවරත්න ගමගේකින්. ඇත්තම මේ ගීතය හරි පුදුම සහගත ගීතයක්. මොකද මං වසන්ත කුමාර කොබවකින් ගීතයක් ඉල්ලමින් හින්න අතරේ ඔහුගේ බිරිඳ ලක්මිනි ඔහුට ඇවිටිලි කරලා තියෙනවා මේ කොහොම හරි දැනට ඉක්මනට ගීතයක් කියලා දෙන්න කියලා. එක දවසක් උදේ පාන්දර උදේ 4ට කූද්දලා කිව්වලු අදවත් දයන්ගේ ගීතය ලියන්න කියලා. ඉතින් මේ ඒ අතර ඉතින් කොබෝගේ ලියලා තියෙන ගීතය තමයි මේ ජීවිතය ඔබෙන් දෙන ආදරෙන් සිඹ කියලා. ඇත්තට මේ ගීතය ලක්මිනිටම තමයි ඒ ගීතය රචනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගීතය ඇහුවට පස්සේ ලක්මිනි බොහොම සතුටුලා තියෙනවා. අදටත් ඇයි කියන්නේ කොබෝක රචනා කළ සියලු ගීත වලින් වඩාත්ම කැමති ගීතය මේ ගීතය කියලා. ඉතින් මට ඒ ගීතය ගායනා කරන්න හැකි වීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ ගීතය රස විඳිමු.

මීලඟටම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ සිත්තම් කරමින් කියන මගේ ජනප්‍රිය වූ ගීතය. මෙම ගීතය රචනා කළේ අයිරංගනී මද්දුම බණ්ඩාර, සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධන. ඇත්තෙන්ම මේ ගීතය ගැන බොහෝ අය විමසන දෙයක් තමා මේ විඳින්න දුන් ජීවිතය විඳවන්නද මේ භවය පුරා කියන ඒ පද පෙළ. ඇත්තටම අපි ජීවිතේ විඳවන්න නෙමෙයි, විඳින්නයි ජීවිතේ තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රේමය නිසා බොහෝ විට ජීවිත විඳිනට වැඩිය විඳවනවා. ඉතින් මං හිතන්නේ අපි බොහෝ විට උත්සාහ කළ යුත්තේ ජීවිතේ විඳවන්න නැතුව විඳින්න. අපි අහමු මේ ගීතය. සිත්තම් කරමින් මනසේ ඔබිරුව.

සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ ශෝධනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපති
4: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්ම නම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: Fabian hat er hier alles mit Tampas Abo.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
10: අපි සොයන්නේ නුඹේ හඬයි
9: ලකඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකඳ
11: ලකඳ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
12: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීවා සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: කල්පනා කරලා බලනවා මොකක් හරි කරන්න අර ගෑණි මොනවත් නැත්
3: හයි ගෑණි පටලවා ගත්ත වෙනා අර රැසීම මේ රැසීම කිගේ ගෙදරින්ද පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගෑණි නිලියන්ද මොඩල් කෙනෙක්ද නැත්තම් මොකීද
2: පිස්සුදානේ
1: සම්වරය
4: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
1: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්හඬ. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
7: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ගීතලෝලේ සහෘද හිතවතුනේ අපි නැවතත් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර සමගින් එකතු වන මොහොත. අද සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන වේදයානන්ගේ තෙවගේම ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියගේ තෙවගේම දයන් විතාරණ ප්‍රවීණ ගායන ශිල්පියාගේත් මధుර ස්වරයෙන් මේ ආදරණීය හමුවීම අපි ඔබ වෙනුවෙන් රසගන්වමින් ඉන්නේ. රසමතුනේ, ගීතේ වූ කලේ සකල කලාවන් තුළ ජනකාන්තම කලා මාධ්‍යයයි. ජාති ආගම් කුල ભેදයකින් තොරව දේශ දේශාන්තරයෙන් එපිට සිට හෝ මෙපිට සිට ඔබට විඳිය හැකි අපූර්ව වූ කලා මාධ්‍යයක්. එහෙව් ගීතේ ශ්‍රී ලාංකේය මුද්‍රාවේ රස භාවයන්ගෙන් අපි රස මනස් ඥානනය කරගනිමින් ආනන්දින් ප්‍රඥාව කරා පියවර නගන ව්‍යාදරණීය හමුවීමේ දෙවන අර්ධය ආරම්භන්නටත් අපි සිංහල ගීතය වෙනුවෙන් වාග්ගේයකාරයෙක් ලෙසින් සිය ගීපද රචනා හැකියාවෙන් විටක සංගීත ඥානීවරුත් තවත් විටක නෙවුණු ස්වරයනුත් දශක පහකට ආසන කාලයක් පෝෂණය කළ සෝමතිලක ජයමහා ශූරීන්ට ආරාධනා කරමු අපි වෙනුවෙන් නැවතත් ගයන්නට. අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: යාළු වෙලා ඉන්නත් බෑ, තරහ වෙලා ඉන්නත් බෑ. ගරු පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් රචනා කළ ගීතයක් මේක. මේ ගීතේ සාමාන්‍යයෙන් රචනා කළ තින්නේ උන්වහන්සේ මේ අර සාමාන්‍යයෙන් ගීත රචනා කරන සංකල්පවලින් පරිබාහිරව ටිකක් වෙනස් ආකාරයකට රෝහණ වීරසිංහයන් තමයි මේ ගීතේට සංගීතය සපයලා තියෙන්නේ.

මීළඟට මම ගායනා කරන ගීතය බිඳුණු ආදරය පිළිබඳර අනුවේදිනිය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුණු ආදරය කඩින් කඩ අපේ හදවත්වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාවෙන් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුණු ප්‍රේමයෙන් බිඳුණු වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තත් ස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීතවේදී අනන් මුසුකලා. අපි ඒ ගීතයට සම්බන්ධ වෙමු.

මීළඟට තෝරගත්තු ගීතය ටිකක් මං ගැයූ ගීත අතර ටිකක් වෙනස් විෂයක්. කිරුල රජුන්ගේ රට මිනිසුන්ගේ ඔය ඇත්තසෙම ජනතාව විසින් කලින් කලට මේ රජකිරුල නැත්තම් ඔටුන්න කාට හරි පළඳවනවා. ඒ පළඳවන්නේ තුන් සිංහලයම නියෝජනය වන ඔටුන්න. දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් මේ ඔටුන්න පළඳින්න බලාගෙන තමයි ඉන්නේ. නමුත් මේ කිරුලට හානියක් වෙතොත් ඔටුන්න පළඳින්න බලාගෙන ඉන්න මුළු දේශපාලන ලෝකයේම එකට එක්ව ඒ රැක ගැනීම ගත යුතුය කියන අදහස ඇතුළත් ගීතයක් තමයි මේ ගරු රඹුක්කන සිද්ධාර්ථ හිමියන් රචනා කරලා තියෙන්නේ. මේ ගීතයට සංගීතයෙන් දායක වුණ රෝහණ බීරසිංහ සංගීතවේදියා නම්.

අද ගැයින අන්තිම ගීතේ මේ පෙම්වතුන්ගේ බිඳුණු ප්‍රේමයන් හමුවේ අවසන් හමුවීම කියන දේ මේ බොහොම ප්‍රකට කරුණක්. අවසන් හමුවීමක් සිදු වෙනවා කියන එක බොහොම ප්‍රකටයි. නවපරපුරේ ගීත රචකයෙකු වන රවිසිරි වරද්දන්න ගීත රචකයාණන් රචනා කළ මේ ගීතය මම රෝහණ වීරසිංහයන්ට දුන්නා සංගීතවත් කරන්න කියලා. මම ගීතනුවක් දාලා රෝහණ සංගීතයේ සැපෙව මම ගීතනුව යදුව රවිසිරි වරද්දන ගීතය රචනා කළා. අපි ඒ ගීතයට සම්බන්ධ

0: භාවනාවක් වන් නියුනුස්වරයෙන් ඒ පදවැල් ගැයෙනකොට මොනතරම් අපූර්වත්වයක් මොනතරම් රසයක් අපේ දෙසවනට දැනෙනවද? මොනතරම් හැඟීම් සමුදායක් හිත තුළ උපදිනවද? නේ සොමුතිලක ජයමහා ප්‍රවීණ ගායන වේදයානනේ බෙහෙවින්ම සුති. අදත් අපේ ගෞරවනීය ඇරයුමෙන් නැවිත් මේ සඳදිය දහර ප්‍රාසාංගික හමුවීම ලෙසින් රසවත් කළාට අපි නැවත නැවත හමුවෙමු. ඔබතුමාගේ ගීතාවලියේ ඒ අපූර්වත්වයේ රසය විඳින්න මේ සඳදිය දහර වේදිකා මස්තකයේ සිට බොහොම ස්තුතියි නැවතත් අද සහභාගීත්වය වෙනුවෙන්. ආදරණීය රසවතුනි, අපි සූදානම් සෝමතිලක ජයමහස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසාංගික සජීවකරණය ඇගේ හදින් ජලිත රසවත් කරන්නට ඊට කලින් අපට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහයකට කරන්න අපිත් කට්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකගේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්කත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපතුනේ මේ වසර තුලදී ගෙවී ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවී ගිය මාස 5ක කාලය තුලදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතික මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනේට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් අපි ජලිත් මේ ආදරණීය හමුවීම රසවත් කරන්නට අපි ගෞරවනීය ආරාධනය තුන සපෙමිනි. ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියට හොඳ අත්පුල් සන්තසාදයකින් ආරාධනා කරමු මේ සඳදිය දහර වේදිකාවට.
1: මේ ගීතේ ගීත රචනා කරේ කනරත්න අභිසේකර, තනුව සංගීතය සරත් බාලසූරිය. අපි ඒ ගීතෙත් අහමු.

ලක්කඩ ප්‍රසංගයට මම ඊළඟට ගායනා කරන්නේ පියමද හසමුව මුකුළුමවා මද සුළඟින් ලදලු බින්දි. මේ ගීතේ ප්‍රේම ගීතයක්. මේ ගීතේ රචනා කරෙත් ප්‍රේමකීර්ති දල්ලිස්. මේ හැම ගීතයක්ම ඔහුගේ අදහස්. මම ප්‍රේමකීර්තිට ගිහින් කිව්වම ගීත ටිකක් කියලා දෙන්න කොහොම, එයාට ඕන අදහස් දාලා තමයි මට මේ ගීතේ නිර්මාණය කළා දුන්නේ. මේ ගීතේ තනුව නිර්මාණ සංගීතයේ තනුව නිර්මාණය කරේ විචරත් නායකයන්. අපි ඒ ගීතේ අහලා බලමු.

ලක්කඩ මියුරු මියසි ප්‍රසංගයට ගායනා කරන අවසාන ගීතය. මේ ගීතයත් තනුව නිර්මාණය කරේ වික්ටර් රත්නායකයන් ගේ පදය ප්‍රේම කිදි දල්විස්. මේ ගීතෙත් පෙම්වතියක් තමන්ගේ පෙම්වතාට ගැන කරන වර්ණාවක්. එයා ජීවත් වෙන බව එයාට දැනෙන්නේ ඔහු නිසා කියලයි ඇය කියන්නේ. ඇය හිතන්නේ ඔහු නැත්තම් ඇයට මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඇය ඔහු වෙතට එන්න අවසර පැතීමක් කරනවා මේ ගීතයත් ඔයාලා රස විඳින්න.

මම මීලාර ගානා කරන්නේ මා වඩා ප්‍රිය කරන, ඒ වගේම ඔබත් ප්‍රිය කරන මගේ ජීවිතය කියන ගීතය. මගේ ජීවිතයේ සතුට රැඳී තිබුණේ තව කෙනෙක්ගේ නිස්සංගලීයයි හෝ හසරැල්ලෙන් කියලා මා දැන සිටිනේ කියන අර්ථය තමයි මේ ගීතයෙන් දෙන්නේ. මේ ගීතය ඇත්තටම අපේ ප්‍රවීණ ගීත රචකයෙක් වෙන ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචිත ගීතයක්. සංගීතවත් කළේ ආදරණීය රෝහණ අයියා. මා දැන් ගයන්නේ ඒ මගේ ජීවිතයේ ගීතය.

ප්‍රේම තටාකෙට මා අවසාන වශයෙන් ගායනා කරන්නේ මහින්දන ඔබ බොහෝ ප්‍රිය කරන ගීතයක් පුදසුනක නිසල බව කියන ගීතය. මේ ගීතය රචනා කළේ සුනිත් රූපසිංහ. මෙහි සංගීත නැවත මේ අපේ ආදිනි රෝණයියගේ. මට මේ ගැන කියන්න තියෙන මේ ගීතය ඇත්තෙම මේ මට යොමු කළේ අපේ ආදිනි ගායක කිත්සිරි ජයසේකර. ඔහුට ලැබුණ ගීතයක්. ඔහු මට මගෙන් ඇහුවා මේ දයන් මේ ගීතය ගායනා කරන්න කැමතිද? මොකද මේ පද රචකයාත් ඒ වෙලාවේ එතනට ඇවිත් හිටිය. ඇත්තට මේ පදවල කියවුව හැටි මට දැනුණා බොහොම ප්‍රේමී විවව දනවන බොහොම හැඟීම්බරව ගායනා කළ හැකි ගීතයක් කියලා. මා එක විටම කිව්වා මේ ගීතය මම ගායනා කරනවා කියලා. මා අපේ රෝහණයට මේ ගීතය යොමු කරා. ඌ ඉතාම මියුරු තනුවක් සහ ඇත්තට මේ ගීතය මගේ ගීත ගොන්නේ ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. ඉතින් අපි දැන් අවසාන වශයෙන් මේ ප්‍රසංගයේදී මේ ගීතය ශ්‍රවණය කරමු. පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්.

එමනම් ආදරණීය සහෘද රසවතුනේ තවත් සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ ආදරණීය මහමුවීමක් නිමා කරමින් ඔබලගින් නැගිටලා යන්න අපට කාලය ලැබිලා අදත් මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රස ගන්නවන්නට අපේ ගෞරවනීය ආරාධනය තුල සැපමිනි සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන වේදියාන ඔබතුමන්ටත් ශ්‍රීමති තිලක රත්න ප්‍රවීණ ගායන ශිල්පිනිය ඔබතුමියටත් ඒ වගේම දයන් විතරණ ප්‍රවීණ ගායන ශිල්පියාන ඔබතුමන්ටත් බෙහෙවින් සුතේ ඔබ දෙදෙනාගේ සහභාගීත්වය තුල හරි රසවත් අපූර්වත්වයෙන් පිරි ප්‍රසංගයක් අද විසහෘද රසවතුන් වෙනුවෙන් සමීප කරන්නට අපට හැකියාව ලැබුණා. එවෙනුවෙන් නැවතත් ස්තුතියි. ඒ වගේම හැමදාමත්ම සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයට පෙම් බඳිමින් ඒක රාශී වන ආදරණීය රසවතුන් ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් සුතිවන්ත වෙමින් අපි මෙලෙසින් සමුගන්නේ කැලෙත් ලබන සතියේදීත් හමු වීමේ බලාපොරොත්තු පෙරදරිව එමනම් හැම දිනාටම සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. මම දසුන් වසන්ත. අපි ජලෙත් ලබන සතියේදීත් මුණගැහෙමු.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

0: අතර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දළු මල් පිපෙන තමුසගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: වෙලවරාත්‍රියේ 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලවරාත්‍රි 10 දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට අපි සූදානම් වන්නේ ඔබ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු මහජන සම්පත අද සම්පත NLB ඡය මෙගාපව ධනනි දහන හදහන NLB ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්නටට අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ රාත්‍රියක් වෙන්න කියලා.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ. අංක තුනට
2: 50000ක්.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: NLB ලොතරැයි පතක සැඟවිලා තියෙන්නේ ඔබේ වාසනාවන්ත හීන. NLB අපි හැබෑ කරන්නේ ඔබට වටින ඔබේ හීන. ඉතින් අදත් එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. දශක ගණනාවක් පුරාවට ඔබ අපිව විශ්වාස කළා. ඒ නිසාවෙන්ම ප්‍රථම ත්‍යාගලාභින් වගේම සුපිරි ත්‍යාගලාභින් බොහොමයක් අපි බිහි කළා. ඉතින් මේ කියන්නේ අපි බිහි කරපු තවත් සුපිරි ත්‍යාගලාභින් පිරිසක් ගැන. අද දින ජනාධිපති අරමුදල් ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ධනනි දාණය මහජන සම්පත සහ මෙගා පවුල උතරේ වලින් බිහි වුණු සුපිරි ත්‍යාගලාභින් සඳහා රුපියල් 15 කෝටි 41 ලක්ෂයකට අධික මුදලක් බෙදා දෙන්න NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ජාතික මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෂ් මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාවයි මුලින්ම ඔබ මේ දකින්නේ. ඉතින් අදත් අපි සූදානම් ලොතරැයි වර්ග 8කින් ඔබේ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය විසින්. එතකම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චතුරානි බණ්ඩාර මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෂ් මහතා, එතකම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, ඒ වගේමයි ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HAT ප්‍රියදර්ශනී මහත්මිය. එහෙමනම් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න. මේ සූදානම් වෙන්නේ ඒ හීන හැබෑ කරන්න. තියෙන හීන හැබැයි කරගන්න අතට සල්ලි වැඩි වැඩියෙන් රැගෙන එන්න. මේ අපි ආරම්භ කරන්නේ NLB ජය අද ජයග්‍රාහී ඔබේ දිනුම් පාරය. ඔබේ වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රාහී 552 දිනුම් පාරය. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක හතරක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 5, 1, 4 සහ 5. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මලොතරැයිය NLB ජයතුලින් මේ අවුරුදිදී අපි රුපියල් 105 ත්‍යාග 305ක් ඔබට ලබා දුන්නා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. අද NLB ජයතුලින් තවත් 500,000 වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ලාලනී ලියනගේ මීගමෝ කොච්චි කඩේ තුසිත කැලුම් දෙහිවල. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 79,591 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 73,22,240 මුදලක් NLB ජයතුලින් අද අපි බෙදා දුන්නා. වාසනාවන්ත ලග්න සංකේතයක් එක්ක ජය අංක 4ක් ගලපාගෙන අපි සෝදානම් වාසනාවේ හඳහන් ගලපන්න. එවෙනුවෙන් අදත් මේ ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1593 වන දිනුම් පාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය සිංහ. නීත ධන යෝගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නෙ. අද දවසේ වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 36. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ දෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 46. වාසනාවන්ත ලග්න සංකේතයේ සිංහ. පළමු ජය අංකය අංක 36. දෙවන ජය අංකය අංක 46 වෙද්දී මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 32. එහෙමනම් අද වාසනාවන්තින් දී කරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 18. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන්ලතරැයෙන් මේ වරදදී අපි සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 159 දෙනෙක් වී කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. නීත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් අද තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලතරැයිපත ඔබ ජලවි කරන්නේ මෙදේර පිටිය NLB අලම නියෝජිත LN සුමිත්‍රා මහත්මිය විසින්. යනු අද සමස්ත වාසනාවන්තීන් 138,130 දෙනෙක් අතරේ රුපියල් 94,43,080 මුදලක් හඳහනින් මෙදැන් අපි බෙදා දුන්න. හඳහන 1594 වන හෙට දිනුම් වාරයෙන් ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මේ මතක් කරන්නේ. රුපියල් 37,32,239,780. NLB අපෙන් ඔබට දවස් 7ම ජයනීතයි. එහෙමනම් මේ ආරම්භ කරන්නේ සත් දිනම ජයනීත ගොවිසත ජයග්‍රාහී 4526 වන දිනුම් පාරයයි. රුපියල් කෝටි 7ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් වැඩිමිට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද අපට වාසනාව රැගෙන එන්නේ P අක්ෂරය. රුපියල් කෝටි 7ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරාගන්නේ. අද වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 18. එහෙමනම් දැන් අපි තෝරාගන්නේ අද දවසේ දෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 39. මේ අපි තෝරාගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 15. ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක 3ක් අපි තෝරාගත්තා. මේ තෝරාගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය. අද දවසේ අවසන් ජය අංකය අංක 9. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසතින් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 69 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බලමු අද දවසේ ඔබේ වුණු වාසනාව. බොහොම ස්තුතියි. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් කළපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ ජලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. WA ආරියවති දෙමටගොඩ, පද්මසිරි පීරිස් මාරවිල, GH ශ්‍රියානි කඩවත, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, චතුරිකා වීරකෝන් කැස්බෑව. එයනු අද සමස්ත වාසනාවන්තීන් 125,469 දෙනෙක් අතරේ රුපියල් 88,31,880 මුදලක් ගොවිසතින් දැන් අපි බෙදා දුන්න. සත් දිනම ජයනීත ගොවිසතින් හෙටෝබේ වන දැවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 787,67,966,776. දවස සුබයි සිහින දිනයි. ඔබ ගන්නම ඕනි ත්‍යාගි වැඩි උන සුබ දවසක් ලොතරැයියෙන් දැන් රුපියල් 105 ත්‍යාග හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි එතෙකම රුපියල් 50,000 ත්‍යාගයන් ප්‍රවර්තන ත්‍යාගයන්කේ ගලපාගෙන රුපියල් 25,000 ත්‍යාගයන් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න අදත් අපි සූදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 400 වන දිනුම් වාරය. වාසනාව ඔබේ කරන සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ සුබ ලග්න සංකේතය දනු. වාසනාවන්තින් බිහි කරන සුබ ජය අංකත් දැන් අපි තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 25. දෙවන සුබ අංකය අංක 43. අද දවසේ අවසන් සුබ අංකය අංක 35. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාග අංකය 3606. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන සුබ දවසක් වෙතරයෙන් මේ අවුරුද්දේදී අපි රුපියල් ලක්ෂ 5ක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 286 දිනක් ඔබ අතරින් බිකලා බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද රුපියල් ලක්ෂ 5ක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිකලා මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ගාමිණී රාජපක්ෂ වැලවිට රනිල් චමින්ද කුලියා පිටිය. එත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 8 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ වගේමයි ප්‍රවර්තන සංඛ්‍යාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 113,001 දෙනෙක් අතරේ රුපියල් 1,88,620 මුදලක් සුබ දවසක් තුලින් දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි තැගි වැඩි තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න අනුෂි සමගින් විදෝෂන් සූදානමි.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ඔබේ වාසනාවේ සියලු සැක තැන් දුරු කළ රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය ඓතිහාසික මෙගා සුපිරි තෑගි දෙකෙන් පසු අපි දැන් සූදානම් අපි සතු මේ රුපියල් කෝටි 30 ඉක්මවූ මෙගා සුපිරි තෑගත් අනිවාර්යෙන්ම ඔබේ කරන්න. මෙගා පවර් සුපිරි තෑගි තුන අතර තියෙනවා තවත් සුවිශේෂී සුපිරි තෑගක්. ඒ ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන මේ සුපිරි මෝටර් රථය. එමනම් සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2632 දිනුම් වරයි අපි මේ ආරම්භ කරමු. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. බලමු එහෙමනම් සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙන්න අද සුපිරි අංකය අංක 4. දැන් අපි සුදානම් එකින් එක තෝරාගන්න අද වාසනාවන්ත අංක 4. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 31. ජයග්‍රහී දෙවන අංකය අංක 32. තුන්වන වාසනාවන්ත අංකය අංක 38. අද මෙගා පවර් අවසන් වාසනාවන්ත අංකය අංක 3. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි තෑග ලැබීම් 5 දෙනෙක් 20 ලක්ෂපතියන් 62 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද දවසේ වාසනාව. ස්තුතියි. අද මෙගා පවර් වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා සුරංග ඉලන්දර වරකාපොළ SN තිලකරත්න තඹුත්තේගම LP ලියනපතිරණ රන්න අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 127,440 දෙනෙක් අතරේ රුපියල් 79,20,920 මුදලක් අපි බෙදා දෙනවා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පවර් වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන මෙගා සුපිරි තෑගේ රුපියල් 30,25,72,486ක් පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,66,00,000 වාගිය දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2314 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරමු. මේකට තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. පළමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 46. ජයග්‍රහී දෙවන අංකය අංක 37. තුන්වන වාසනාවන්ත අංකය අංක 56. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 71. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි තෑග ලැබීම් 2 දෙනෙක් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. බලමු අද දවසේ වාසනාව. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ශ්‍රේග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා අශෝක මලින්ද සිල්වා කහටගස්දිගිලිය සහ ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 94 දහස් නමසය දහ අට දෙනෙක් අතරේ රුපියල් 56,62,120ක මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,69,48,590.40. දෙසිය 84 වන වතාවටත් ලොතරැයි ලොව රජ කිරුල්ල ඔබටම පළඳවන්න අපි සූදානම් මහජන සම්පත දිනුම් මැදිමේ. අද සුපිරිතෑග විදියට අපි අරගෙන ආවිල්ලා තියෙනවා රුපියල් 2,85,00,000 ඉක්මවා ගිය මුදලක්. ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6ත් අපි මේ තුරා කරගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 9.22 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරිතාගලාබින් 13 දෙනෙක් 25 ලක්ෂ ප්‍රතියන් 255 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව ස්තුති. අද මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ටම සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මිනුවන්ගොඩ NLB අලෙවි නියෝජිත BJA පුෂ්ප කුමාර මහතාය විතරක් නෙවෙයි ලක්ෂ ප්‍රතියන් 22 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්. ඉන්ද්‍රානිස් වන්ලතා කදුරුවෙල, තිසර දේශප්‍රිය බණ්ඩාරගම, AG කුමාරසේන වැල්ලවාය, රුවන් සංජීව බුලත් කුහුපිටිය, පත්මසිරි ජයවර්ධන යටිගල්වලුව, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, රාජා බාලසිංහ මහනුවර, AAU අධිකාරී මාවනැල්ල, නිමල් වර්ණකුල සූරිය ගම්පොල, S මුරුගනන්දන් ශ්‍රාවකච්චේරි, බුද්ධික ෆ්‍රැන්සිස් බැල්ලපිටිය, WDJ පැට්‍රික් කඳාන, S මදන් කල්මුනේ, රසිකා දිල්රුක්ෂි බටුවත්ත, විතානගේ චන්ද්‍රදාස හේයන්තුඩුව, MDD වර්ණකුල සූරිය මාවතගම, ලීලානි අල්විස් යන්තම්පලාව, SC දිසානායක යක්කල, උපාලි විට්ටච්චි කිතුල්ගල, KG වික්‍රමසිංහ අනුරාධපුර, ලක්ෂ්මන් රත්නායක හංවැල්ල සහ WB සුචීව ප්‍රියන්ජිත් බිලියත්ත. ඒත් සමගින් වාසනාවන්තින් 2,73,612 දෙනෙක් අතරේ රුපියල් 2,20,55,200ක මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,90,34,144ක්. අද සම්පත ලොතරැයිපතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 859 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0.22. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටු පෙළිය ගලපාගෙන රුපියල් 250,000ක තෑගයකට හිමිකම් කියන්ට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මැල්ලව ගෙදර NLB අලෙවි නියෝජිත තනි මොහන් මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 47 දෙනෙක් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,16,72,840ක මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. වාසනාවන්තින් 979,065 දෙනෙක් අතරේ රුපියල් 8,32,900ක මුදලක් බෙදා දෙන අපි අද සමත් වෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
7: ආශිර්වාදය NLP.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

තත්ත්වයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායි

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අප සිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාසෙහිවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

දී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වළක්වාලනයේ ඉන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග පිරිස සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක සාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: FM 93.5 හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

시즌 사사토얀 비트데 미카시 비리디 라얀 미트나데 스나유 파드티에 피네위메데 우디레 바위타타트에데 마나세카 상힌디아와 에티비메데 헤이투와네 베벤 마나세카 메미네 ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ